0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: සුබෝදසනක් වාසනාවන්ත දවසක් අද ජූනි මාසයේ 14 වෙනිදා ඉරිදා දවස යහපත් වන්නයි අපේ ප්‍රාර්ථනාව. වෙලාව උදැසන 5:35.

Thunder Radio ITN. விலாவுதர்சன பாயை வினாடி தீஸ்

93.5 FM 93.7 La Khanda Radio ITN. සුබ උදෑසනක් වෙලා උදෑසන 5:40යි.

0: साथियाक लखाडे
1: සුබදසනක් වාසනාවන්ත දවසක් අද ජූනි මාසයේ 14 වෙනිදා ඉරිදා දවසේ සතියක පත්තරවල ප්‍රධාන සිරස්තල කියන සූදානම් වන්නේ ඉරිදා ලංකාදීපද ප්‍රධාන සිරස්තලේ වාර්තා කරනවා විදුසුරු පුරප්පාඩු වහා පුරවන්න විපක්ෂයෙන් කතානායකට ලිපියා විදුසුරු පුරප්පාඩු නොපිරවීම ව්‍යවස්ථා උල්ලංඝනයක් විපක්ෂයෙන් ජගත් සංවිධානවලට පැමිණිලි LNG බලාගාරයේ මුදල් නාස්ති කරන සුදු අලියෙක් වෙලා පරිසර යුක්ති කේන්ද්‍රයේ ප්‍රකාශය. වග ආධාර පෙන්වා ජනතාව ගසා කඩ බොරු වැවිලි සමාගම් පහක්. CID සිරකුටිවල අඩුපාඩු රැසක්. නිලධාරීන් මාරු කරන ඉල්ලීම් වලට ජනපති බෑ කියයි. ගාල්ල සහ මඩකලපුව රෝහල්වල පිළිකා විකිරණයක්ද කැඩිලා ප්‍රමිතියෙන් දොර ටැටූ නිසා HIV අවදානමක් හැම ආසනයකටම ජනපතියන මාලිමා රැස්වීම දුරබැහැර සරසවි වලට යන ඇදුරන් දිරිගන්වයි මුදල් අමාත්‍යංශයයි මහ බැංකුවයි හැකරු සිද්ධියට කබෑදිල්ලක

මෞබිමද ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරනවා විදේශ ගමන් තහනම් වූ දේශපාලකයන් පසුපස බුද්ධි අංශය. සලේට සමානව සලකන්න මන්ත්‍රී කණ්ඩායමක් ජනපතිට ලියති. සලේට කිසිම හිංසාවක් නැහැ මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාලගේ සඳහන. විදිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ජාත්‍යන්තර විරෝධයක් පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයෙන් ප්‍රකාශයක්. එල්ලිඩෝ ලංකාවට බලපෑම 63% ඉඩක් වහා ජනාධිපති කාර්යසාධක බලකායක් පත්කරන්න විපක්ෂ නායකගේ ඉල්ලීම. දිවයිනේ ඉරිදා සංග්‍රහය ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරනවා සේවා ගහස්තු සංශෝධනය කෙරේ පොලිස් සයිරන් බැංකුවලට අඩි නිලසුනක අශ්වගාස්තුත් නගයි. ආර්ථිකය යලිත් අර්බුදයකට හිටපු බුද්ධි ප්‍රධාන සුරේෂ් සලේ මහතා වෙනුවෙන් විපක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් පැවැත් වූ සත්‍යග්‍රහය දෙස පොලිස් නිලධාරියෙකු අවධානයෙන් බලා සිටින ආකාරයේ ඡායාරූපයක් සහිතවයි අද දිවයින ඉරිදා සංග්‍රහය මුල්පිටුව වාර්තා කරන්නේ. දේගිලි 1093ක් නැසිතී. උතුරට යන දුම්රිය භාගයට භාගයක් හැලේ. වතු දිලිදුකම 56%ක් දක්වා නැගී. ආලයන කරුවන්ට රේගු ලියාපදිංචියක්. රෙදිපිලි අපඩයන ආදායම 7.3කින් පහළට. දරුවන් 42.2ක් කියන්නේ 42.2ක් බහුවිධ දිලිද්දෝ. පොහොර ආදායන වියදම 213.6කින් ඉහළට. මේ සතියේ තදට වැසී

අසත්‍ය ප්‍රචාර වලට බය වෙන්න එපා. එල්ලිනෝ ගැන කාලකුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු කියයි. සුළුබිරාද මුල්පිටුව වාර්තා කරනවා CID සලේව විශේෂඥ වෛද්‍යවරුන් 4කට පෙන්නලා. KPG රත්න අතුරුදන් කිරීම ගැන විමර්ශන කඩිනම් කරයි. පාපදු ලෝක කුසලානේ මෝරා සලකුඩ ජයරූපයක් සහිතව වාර්තා කරන්නේ 2026 පාපදු ලෝක කුසලානේ ලාබාලතම ක්‍රීඩකයා වන්නේ මෙක්සිකෝවේ ගිල්බර්ටෝ මෝරා ප්‍රහාරක බැද පෙළ ක්‍රීඩකයෙකු හැටියටයි 17 මෝරා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති ආරම්භක තරගයේදී තරගාවලියේ ලාබාලතම ක්‍රීඩකයා ලෙස අභිසස් ලැබූ ආකාරය තමයි ඡායාරූපයෙන් සිළුමිණ වාර්තා කරන්නේ. උපරමාධිකරණ විනිසුරු පුරප්පාඩු වහා පුරවන්න විපක්ෂයේ ජනපතිට ලිපියක්. වැඩිහිටි දීබඩාව ගැන ලේකම් කාර්යාලයෙන් සහතිකයක්. සජිබ මන්ත්‍රී ප්‍රසාද්ගෙන් රුපියල් බිලියන 10ක් ඉල්ලා ඇමති සමන්තගෙන් එන්තර වාසියක්. ප්‍රභිතියෙන් දොර ආහාර ගැන 19.77ට දැනුම් දෙන්න. අපරාධ සංවර්ධන සැලසුමෙන් ඩොලර් බිලියන 36ක ආදායම් ඉලක්කයක්. DNA පරීක්ෂණයකට රුධිර සාම්පල දෙන්න පල්ලේගම හිමිට අධිකරණයේ නියෝගයක්. වරුණ ජයසුන්දර අත්අඩංගුවට ගන්න දැනට තීරණයක් නැහැ. නීතිපති අධිකරණයට දැනුම් දෙයි. වෙලාව උදෑසන 6:09 සතියගේ පත්තරවල විස්තර අරගෙන ඉන්නම්. රැඳිලා ඉන්න ලක්කඩත් එක්ක.

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: FM 93.5 FM 93.7 Lakhana Radio ITN Ding Ding Mara Nikai
2: Pasukiya Vasarata Sapekshava Me Vasare Dengu Rogin Vartaveema 50% ka pamana Shikra Vardhanayak Pennum Karai Pavatina Avadanam Tattwaya Salaka Juni 10 Venida Dakwa විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඔබත් ඩෙංගු මර්ධනයට ක්‍රියාකාරීව සහයෝගය දක්වන්න.
1: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභ්‍යාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු වහා පිරවීමට කටයුතු කරන්නයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කරන ලෙස දන්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂීය මන්ත්‍රීවරුන් පිරිසක් විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමත්න මහතාට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 12 වෙනිදා ලිපියක් බාර දීලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභ්‍යාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු 8ක් දීර්ඝ කාලයක් තිස්සේ නොපිරවීම හේතුවෙන් අධිකරණ පද්ධතියේ නඩු ගොඩ ගැසීමෙන් යුක්තිය පසුදලීමේ කටයුතු වලට බාධා මතුවෙතැයි අධිකරණ සේවා ආරංචි මාර්ග සඳහන් කරනවා කියලා තමයි අද ලංකාදීප වාර්තා කරන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිරමැදිරිවල නිසි පරිදි වාතාශ්‍රය නොලැබීම ඇතුළු පොදු මූලික අඩුපාඩුකම් රැසක් පවතින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සභාවේ නිලධාරීන් නිරීක්ෂණය කළා තියෙනවා. මේ අඩුපාඩු වහා නිවැරදි කරන ලෙස කොමිසම ඒ ප්‍රධානීන්ට දැනුම් දීලා තියෙනවා කියලා තමයි මුල්පිටුව ලංකාදීප ගෙන එන්නේ.

සහ මඩකලපුව ශික්ෂණ රෝහලේ පිළිකා විකිණ සේවා සම්පූර්ණයෙන් අඩාල වී තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. මේ ජීවිතත් එක්ක තමයි මේ ගැටලුව දැන් මේ බොහෝ දෙනෙක් පෝලිං වල රැඳිලා ඉන්නවා කියලා වාර්තා කරනවා. දැන් මේ රෝහල් දෙකේම පිළිකා රෝගීන් සඳහා ප්‍රතිකාර සිදු කරන ලිනිය ඇක්සලරේටර් විකිණන යන්ත්‍ර දෙක පසුගිය ජූනි 4 සහ 5 වෙනි දින සිට බිඳවැටි ඇතැයි රජය විකිණන විද්‍යා තාක්ෂණ වේදිකාවේ සංගමයේ තමයි සඳහන් කරන්නේ. බිඳවැටුණු යන්ත්‍ර දෙක යථා තත්ත්වයට පත් කිරීමට අදාළ සමාගම් කටයුතු නොකරන්නේ අදාළ සේවා ගිවිසුම් නොමැති නිසා බව තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඒ නිසා එම සමාගම් නඩත්තු කටයුතු වලින් ඉවත් වෙලා තියෙනවා. මඩකලපුව රෝහලේ දිනකට රෝගීන් 60 දෙනෙකු, ඒ වගේම ගාල්ල ජාතික රෝහලේ රෝගීන් 80ක් 90ක් අතර සංඛ්‍යාවක් මෙයින් සේවය ලබා ගන්නවා කියලා තමයි පත්තරය වාර්තා කරන්නේ. ගාල්ල ජාතික රෝහලේ පමණක් මාස 5කට ආසන්න කාලයක් තුළ රෝගීන් විකිරණ සේවා ලබා ගැනීම සඳහා පුරුතු ලේකණයේ සිටින බවත් සඳහන් වෙනවා. දැන් මීට අමතරව මහරගම අපේක්ෂා රෝහලේ නවසිටි සිමුලේෂන් යන්ත්‍රය ස්ථාපන කටයුතු තවමත් අවසන් වී නොමැති වීම නිසා රෝගීන් 600කට ආසන්න සංඛ්‍යාවක් පිළිකා විකිණ ප්‍රතිකාර ආරම්භ කිරීමේ අපේක්ෂාවෙන් ඉන්නවා කියලා තමයි කියන්නේ. ඉතින් ඔවුන්ගේ අපේක්ෂාව ජීවත් වීම ඒ සඳහා යන්ත්‍ර සූත්‍ර නිවැරදි කර දීම වගකීමක්.

0: වෙලාව උදැසන 6යි විනාඩි 22යි.
1: ලක්කන සිත නිවන බුදුබණ සිත නිවන බුදුබණ
2: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න බිඳුවයි හත්සිය හැත්තෑ හතයි දෙසිය හැත්තෑ තුනයි හාරසිය පනස් හතර.
1: වෙනතයක් වෙච්ච දෙෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
2: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 935 937. සර්ච් ලයිට් සමාජ කමිෂනය.

බෙලාවූ දැසන හයයි විනාඩි 25යි. විවිධ චෝදනා මත සිදුකරන විමර්ශනවලට අදාළව විදේශ ගමන් තහනම් ලැබ සිටින දේශපාලඥයන් හා ඉහළ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් නිරන්තරයෙන් සොයා බැලීමට රාජ්‍ය බුද්ධි අංශ යොදව ඇති බව ඉරිදා මව්බිම වාර්තා කරනවා. දැන් අද මුල් පිටුවේ මේ පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. සවිස්තරාත්මකව අතුල් පිටුවේ තොරතුරු සමීප කරද්දී සිදු කිරීමට නියමිත විමර්ශන සහ නෛතික කටයුතු මගහරිමින් එම පුද්ගලයන් විවිධ මාර්ගවලින් විදේශගත වීමට ඉඩකඩ පවතින බවට පවතින සැකේ මත ඔවුන් ආවේක්ෂණය කිරීමේ අවශ්‍යතාවය ඇතැයි අංශ මගින් දැනුම් දී ඇතැයි දැනගන්නට ලැබෙනවා. විශේෂයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා අල්ලසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පසුගිය කාලය තුළ විවිධ දේශපාලඥයන් හා නිලධාරීන් කීප දෙනෙකුට අධිකරණය හරහා විදේශ ගමන් තහනම් ලබා ගැනීමට කටයුතු කරා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. හිටපු බුද්ධ්‍යංශ ප්‍රධානි විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට සාමාන්‍ය සැකකරුවෙකුසේ සලකා නීතියේ සමානාත්මතාවය ලබා දෙන ලෙසට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කළා තියෙනවා. වහම ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කරන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එළඹෙන එල්නිනෝ කාලගුණික තත්ත්වයේ යටතේ රට දැඩි අවධානයකට මුහුණ දී ඇති බැවින් මේ පිළිබඳව අවශ්‍ය පියවර ගනිමින් ගැනීම අවශ්‍ය පියවර කඩිනමින් ගැනීම සඳහා වහම ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කරන්නයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලීමක් කළා කියලා තමයි වාර්තා කරන්නේ. පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුව අමතමින් මේ පිළිබඳව අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා අප රටේ පවතින දැවැන්ත ආර්ථික අවධානමට තවත් බරපතල තත්ත්වයක් එකතු වන බවත් සඳහන් කළා. මේ පිළිබඳව මෞබිමයි තොරතුරු වාර්තා කරන්නේ. වෙලාව උදැසන 6යි විනාඩි 27යි. දැන් ඊයේ රාත්‍රියේ මහජන සම්පතක් ජයලොතරැය්‍ය, මෙගාපවල් ලොතරැය්‍ය, ධන නිධානය, හඳහන, ගොවිසෙත, සුබ දවසක් මේ ලොතරැයි බලන්න නොහැකි වුණානේ. අනේ ඉතින් ලොතරැයි දිනුමක්වත් තියෙනවද දන්නේ නැහැ කියලා අද උදෑසන බලන්න පුළුවන්කමක් තියෙනවා. මේ ගීතෙන් පසුව ලොතරැයි ප්‍රතිඵල කියනවා. ඔබ ආදරෙන් රැඳෙන්නේ ලක්කඩ එක්ක.

0: වෙලාව උදෑසන 6යි විනාඩි 31යි.
1: අකුරු අතර පුවත් සොයන පත්තරේ
2: සහයෝගීතා අනුග්‍රහය.
3: කොටු දෙකට

වාසනාවන්ත දවසක් වෙන්න පුළුවන් අද දවස අපිට කියලා උතරේ ටික අතට අරගෙන ඇති දැන් මේ වෙලාවේ 6213 වාරේ ඊයේ රාත්‍රියේ දිනුම් මදිලාද මහජන සම්පතේ ප්‍රතිඵලයේ මුලින්ම කියන්නේ Q අක්ෂරේ ජයග්‍රහණය කළේ අංක 4 අංක 0 අංක 3 අංක 5 අංක 5 සහ අංක 1යි වාසනාවන්ත අංක සතහනේ සතහනුනේ 6213 වාරේ මහජන සම්පත උතරයිය Q අක්ෂරේ අංක 4 අංක 0 අංක 3 අංක 5 සහ අංක 1යි වාසනාවන්ත අංක සතහනේ සතහනුනේ ගොවිසෙත ඊයේ රාත්‍රියේ දිනුම් මදිලාද 4459 උතරයිය F අක්ෂරේ ජයග්‍රහණය කළේ අංක 1 අංක 17 අංක 45 අංක 49 වාසනාවන්ත අංක සටහනේ සටහන්ුනේ ගොවිසෙත 4459 වාරයේ F අක්ෂරයේ අංක 1 අංක 17 අංක 45 අංක 49යි වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ මෙගාපවල් උතරයි 2565 වාරයේ ඊයේ රාත්‍රියේ දිනුම් මැදීමේදී සෙඩ් අක්ෂරයේ ජයග්‍රහණය කළා සුප්‍රිය අංක 15 බවට පත් වුණේ අංක 7 අංක 9 අංක 17 සහ අංක 19 වාසනාව උදා කළේ මෙගාපවල් උතරයි 2565 වාරයේදී සෙඩ් අක්ෂරයේ අංක 15 අංක 7 අංක 9 17 සහ අංක 19යි වාසනාවන්ත අංක සටහනේ සටහන්ුනේ ධනදී දාණය 2247 වාරයේදී S අක්ෂරයේ ජයග්‍රහණය කළා අංක 4 අංක 37 අංක 53 සහ අංක 67යි ඔබව වාසනාවන්තයන් කළේ ධනරි දහනේ 2247 වාරයේදී S අක්ෂරයේ අංක 4 අංක 37 අංක 53 සහ අංක 67 මේ කියන සූදානම් වන්නේ හඳහන ලොතරැයිය 2526 වන වාරයේ කන්‍යා ලග්නයේ ජයග්‍රහයි ලග්නයේ බවට පත් වුණා අංක 32 අංක 35 අංක 38 සහ අංක 62යි වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ හදාන ලොතරැයි 2526 වන වාරයේදී කන්‍යා ලග්නයේ අංක 32 35 38 සහ අංක 62 වාසනාව ඔබට උදා කළේ අද සම්පත 792 වාරයේදී රටාව වුණේ අංක 51 551 3551 Q අක්ෂරය අද සම්පත 792 වන වාරයේ ඊයේ රාත්‍රියේ දිනුම් මදිලාද ලොතරැයි ප්‍රතිඵලය අංක 51 551 3551 Q අක්ෂරය. ජය ලොතරැයිය 485 වන වාරයේ T අක්ෂරයේ ජයග්‍රහණය කළේ අංක 0253 485 වන වාරයේ ජය ලොතරැයිය T අක්ෂරයේ ජයග්‍රහණය කළා අංක 0253 වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. ඊළඟට කියන්න සූදානම් වන්නේ සුබ දවසක් ලොතරැයිය වෘෂභ ලග්නයේ ජයග්‍රහණය කළ අංක 31 46 අංක 60 වාසනාවන්ත අංක සටහනේ සටහන් වෙද්දී ප්‍රවර්ධන අංකය උනේ 61 40 සුබ දවසක් ලොතරැයිය 333 වන වාරයේ වෘෂභ ලග්නයේ ජයග්‍රහණය කළ අංක 31 අංක 46 අංක 60 වාසනාවන්ත අංක සටහනේ සටහන් වෙද්දී අංක 61 40 ප්‍රවර්ධන අංකය ලෙස හඳුනාගත්තා සුබ දවසක් ලොතරැයිය ඒ වගේම ජය ලොතරැයිය අද සම්පත අඳහන ධන නිධානය මෙගාපව ගොවිසෙත මහජන සම්පත ඊයේ රාත්‍රියේ දිනුම් මදිලාද ලොතරැයි ප්‍රතිඵල තමයි ඒ විදිහට අරගෙන ආවේ ඔබ ලක්කනත් එක්ක එකතු වෙලා ඉන්න වෙලාව උදෑසන 6:36

0: Radio ITN
1: විලාම උදෑසන 6යි විනාඩි 40යි.
2: සතියක ලක්හඩේ

0: දිවෙන ඉරිදා මුල් පිටුව අද ප්‍රධාන සිරස්තලේ වාර්තා කරන්නේ සේවා ගාස්තු සංශෝධනය කිරීමේ පොලිස් සයිරන් බැංකුවලට අනී කියලා තමයි මේ තොරතුරු වාර්තා කරලා තිබුණේ. පොලිස් නිලධාරීන්ගේ සේවය පෞද්ගලික අවශ්‍යතා සඳහා ලබා දීමේදී මෙතෙක් අය කරන ගාස්තු ඉහළ දැමීමට එම දෙපාර්තමේන්තුව ක්‍රියා කරලා තියෙනවා. ඒ අනුව බැංකුව ඇතුළු විවිධ මූල්‍ය ආයතන විසින් පොලිස් ස්ථානවල ස්ථාපිත කර ඇති හදිසි අවස්ථා සංඥා සයිරන් නලාවක් වූ නලා පද්ධතියක් සඳහා මෙතෙක් ගාස්තුවක් අය නොකළද ඉදිරියේදී රුපියල් 10,000ක මාසික ගාස්තුවක් අය කිරීමට තීරණය කළා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, දැන් මේ පොලිස්පති චක්‍රලේඛයක් අනුව මේ ගාස්තු අය කිරීම සිදු කිරීමට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත දැනුම් දීලා තියෙනවා. යාත්‍රා, ඒ වගේම මේ පොලිසිය සතු වාහන නිල සුනකයින් අස්වැන්ද පෞද්ගලික අවශ්‍යතා සඳහා සැපීමේදී අය කෙන ගාස්තුද ඉහළදමා තියෙනවා කියලා තමයි වාර්තා කරන්නේ. විදේශීය සුනකේ සඳහා රුපියල් 6,000ක් පැවති ගාස්තුව රුපියල් 10,000ක් දක්වා වැඩි කළා තියෙනවා. ඒ වගේම දේශීය සුනකේක සඳහා රුපියල් 3,600ක් තිබුණු ගාස්තුව රුපියල් 7,500ක් දක්වා වැඩි කළා තියෙනවා. ඔවුන් ප්‍රහාණය කිරීම සඳහාද ගාස්තුවක් අය කෙනව මීට අදාළ චක්‍රලේඛයන් යොමු කළා තියෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. මේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණාලයක මහතා විසින් සභාගත කරලා තියෙනවා මේ තොරතුරු. ජීවිත නැතිවීම පිළිබඳව කතා කරද්දී දියේගිලි 1093ක් නැසිතී කියලා තමයි දිවෙන වාර්තා කරලා තියෙන්නේ. 2024 වසරේ සිට මේ වසරේ මේ දක්වා 1093 දෙනෙකු දියේගිලි මරණයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී F.U. උට්ලේ මහත්තයා සඳහන් කරනවා 2024 වසරේදී පිරිමි පුද්ගලයන් 510 දෙනෙකු, ස්ත්‍රී පාර්ශ්වයේ 85 දෙනෙකුද ඇතුළුව 595 දෙනෙක් දිය රකුසාට බිල් වෙලා තියෙනවා කියලා තමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ. දැන් 2025 වසරේදී පිරිමි පාර්ශ්වයේ 309 දෙනෙක්, ස්ත්‍රී පාර්ශ්වයේ 67 දෙනෙකුද ඇතුළුව 376 දෙනෙක් දිය රකුසාට බිල් වෙලා තියෙන බව කියනවා. 2026 වසරේ මේ ගත වූ මාස පහ තුළ පිරිමි පාර්ශ්වයේ 113 දෙනෙක්, ස්ත්‍රී පාර්ශ්වයේ 9 දෙනෙකු ඇතුළුව 122 දෙනෙක් දිය රකුසාට බිලිවීමෙන් ජීවිතක්ෂයට පත් වූ බවත් වාර්තා කරලා තියෙනවා. ඉතින් මේ දියේ ගිලීම් සම්බන්ධව මේ සංඛ්‍යාලේඛන සඳහන් කළේ දැන් මේ වසර තුන තුළදී තරුණ ජීවිත 1093ක් අකාලේ රටට මේ වන විට අහිමි වෙලා තියෙනවා. ඉතින් තවදුරටත් මේ ජීවිත දියේ ගිලී නැතිවීමේ අවධානමක් තියෙනවා. දැන් විශේෂයෙන්ම පොසොන් සමයත් එක්ක දිය නානවනම් දැන් ඒ දිය නෑමේදී පරිස්සම් වෙන්න කියන කාරණාව කියන්න තමයි මේ සංඛ්‍යාලේඛන මේ විදිහට අරගෙන ආවේ. ඒ පිළිබඳව විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. වෙලාව උදෑසන 6:44. බේකරි කර්මාන්තය සඳහා දේශීය කාමනික කෘෂි නිෂ්පාදන භාවිත කිරීම මෙරට ගොවියාට මෙන්ම සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයටද විශාල ශක්තියක් වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හර්ණි අමරසූරිය සඳහන් කරනවා. සමස්ත ලංකා බේකරිමියන්ගේ වාර්ෂික සමුළුව අමතමින් තමයි අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළේ. කුමන කතාවක්ද කිව්වේ අහමු.
1: රටේ ආහාර සුරක්ෂිතභාවය සහ ජනතාවගේ දෛනික පෝෂණ අවශ්‍යතා සපුරාලීමේදී ඔබ ඉටු කරන ලබන කාර්යභාරය ඉතාමත්ම වැදගත්. අද අප සිටින්නේ ආර්ථික වශයෙන් නව පරිවර්තනයක් කරා ගමන් කරන තීරණාත්මක මොහොතක. මෙම ගමනේදී ඔබේ කර්මාන්තය හුදෙක් පිටි ආශ්‍රිත නිෂ්පාදනවලට පමණක් සීමා නොවී රටේ ආර්ථිකයේ ප්‍රධාන බලවේගයක් බවට පත්කර ගැනීමට අපට හැකිවන බව මම විශ්වාස කරනවා. ඕනෑම ආහාර නිෂ්පාදනයක පදනම විය යුත්තේ ගුණාත්මකභාවය හා සෞඛ්‍ය ආරක්ෂිත බවයි. ඒ නිසා රසට පමණක් මුල් තැන නොදී පෝෂණ ගුණයෙන් ඉහළ සෞඛ්‍ය සම්පන්න නිෂ්පාදනවලට වෙළඳපොලේ විශාල අවස්ථාවක් ඇතිවෙමින් යනවා. අපේ බේකරි කර්මාන්තයට ගෝලීය වෙළඳපොළ ජය ගන්නත් හැකි වෙනවා කියන එක මට විශ්වාසයි. ඒ සඳහා සාම්ප්‍රදායික නිෂ්පාදනවලින් ඔබ්බට ගොස් අපේ රටේ ඇති අභ්‍යුද්‍රව්‍ය භාවිතාවෙන් අගය එකතු කරමින් නව නිෂ්පාදනවලටත් ඔබට යා හැකි බව අපි හිතනවා. ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයද අද දිනෙන් දින දියුණු වෙමින් පවතිනවා. විදේශීය සංචාරකයන්ට අපේ රටට පැමිණෙන්නේ අපේ දේශීය අනන්‍යතාවය අත්විඳීමටයි. ඔවුන්ට සපයන ආහාර වේලෙහි හෝ බේකරි නිෂ්පාදනවල දේශීය කාබනික කෘෂි නිෂ්පාදන භාවිතා කිරීමට ඔබ කටයුතු කරන්නේ නම් එය අපේ දේශීය ගොවියාට මෙන්ම රටේ සංචාරක කර්මාන්තයේ ගුණාත්මක වර්ධනයටත් විශාල ශක්තියක් වනු නොඅනුමානයි.

0: ශ්‍රීලංකාවේ යලි ආර්ථික අර්බුදයක් කරා ගමන් කරමින් සිටින බවත් ඒ සඳහා වන බොහෝ සංඥා ආර්ථික ක්‍රියාකාරීත්වය තුළ දැනටමත් දැකිය හැකි බවත් මූල්‍ය හා ආර්ථික විශේෂඥයෝ අනතුරු අංගවති කියලා තමයි දිවයින ඉරිදා සංග්‍රහය මුල්පිටුව වාර්තා කරන්නේ. පෝර ආනයන වියදම 213.6 කේ නියලට ලෝක වෙළඳපොළේ පෝර මිල ඉහළ යාමත් සමග මෙරටට අප්‍රේල් මාසයේදී පෝර ආනයනය කිරීමේ වියදම ඇමරිකානු ඩොලර් මිලියන 39.7ක් දක්වා 213.6 කින් වැඩි වී ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කරනවා. මෙරට වයස අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 42.2% බහුවිධ දිනුදු භාවයෙන් පෙළ බව යුනිසෙෆ් ආයතනයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්ෂික වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා. මෙරටට බහඳ ආනයනය කරනු ලබන සමාගම් සහ පුද්ගලයන් මින් ඉදිරියට සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට අමතරව අනිවාර්යෙන් රේගු දෙපාර්තමේන්තුවේදී ලියාපදිංචි විය යුතු යැයි ආණ්ඩුව තීරණය කළා තියෙනවා. දැන් බහන්ඩ ආනයනය කරන බවෙන් මෙරටට මුදල් පිටරටට පැටවීම වැළැක්වීමේ අරමුණෙන් මෙම තීරණය අරගත්තා කියලා තමයි සඳහන් කරන්නේ. එල්ලිනෝ තත්ත්වයක් බලාපොරොත්තුව ඉන්නවා දැන් කලගුණ විද්‍යා අංශ. ඒත් එක්කම මේ සතියේ තදට වැසි කියලා සඳහන් වෙනවා. බස්නාහිර වයඹ සබරගමුව පළාත් සහ මේ නුවරඑළිය මහනුවර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර 75ට වැඩි තද වැසි මෙම සතියේදී අපේක්ෂා කරන බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. දැන් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලට සවස එකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව තමයි දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මධ්‍යම කඳුකරේ බටහිර බෑම්වල ඒ වගේම උතුරු මැද පළාත්වලටත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කවලටත් අද සුළං ඇතිවීමේ අවදානමක් පවතින බවත් දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. ගිගුරුම් සහිත වැසි සමග අකුණු අනතුරු ඇතිවීමේ අවදානමක් පවතින බවත් තද සුළං සමග ඇතිවන අනතුරු වලින් ආරක්ෂා වීමට ජනතාවගේ අවධානය යොමු කළ යුතු බවත් දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා. ඊයේ අකුණුසර වැදිලා මේ යානයක් ගොඩ බැස්සුවා. දැන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා යන යානයක්. ඉතින් ඊයේ ඒ පිළිබඳව අපි තොරතුරු වාර්තා කළා. ඉතින් අකුණු වලිනුත් ආරක්ෂා වීමට කටයුතු කරන්න කියලා තමයි ජනතාවගෙන් ඉල්ලීම් කරන්නේ. කොළඹ සිට උතුර දක්වා දිනපතා ධාවනය වූ දුම්රිය 8න් මේ වන විට ධාවනය වන්නේ දුම්රිය 4ක් පමණක් වන බව මගේ ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා කියලා දිවයින වාර්තා කරනවා. ඊට අමතරව එම පළාත දක්වා ධාවනය කෙරෙන මගීන් අතර ජනප්‍රිය යාල් දේවි දුම්රියද දවසක් හැර දවසක් ධාවනය වීම නිසා මගීන් තවත් අසරණ වී ඇතැයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් කසුන් චාමර මහතා දිවයින ඉරිදා සංග්‍රහයට කීයේ කියලා උතුරට යන දුම්රිය භාගයට භාගයක් හැලේ කියලා තමයි අද දිවයින තොරතුරු වාර්තා කරන්නේ. වෙලාව උදෑසන 6යි විනාඩි 50යි. ලබන වසර සඳහා රුපියල් බිලියන 2000ක මුදලක් ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට රජය අදහස් කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහත්තයා සඳහන් කරනවා. රුපියල් මිලියන 1340ක වියදමින් කළුතර දිස්ත්‍රික්කයේ මාර්ග 14ක් කාපට් අතුරක් සංවර්ධනය කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වීමෙන් තමයි අමාත්‍යවරයා මේ විදිහට සඳහන් කළේ. අමාත්‍යවරයා කියපු කතාව ඔබට අහන්න දෙන්න සූදානම්.
1: කාලයක් දේශපාලනේ උනේ දේශපාලනය කරපු අය ඒගොල්ලෝ තමන්ගේ ජීවිතවල ඉලක්ක වලට ගියා. ඒ වෙනුවට ජනතාවට ඒ පහසු ජීවිතය උරුම කර දෙන්න තමයි බලාපොරොත්තු. ඒ වෙනුවෙන් මේ රටේ ජනතාව බදු ගෙවනවා. ආණ්ඩුකේක වගකීමක් ඒ බදු හරියට එකතු කරගන්නේ. බදු ක්‍රමය සරල කරලා බදු ගෙවීම පහසු කරලා ඒ අවශ්‍ය තැන් වලින් බදු එකතු කරගන්නට ඕනේ. තව මේ බදු එකතු කිරීමේ ක්‍රියාවලිය අපි කාර්යක්ෂම කරනවා. ඒකට තාක්ෂණය අරගෙන එනවා. විනිවිදභාවය තව වැඩි කරනවා. එතකොට ජනතාවගේ විශ්වාසය වැඩි වෙලා රාජ්‍ය ආදායම හැටියට එකතු කරගත හැකි ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. ප්‍රාග්ධන වියදම් හැටියට රුපියල් බිලියන 1350ක් යොදවලා තිබෙනවා. අපි කියන්නේ අපේ නිලධාරීන් ඇතුළු හැමදෙනාටම නියමිත ව්‍යාපෘති 1350 වියදම් කරන්න ඕන. ලබන අවුරුද්දේ අපි වෙන් කරලා තියන බලාපොරොත්තු වෙන අයවැයෙන් රුපියල් බිලියන 2000ක් සංවර්ධන නැත්නම් ප්‍රාග්ධන වියදම් හැටියට.
0: වෙලාව උදෑසන 6යි විනාඩි 52යි. මහා ජන හිස පෙළඳුව
2: දහසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත. Morning News Alert.
0: වසරේ මේ දක්වා කාලය තුල ඩෙංගු ආසාදනය වීමෙන් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකක සඳහන් කරනවා. ඒ අනුව සැලකීමේදී ඩෙංගු අවදානම් තත්වයකට පත්ව ඇති බැවින් ජනතාව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කරන මේ විදිහට.
3: අද වන විට ජාතික ඩෙංගු මර්ධන ඒකකයට ඩෙංගු රෝගීන් 40,443ක් සහ මරණ 23ක් වාර්තා වෙලා තියෙනවා. මෙයින් වැඩි වශයෙන්ම රෝගීන් වාර්තා වෙන්නේ කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, නුවර යන දිස්ත්‍රික්කවලින් තමයි. 50%ක්ම රෝගීන් වාර්තා වෙන්නේ බස්නාහිර පළාතෙන්. 2025 වර්ෂයේට රෝගීන් සම්පූර්ණයෙන්ම මිය ගිහිල්ලා තියෙන්නේ 29යි. මේ වන විට දැන්ට රෝගීන් 23ක් මිය ගිහිල්ලා කියලා වාර්තා වෙනවා. අපි නිතරම කියනා වගේ රෝගීන්ගේ පැමිණීමේ ප්‍රමාදයක් අපි නිතරම මේ මරණ නිරීක්ෂණය කිරීමේදී අපිට හඳුනා ගන්න ලැබෙනවා. සහ තම තමන් හිතුමතේට බෙහෙත් පාවිච්චි කරන එකත් තවමත් අපිට දක්නට ලැබෙනවා. මේ දිනවල යම් කිසි කෙනෙකුට තද උණ, හිසරදයේ මස්පිඬු වේදනා, වංගපතක ඇක්කුම, වමනේ ඔක්කාරය වගේ තියෙනවා නම් වෛද්‍යවරයෙක් හම් වෙන්න යන්න ඕන දෙවනි දවසේදී. ඒ වෙනකන් උණ සඳහා පාවිච්චි කර යුත්තේ පැරසිටමෝල් කියන ඖෂධය පමණයි. උණ සහ අංගපත කැක්කුම අඩු කර ගැනීම සඳහා NSAID කාණ්ඩයේ ඖෂධ තියෙනවා. ඊට අමතරව ස්ටීරොයිඩ් වර්ගයේ ඖෂධත් මේ සඳහා පාවිච්චි නොකළ යුතුයි. පසුගිය දින 3ක විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. දිස්ත්‍රික්ක 12ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂ 14ක. එහිදී අපි පරිසර 97,000ක් පමණ බලලා තියෙනවා. එයින් 6,000 ගණනක ඩෙංගු මඳුරු කීටයෝ හම්බ වෙලා තියෙනවා. අපි 2048කට නීතිමය පියවර අරගෙන තියෙනවා.

0: ஐபவான் வாசனம் துதேசனா குதே ஹதாய் வினாடி துணை விழாவு. குட் மார்னிங் ரோனி.
1: ಐಬಾನ್ ಸುಬುದಾಸನಕ್ ಮುಂದೆ ಸಂಕ ಸುಬುದಾಸನಕ್ ಸತಿಯಾಗಿ ಲಕ್ಕಂಡಾಗಿದ್ದೇನೆ ಮೊಟ್ಟ ಅದ ಜೂನಿ ಮಾಸೆ ದಾಹತ್ತರವೇನಿ ಇರಿದ ದವಸ ಅದ ಸತಿಯಾಗಿ ಲಕ್ಕಂಡ ಪಟಂಗನ್ ಹದಾನಿ ಅಸನ ಕಥಾವ ಕೀಲಮನೆ ಇದೆ
0: ಜೀವಿತೇ ಕಿಸಿಮ ದವಸಗ್ಗನ ಪಸುತೇವೇನ್ ನಿಪಾ ಕೀಲದಮೈ ಅಪಿ ಒಬಟ ಕ್ಯಾನ್ ಸಮಹರ ದವಸ್ತೇನೋ ಅಪಿ ಜೀವಿತೇ ಅಪಿ ಬಲಾಪುರುತ್ವೇನೋಟತ್ ವಡ ಅಪಿ ಜಯಗ್ರಹಣ ಲಭೆನ ಸಮಹರ ದವಸ್ತೇನೋ ಅಪಿ ಬಲಾಪುರುತ್ತು ನೋನು ಜಯಗ್ರಹಣ ಅಪಿ ಲಭೆನ ඒවාගේම බලාපොරොත්තු නොවුණු පරාජයන් අපේ ජීවිතේට එකතු වෙනවා. ඉතින් මෙහෙම මේ අදනම් හොඳ දවසක් ඊයේ නම් මහ ජරා දවසක් කියලා අපි සමහර තැන්වලදී කියනවා.
1: කියනවනේ. ඔව්.
0: හැබැයි ඒක ඇත්තට හොඳ දෙයක් නෙවෙයි. ජීවිතේ කිසිම දවසක් ගැන පසුතැවෙන්න එපා. මොකද හොඳ දවස් සතුර දෙනකොට නරකම දවස් තමයි අද්දකීම් ජීවිතේට එකතු කරලා දෙන්නේ. හරි. හොඳම දවස් සතුට දෙනවා ජීවිතේට. නරකම දවස් අද්දකීම් එකතු කරනවා. අමාරුම දවස් පාඩම් උගන්වනකොට සුන්දරම දවස් ජීවිතේට මතකයන් ඉතිරි කරනවා නේ. ඒ නිසා අපිට මෙන්න මේ දවස හොඳයි මේ දවස නරකයි කියලා අතහරින්න බෑ. ජීවිතේ හැම තප්පරයකම අපි අලුත් මිනිස්සු වෙනවා. ඊයේ මොන නොගැසුණු අත්දැකීමක් අද තව විනාඩියකින් අපිට හම්බෙන්න පුළුවන්. ඒ අත්දැකීම සමහර විට අපි පරාජය ඇතුළේ ලබා ගන්න අත්දැකීමක් වෙන්න පුළුවන්. එව නැත්නම් ඒ ජයග්‍රහණේ සතුට වෙන්න පුළුවන්. ඒ නිසා මේ ජීවිත කාලය ඇතුළේ කිසිම දවසක් ගැන පසුතැවෙන්නේ නැතුව ඒ හැම දවසකම ඔයාට හම්බෙන අත්දැකීම් ටික ඔයාගේ ජීවිතේ සන්නද්ධ කරන්න එකතු කරගන්න පුළුවන්. බොහොම ජීවිතේ සතුටින් සැහැල්ලුවෙන් ගත කරන්න පුළුවන්. සමහර වෙලාවට රණින්න අපිට තියෙන ප්‍රශ්න තමයි අපි අනවශ්‍ය ප්‍රශ්න ගොඩාක් ප්‍රශ්න කරගන්න ඕනේ.
1: ඔව්.
0: ජීවිතේ ප්‍රශ්න ඕනෑ තරම් තියෙද්දී අනවශ්‍ය සමහර වෙලාවට අල්ලපු ගෙදර මිනිස්සුගේ ප්‍රශ්නෙත් අපේ කරගෙන. හරි. බොහොම සැහැල්ලුවෙන් සරලව ජීවත් වෙන මිනිස්සු උගාක් දේවල් අතහැරලා ජීවත් වෙනවා. එම එක මොහොතක අතහැරලා බලන්නකෝ ජීවිතේ සමහර කාරණා අපිට අනවශ්‍යයි කියන හිතෙන දේවල්. දුර හිතේ දුකක් නැතුව ඒ ගැන පසුතැවීමක් නැතුව මොහොත සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. ඒ නිසා මට උදේව කියන්න තියෙන ජීවිතේ කිසිම දවසක් අපරාධය කියලා දවස් නැහැ. හැම දවසෙම අපිට වටිනාකමක් තියෙනවා ජීවිතේ.
1: හැම දවසකම තියෙන අත්දැකීමක් ජීවිතේට එකතු කරගන්න පුළුවන් එක තමයි මේ කාරණාවේ අර්ථය. අපි මේ ගැන හිතමින් අද දවසේ සතියක ලක්කන පටන් ගමු මේ විදිහට.

උදේ 7යි විනාඩි 11යි වෙලාව. ලෝකෙට ඇඳෙන්වල මොනවා හරි බෙදා ගැනීම සඳහා ලොකු අරගලයක් තියෙනවනේ. මිනිස්සු ඇයි යුද්ධ කරන්න කියලා ඇහුවොත් ඒකට හේතුවක් නෑ. සමහර වෙලාවට තමන්ගේ ගුඩ වැඩි කරගන්න. හැබැයි යුද්ධය කියලා කියන්නේ හරි ඛේදවාචකයක් නෑ. වරුදු 30 විතර කාලය ඇතුළේ අපි මේ ඛේදවාචකයේ අත්ින්ද සිංහල, දෙමළ, මුස්ලිම් වර්ග, මැලේ සියලු ජාතීන්ට යුද්ධේ කුරිරු බලපෑම් තිබුණා. ඒ නිසාම තමයි මම විශ්වාස කරන දේ ශ්‍රී ලාංකිකයේ කියලි කිසිම දවසක යුද්ධයක් ගැන අහන්නවත් කැමති නැරමි. ඒ තරම් ඒක අපිට මේ අමිහිරි මතකයන් එකතු කරපු අත්දැකීමක්. කොහොම කොහොම හරි ලෝකෙ දිහා බලාගෙන ඉද්දි මොනවාම හරි හේතුවක් පදනම් කරගෙන රටවල් දෙකක් අතරේ යුද්ධයක් පටන් ගන්නවා. මේ දවස්වල අපි වැඩිපුර අවධානය යොමු කරමින් ඉන්නේ

0: කොයි වෙලේ තමන් වැඩ කරන දැනට තමන් සේවයේ සපයමින් ඉන්න දැනට බෝම්බයක් කටේද කියන අවධානම තිබුණා. අනිත් පැත්තෙන් මේකේදී විශේෂම කාරණ තමයි ඒ රටවල් වල මේ ජාත්‍යන්තර මාධ්‍යවල ක්‍රියාකාරීත්වය. හරි. රජයේ ප්‍රතිපදාවන්ට අනුව ඒ වාර්තා කිරීම ඉතාම ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් තමයි කළේ. සහ සමහර වෙලාවට දැන් ওই මැදපෙරදිග ගලාපේ ඉන්න අපේ සහෝදර සහෝදරියෝ කියන කාරණේ තමයි සමහර වෙලාවට පොලිසියෙන් එකපාර ඒගොල්ලන්ගේ මොබයිල් ෆෝන්ස් අරගෙන චෙක් කරලා බලනවා. හරි. හේතුව තමයි සමහර පුපුරායම් එහෙම නැත්නම් මේ ඔය යුද්ධයේ දර්ශන කාට හරි ෂෙයා කරලා තියෙනවා. අඩුම ධර්මයේ පවුල කෙනෙක් එක්කවත් ඒ මැදපෙරදිග ගලාපේ ඉන්න කතා කරන්න අකමැති ඒ ප්‍රදේශයේ තියෙන ආරක්ෂිත තත්ත්වය පිළිබඳ. ඒක රටේ ආරක්ෂාවට තර්ජනයක්, ඔවුන්ගේ ආර්ථිකයට තර්ජනයක්, එහෙම වුණත් රටවල් කඩාවැටෙයි කියන විශ්වාසය තියෙනවනේ ඒ මිනිසුන්ට. ඒ නිසා බොහෝ වෙලාවට මේවා පිළිබඳව ඉතාම රහසිගතව තමයි ක්‍රියාත්මක වෙන්නේ. කොහොම කොහොම හරි ගමක් නෑ. දැන් අපිට අවශ්‍ය වෙන්නේ මේ යුද්ධයට මොනවා වෙයිද?
1: දැන් මදුසංක කිලෝමීටර් 2300 ඈත තියෙන සියලු රටවල් වලට මේ යුද්ධේ බලපෑම තිබ්බනේ. බඩු මිල වැඩිවීම, තෙල් මිල වැඩිවීම හින්දා අපි හැමෝම බලාගෙන හිටියේ මේ යුද්ධේ ලෝක යුද්ධයක් බවට පත් වෙයිද, එහෙම නැත්නම් මේක කවද ඉවර වෙයිද, මේකේ බලපෑම තව මාස ගාණක් තියෙයි කියලා තමයි ආර්ථික විද්‍යාඥයෝ පුරෝකථනය කරේ. දැන් ඊයේ වෙනකොට ඔවුන් කියනවා මේ යුද්ධය සම්බන්ධයෙන් ඉදිරිපැය 24 තුල ඉරාන් සාමග විසුමේ කටයුතු අවසන් වනු ඇති බවත්, ඊට පස්සේ තාක්ෂණික මට්ටමේ සාකච්ඡා ලබන සතියේ පවත්වන බවත්, මේකට මැදිහත්කරුවෙක් වශයෙන් ක්‍රියා කරන පකිස්තාන අගමැතිවරයා කියලා තිබ්බා. ඊට පස්සේ දැන් මේ කතාව කියනකොට පකිස්තානයේ මේ කියන්නේ ඉස්ලාමාබාද් සංදේශයේ විදිහට තමයි මේ යුද්ධේ සාමගි විසුම නම් කරලා තියෙන්නේ. ඉතින් ඇමරිකාව සමග යුද්ධය අවසන් කිරීම ආරම්භුණු කරගත් ඉස්ලාමාබාද් සංදේශයට අත්සන් කිරීම දැන් කිව්වේ අද සිද්ධ වෙනවා කියලා. හරිද?
0: ගොඩනෙක් බලාපොරොත්තු වෙන්නේ අද වෙනකොට මේ යුද්ධය අවසන් වෙයි කියේ ප්‍රතිඵලය අපිට දැනගන්න ලැබෙයි
1: කියලා. හැබැයි ඉරානය කියනවා සංදේශයට අද එහෙම නැත්නම් ඉරිදා අත්සන් කරන්නේ නැහැ කියන එක. එතකොට අවසන් වරට අපිට ආපු ප්‍රවෘත්ති තියෙන්නේ ඉරානය සමග ගිවිසුම හෙට අත්සන් කිරීම නියමිතව. කියන්නේ ඊයේ තමයි කිව්වේ මේක. එහෙම වුණාට පස්සේ වහාම හෝමු සමුද්‍ර සන්ධිය සැමට විවෘත වෙන බව ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තිබ්බා. නෝග තමයි කතාව. කොහොම හරි අපිට පේනවා සාමක්‍රියාවලියට රටවල් ටික අවතීර්ණ වෙනවා කියන එක. ඒක ඉතින් ලෝකෙටම හොඳ ප්‍රවෘත්තියක් විදිහට තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ.
0: සමහර එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ තීන්දුව తీරන මුළු ලෝකේ ජීවත් වෙන සමස්ත ජනගහනයට බලපෑමක් එල්ල කරනවා නම් ඒක තරම් මානුෂීය නැහැ නිරණය. මේ යුද්ධය කියන කාරණේ සමහරලාවට මිනිස්සු අතර ඇති වෙච්ච එකක් නෙවෙයි, වෙන දේශපාලනික අරමුණුත් එක්කලා ඇති වෙන සංසිද්ධියක්. හැබැයි මේ සෙල්ලම් කරන්නේ කවුරුණත් ලෝකේ හෙට ඉපදෙන්න ඉන්න දරුබැටවුන්ගේ අනාගතෙත් එක්ක කොහොමින් කොහොම හරි ගමක් නැ. මේ මැදිහත්කරුවන් පාර්ශවකරුවන්ගේ උවමනාව සමස්ත ලෝකයේ ජනතාවගේ උවමනාව සාමකාමී වාතාවරණයක්. මොකද මැදපෙරදිග ගලාපේ යුද්ධයක් ඇති වෙනකොට ඒක ඒ රටට විතරක් නෙවෙයිනේ දැනුනේ රණිය. දැන් අපි මේ විශ්වීය ගම්මාන සංකල්පය තුළ ඉන්න විශ්ව ගම්මාන ඉන්නේ මිලේනියම් එකේ. එතකොට අපිට තියෙන ප්‍රශ්නේ තමයි තෙල් ටික නැත්තම් අපේ රටවල් පවතින්නේ නැහැ. ආහාර හිගයක් ඇති වුණොතින් ඒ රටවල් වලින් ආහාර එහෙම හේද ප්‍රවාහණය කර ගැනීම අපහසුතාවය ඇති වුණොත් ඕමු සමුද්‍ර සන්ධිය වහලා දැම්මොත් ලෝකේ රටවල් ගණනාවකට බරපතල අන්දමේ බලපෑම් මෙල්ල වෙනෝනේ. ඔවුන්ගේ ආර්ථිකය හරවටෙන්න පුළුවන්. ඒ නිසා සියලු දෙනාගේ යහපත උදෙසා මේ සාමයේ මල් පිබිදේවා. ඒක තමයි අපි රුදේ පාන්දරම කියන්න තියෙන්නේ. ඉතින් අපි හැමෝමත් බලන් ඉන්නේ මේ ගිවිසුමටත් සම් තැබීම. එතකොට ඒක ඇතුලේ ලෝකයේ අය නේද සුදු පරවි ඉගිල්ලන
1: ගිවිසුම මේ කඩ නොකර
0: ගිවිසුම් ගහන්න පුළුවන් ගහලා කඩන්නත් පුළුවන්. එහෙම නැති එහෙම ලස්සන يعني සාමයේම තියෙන සාම ගිවිසුමක් තියෙනවා නම් තමයි වටින්නේ.

0: වෙනතයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ච් ලයිට් සමාජ කමිෂනය.
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව
3: ලඛන මොඩින් ඉස් ඇලෙන්ට්.

හොඳයි කියලා ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වටේක රින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 1.76

0: උදේ 7යි විනාඩි 26යි වෙලාව අපි සතියක ලක්කන්නේ කතා කරමින් ඉන්න වෙලාව. රනිල් දැන් මේ පහුගිය දවසක මගේ මිත්‍රයෙක් කතා කරනවා මට. එයා කතා කළේ එයාගේ ජීවිතේ තියෙන ඉතාම කටුක අත්දැකීමක් මගෙත් එක්ක බෙදා ගන්නවා. මාර ප්‍රශ්නයක් මට මේ ජීවිතේ පා වෙලා තියෙන්නේ. මෙහෙම අත්දැකීම ඔබටත් සමහර වෙලට තියෙන්නේ නැති. මෙයාත් එක්ක කතා කරපුවම එයා කියනවා මේ මට ජීවිතේ පා වෙලා තියෙන්නේ. මොන දේ කළත් මට හොඳ අගය කිරීමක් නැහැ. මං කරන හැමදේම හරියනවට වඩා වැඩි සම්භාවිතාවක් තියෙන්නේ මචං වරදින්න. මම කොච්චර සද්භාවයෙන් කරත් ඒකේ අඩුවක් තමයි මිනිසුන්ට පේන්න තියෙන්නේ. මේ මගේ මිත්‍රයාට තියෙන ප්‍රශ්නේ. ඉතින් තව ටිකක් පොඩ්ඩක් ගැඹුරින් හමු. මොකද්ද දැන් වෙලා තියෙනවට? මොකද ප්‍රශ්නේ? නෑ මම මේ ඊපෙරේද වයිෆ්ට ගවුමක් අරගෙන ආවා. හරි. මට යව මතක් වුණා මම පඩිගත්ත වෙලාව මට හිතුණා එයාට ඇඳුමක් ගන්න ඕනේ කියලා. මම ගිහිල්ලා කඩේ බලලා තිබිච්ච ලස්සනම ඇඳුම අරගෙන ආවා. එයාගේ මූණේ ලොකු හිනාවක් මම බලාපොරොත්තු වුණා. හැබැයි ඒක ගෙනත් දුන්න වෙලාවේ ඉඳන් එයාගේ අඩුපාඩු කියන්න පටන් ගත්තා. අපෝ මේක එච්චර වටින එකක් නෙමෙයි. ඇයිවා මගෙන් අහන්නේ දු මේ වගේ පණ්ඩිත වැඩ කළේ? හරි. මේක බලන්න මේ මෙහුම් එච්චර හරි නෑ, ශක්තිමත් නෑ. මෙහෙම මැසිවිලි ගණනාවක් ඇය නගනවා. ඊට මාසෙකට ඉතර කලින් එයාගේ බර්ත්ඩේ එකද මම ඒකට ලස්සන හෑන්ඩ් බෑග් එකක් අරන් ආවා. ඒ වෙලාවෙත් එයා ඒක අගේ කළේ නෑ. එයාට තිබිච්ච ප්‍රශ්නේ තමයි වාට දෙයක් තෝරන්න තේරෙන්නේ නැද්ද? ඔයයි මමයි කියලා කියන අන්ත දෙකක ඉන්න අය. ඔයාට මගේ චොයිස් එක තේරුම් ගන්න බෑ. ඔන්න ඔහොම ප්‍රශ්න කන්දරාවක් රණිල් මගේ මිත්‍රයා කියාගෙන යන්න පටන් ගන්නවා. එතකොට එයා අන්තිමට කියන මට දැන් ජීවිතේ කලකිරලා තියෙනවා. මම කොච්චර සද්ධාවයෙන් මේ වැඩේ කළත් මට ඕන නම් මචං මට කිසිම දෙයක් එයා වෙනුවෙන් නොකර ඉන්න පුළුවන්. ඉතින් මේ නිසාම අපේ යාළුවෝ ටික එකතු වෙලා පොඩ්ඩක් කල්පනා කළා නේද? පවුලක් දෙදරා යන්න හදනකොට අපි මෙදියත් වෙන්නේ බෑ. යාළුවෙක්ගිනේ. ඉතින් ඊට පස්සේ යාගේ වයිෆ් එක්ක කතා කරා. එයාට තියෙන ප්‍රශ්නේ. එයා කියනවා අයි මං ඇඳුම ගේනවට අකමැති නෙවෙයි. අපේ ගෙදර තියෙන ආර්ථික වටපිටාවත් එක්ක එයාට කොච්චර එපා කිව්වත් එයා අහන්නේ නෑ. එයාගේ හිත රිදුනත් මම මෙහෙම කරන්නේ. එතකොට අඩුම ධර්ම එයා මේ දේවල් අරගෙන එන එක අපේ ගෙදර ආර්ථිකයට තව මොනව හරි කරන්න පුළුවන් එක. එයා හිතයි මම මේ දේවල් වලට අකමැති. ඒ නිසා එයා මේ අනවශ්‍ය වේදන් ටික සීමා කරයි. පව්. ඒ මනුස්සයා කොච්චර මහන්සි වෙනවද? එයා අඩුම ධර්ම ඇඳුමක් අරගෙන නැහැයි සෑහෙන කාලෙකින්. හරි. මට දරුවන්ට හැමදේම කරනවා. ඉතින් එයාට ඒක කිව්වොත් දුක හිතෙන හින්ද මං එයා ගේන දේවල් එතරම් කැමැත්තෙන් බාරගන්නේ නැහැ වගේ නුරුස්සන ගතියකින් ඉන්නා වගේ පේනනවා. ඔක තමයි ඇත්තම තත් එහෙම නැතුව මට මේ ඒ කිසිම දෙයක් නොවටිනවා නෙවෙයි. දැන් දැක්කද රනිල් සමහර මිනිස්සු මේ අර දෙදෙනා අතර අවබෝධයක් නැතුව ඒ පෞල් ජීවිතේ දෙදරා ගියා නම් එහෙම නැත්තම් ඒ දෙදෙනා දෙපැත්තට වෙන් වුණා නම් කොයිතරම් අපරාධයක්ද?
1: කිසි තේරුමක් නැති ප්‍රශ්නයක් හදාගෙන නේද?
0: කිසිම තේරුමක් නැති ප්‍රශ්නයක්. දෙන්නට දෙන්න අප්‍රමාණ විදිහට ආදරේ නේද? මගේ මිත්‍රයත් ඔහුගේ බිරිඳ වෙනුවෙන් අප්‍රමාණ විදිහට ආදරේ. ඒකන කීයක් කරේ අතර හම්බෙච්ච ගමන් නෝන මතකල බෑග් එක කරගෙන. ඒකට නෝන කැමති නෑ මේ වැඩේට. මොකද මහත්තයා මේ තරම් මහන්සිලා කීයක් හරි හොයාගත්තම එයා ඒක මං වෙනුවෙන් වියදම් කරනවා. පව් මේ මිනිස්සයා. එයාට ඒක කෙලින් කියන්න පුළුවන් කමක් තිබුණේ නෑ. ඒ නිසා ඇය හැම වෙලේම උත්සාහ කළා ඒකට අකමැති බවක් පෙන්නන්න. ඒක මට ඕනේ නෑ. මම මේකට කැමති නෑ. වාගේ එනේවට මං කැමති නෑ. එහෙම කිව්වේ ඇත්තටම අකමැති නිසා නෙවෙයි. එයාට ඕන වුණා එයාට දනවන්න. වාගේ එනේවට මම කැමති නෑ. එතකොට මගේ මිත්‍රයා කිසිම දවසක අනවශ්‍ය දේවල් වලට වියදම් කරන්නේ නෑ ඒ වෙනුවෙන්. ඉතින් මිනිස්සු හරියට සංනිවේදනය නොකරන තැන, තමන්ගේ අදහස හරියට නොකියන තැන අනවශ්‍ය ප්‍රශ්න කන්දරාවක් නිර්මාණය වෙන්න පුළුවන්. වාගේ හස්බන්ඩ් එක්ක, වාගේ වයිෆ් එක්ක, වාගේ දරුවෝ එක්ක සංවාදයට යන්න හැම වෙලෙම. මොන හරි දෙයක් කරනකොට එයත් එක්ක කතා කරන්න ඕන. මම මෙහෙම එකක් කරන්න හිතන් ඉන්නවා. හස්බන්ඩ් මම මෙහෙම එකක් කරන්න හිතන් ඉන්නවා. මේක කරාට කමක් නැද්ද? මට කියන්නකො ඔයාගේ තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්කලා මේ වගේ දෙයක් කරොත් අපිට කොහොමද මේක ගොඩ දාගන්න පුළුවන්? සමහර මේ බිරින්දෑවරු ඉන්නව රනිල් හස්බන්ඩ්ගේ එක්ස්පීරියන්ස් ටිකත් අරගෙන කොයි තරම් ගේම් ගහලා තියෙනවද? අපි නිකම්ම නින්නේ. අපි කරවල ටිකක් බදලා පොඩ්ඩක් සේල් කරමුද? මං හදලා දෙන්නම්. මං ලස්සනට පැකට් කරලා දෙනවාට බෑද කඩවල් දෙක තුනකට මේක දාන්න. හරි. දැන් ඔයා මම අර කාලේ හන්දිය කරන කාලේ එහෙම මේ කොල්ලෝ ගෙල්ලෝ ගහපු ගේම්ස් ගැන ඕන තරම් අපි ලෝකෙට කියවලා
1: තියෙන කතා කරලා.
0: හරි. ඉතින් ඒ නිසා හැම වෙලේම සාකච්ඡා කරන්න, හැම වෙලේම කතා කරන්න. මේ දැනුත් හස්බන්ඩ් වෙනම ෆෝන් එක දිහා බලාගෙන ඇති, ඔයාගේ පාඩුවේ ඔයාගේ ෆෝන් එක දිහා බලාගෙන ඇති. හරි. එහෙම නැත්නම් ඔයා කුස්සිය වැඩ කරන ගමන් හස්බන්ඩ් ටීවී එක දිහා බලාගෙන, රේඩියෝ ගහගෙන, එහෙම නැත්නම් ෆෝන් එක අරගෙන පොඩ්ඩක් විවේකයෙන් ඉන්න ඇති. එතකොටත් ඔයාලට පොඩි තරහක් එනවා. සමහර ඒවා තියෙනවා රනිල්, මේ අර කතා නොකර තේරුම් ගන්න පුළුවන් කැලේ ටික.
1: ඔව් ඔව්.
0: හරි.
1: කියන්න
0: ඕනේ නැහැ. දැන් මේ වෙලාවේ පොල් ටිකක් ගාලා දෙනවට වයිෆ් අකමැති නෑනේ. හරිද? එළවලු ටික එයා කප කප කැම ටික හදන්න සූදානම් වෙන වෙලාවේ පුටුවක් දාගෙන තේකක් බිබී ටීවී එක දිහා බලාගෙන ඉන්න වෙලාවේ, එහෙම නැත්නම් ෆෝන් එක දිහා බලාගෙන ඉන්න වෙලාවේ යත් එක කතා කර කර කොහොමද අපි දැන් ඉස්සරහට මොනවද කරන්න කියලා පොඩි ප්ලෑන් එකක් ගන්නවට ගෑනු අකමැති නෑ. හරි. මේවා සල්ලි දීලා කොහෙන්වත් තියන ගන්න පුළුවන් ඒවත් නෙවෙයි. ඉතින් ජීවිතය කියලා කියන්නේ ඔබම තීරුම් අරගෙන ඔබම පිළිවෙලක් කරගත යුතු එකක්. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න උදේම. හරි. ප්‍රශ්න කන්දරාවක් ඇති ජීවිතේ. ඒ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න ඔයා සමහරට ඊයේ හැන්දෑවෙත් ලොතරැයි පතක් මිලදී ගන්න ඇති ජාතික ලොතරැයි මණ්ඩලේ. මොනවද වෙලා තියෙන්නේ?
1: ජූනි මාසේ 13 වෙනි සෙනසුරාදා කියන ඊයේ දිනු මැදපු ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි වල ප්‍රතිඵල අපි ඔබට කියන්නේ. මහජන සම්පත ලොතරැයියෙන් පටන් ගමු. කිව් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 4.3551. 4.3551 කිව් ඉංග්‍රීසි අක්ෂරය. ගොවිසිතේ F ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 1.1745 සහ 1.49. F 1.1745 මෙගාපවර් ලොතරැයියේ EZ ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංකයක 15 වාසනාවන්ත අංක 7.9.17.19. EZ ප්‍රසාද අංකයක 15 වාසනාවන්ත අංක 7.9.17 සහ 19. ධන නිදානේ S ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත අංක 4.37.53 සහ 67. S 4.37.53 67. හඳහනේ කන්‍යා ලග්නයේ වාසනාවන්ත අංක 32.35.38 සහ 62. කන්‍යා ලග්නයේ 32.35.38 සහ 62. අද සම්පත ලොතරැයියේ අංක රටාව 5.1551 3.551 5.1551 3.551 Q. NLB ජයලොතරැයියේ T ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 0.253. T 0.253. ඊට පස්සේ සුබ දවසක් ලොතරැයියේ වෘෂභ ලග්නයේ වාසනාවන්ත අංක 31.46 සහ 60. වෘෂභ ලග්නයේ 31.46 60. විශේෂ අංකය 6.14. විශේෂ අංකය 6.14. ඉතින් අදත් සුපිරිතෑගි ගණනාවක් තියෙනවා. ඔබේ වාසනාව හොයාගෙන යන්න වැඩිවැඩියෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි මිලට ගන්න.
0: උදේ 7
1: විනාඩි 33.
0: හරි. ප්‍රශ්නයක් අහන්නේ නැද්ද කියලා ගොඩක් අය අපි.
1: ප්‍රශ්නයක් තියෙනවා. මේක ටිකක් අපි කියන ටිකක් හිතන්න ඕන කතාවක්. දැන් අපි කියනෝනේ එයාගේ හදවත හොඳයි, එයාගේ හදවත හරි ශක්තිමත්. ඔහොමම අපි හදවත ගැන එක එක කතා කියනෝනේ. එයාට හදවතක් නැහැ. එයාට තියෙන ගල් හදවතක්. ඔහොම කිව්වට අපි හදවත ගැන හිතලා බලනකොට මේ
0: ගෑන් ළම එහෙම ගොඩක් අපිට කිලි තියෙනවා.
1: වාගේ හදවත නම් ගලක් කියලා.
0: ගලක් කියලා.
1: මේ එහෙම බලනකොට සත්ව ලෝකේ ඉන්න ශක්තිමත්ම හදවත තියෙන සත්වයා කවුද කියලා අපි අහන්නේ.
0: සත්ව ලෝකේ ඉන්න ශක්තිමත්ම හදවත තියෙන සත්වයා කවුද කියලා අහන්නේ. උත්තරේ දන්නවනම් ඔබේ නමයි ගමයි සටහන් කරන්න. ඊට පස්සේ අදාළ පිළිතුරු සටහන් කළා. 0.7 0.3 93.5 93.7 0.7 0.3 93.5 93.7 කියන නම්බරයකට තමයි මැසේජ් එක තියන්න ඕනේ. ඉක්මන් කරමු. පවුල හැමෝටම එකතු වෙලා උත්තරයක් හොයාගෙන ඉක්මනටම අපිට පිළිතුරු ලබා දෙන්න පුළුවන්. උදේ 7 වෙනකොට 34යි.

0: නොතරයියේ පෙරලිකරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 01176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම.

හොඳයි කියලා ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වටේක රින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න

0: හතයි විනාඩි හතලිහයි වෙලාව දැන් අපි ප්‍රශ්නකුත් අහලා තියෙන ලෝකේ සත්‍යයෙන් අතරින් ශක්තිමත්ම හදවත තියෙන කාටද කියලා. ඉතින් උත්තරේ දන්නවනම් ඉක්මනටම ඔබේ නමගම සටහන් කරලා අපිට මෙසේජ් එකක් කියන්න 07 03 93 5 93 7 කියන නම්බරයකට. රනිල් දැන් සමහර වෙලාවට අපිට මේ දක්ෂ ගායකයෝ මගේ හැරෙනවා. හරි. ඒගොල්ලන් ගොඩක් වෙලාවට වොෂ්රූම් එකේ වගේ තමයි ආටිස්ට්ලා වෙන්නේ. මම හිතන්නේ අපි සාමාන්‍ය අපිට විවේකයක් හම්බෙන ඕනම වෙලාවක අපි සින්දුවක් කියනවනේ එක්ක කාමරයට එලා හැම නැත්නම් නාන කාමරයට එලා සින්දු ගීකේ හිටියේ ඇති. දැන් ඇතිනේ ඒක. හරි. ඔබේ ඒ හැංගිච්ච දක්ෂතාවය මුළු රටටම දැනෙන්න ගායනා කරලා ඔබ ලංකාවේ සන්නාමයක් වෙන්න චාන්ස් එකක් ඔබට හම්බෙලා තියෙන අවුරුදු 20ත් 50ත් අතර නම් ඔයා ආසම සින්දුවක කැමැතිම කොටසක් රෙකෝඩ් කරන්න. හරි. කැමැතිම කොටසක් ඔයාගේ මොබයිල් ෆෝන් එකේ රෙකෝඩ් කරන්න. රෙකෝඩ් කියලා කියන්නේ වීඩියෝ රෙකෝඩින් නෙමෙයි අපිට උනේ ඔඩියෝ රෙකෝඩින් එක. එතකොට එහෙම රෙකෝඩ් කරගත්ත කොටස 0706 366 166ට මේ දැන්ම WhatsApp කරන්න. නම් එක මතකද? 0706 366 166. මොකද කියන්නේ? දරුවක් වෙනවද නැත්නම් හැංගිලාම ඉන්නවද? තීරණේ තියෙන වාගේ අපි පරක් වෙන්න එපා. මොකද දැනටමත් ඔයා සෑහෙන්න පරක් වෙයි.
1: ඔව්.
0: දැනටමත් ඔයා සෑහෙන්න පරක් වෙයි. දැන් තැන්වල ගිහිල්ලා රස්තේ ආදි වෙලා හරි ප්‍රමිතියක් නැති තැන්වල නේද ගායකයෝ වෙන්න ගිහිල්ලා. එහෙම දැන් දිනවනේ. දැන් ওই ලංකාවේ මිනිස්සු හුඟක් කලාවට තමන්ගේ හැකියාව එළියට දාන්න හරි ආසයි. මට පහුගිය අවුරුදු කාලේ සිංගල අලුත් අවුරුදු කාලේ මට පොඩ්ඩක් යන්න හම්බ වෙනවා අනුරාධපුර පැත්තට. හරි. ඉතින් මේ පැත්තේ මේ සංවිධානය වෙනවා රනිල් ආధుනික ගීත ප්‍රසංග කියලා එකක්. හරි. මේ ආధుනික ගීත ප්‍රසංගය කියන එක මේ මරු කන්සෙප්ට් එකක්. ඒගොල්ලොම හදාගත්ත වේදිකාවක සංගීත කණ්ඩායමක් ඉන්නවා. හැබැයි සින්දු කියන්න ගානක් ගෙවන්න ඕනේ.
1: ගෙවන්න ඕනේ.
0: හරි. සින්දුවක් කියන්න ඒ සංවිධායක මණ්ඩලය යෝජනා කරපු ගානක් තියෙනවා. ඒ ගාන ගෙවලා තමයි යා සින්දුවක් කියන්න ඕනේ. හරි. ඉතින් එහෙම වුණත් සාමාන්‍යයෙන් ලක්ෂ ගානක ආදායමක් එක රාත්‍රියකට එකතු කරගන්න සංවිධායකයන්ට පුළුවන් වෙන එකට හේතුව තමයි සින්දු කියන්න හොඳ ඔඩියන්ස් එකක් ඉස්සරහා තමන්ගේ හැකියාව වෙන්නන මිනිසුන්ට තියෙන උමනාව. අන්න එහෙම තැන තැන සින්දු කියන්න ආසාවෙන් පිපාසාවෙන් හිටපු ඔබට මුළු ලෝකයක් ඉස්සරහා තරුවක් වෙන්න තමයි අපි මේ චාන්ස් එක හදලා දෙන්නේ. ඉතින් ඉක්මනටම ඔබට පුළුවන් නම් ගීතයක් ගායනා කරන්න. මෙන්න මේ සින්දුවේ මේ කොටස මම ලස්සනටම ගායනා කරලා ඉවෙනවා ලක්ෂණට කියලා ඔබ හිතනවා නම් 0706 366 166 මේ දැන්න ඔබේ රෙකෝඩින් ක්ලිප් එක WhatsApp කරන්න. ඒක තමයි අපිට කියන්න තියෙන්නේ. කොහොම හරි දැන් මේ පණිවිඩය අහගෙන ඉඳලා අනේ මට තාලෙට මේ සින්දුවක් කියනවා දිහා අපුඩියක් ගහගන්න බෑ. එහෙමයි ඉන්නවනේ. එතකොට අපිට මේක වැදගත් නෑ කියලා හිතුනට ඔබේ හොඳම යාළුවෙක් ඉන්න, ඔබේ හොඳම මිත්‍රයෙක් ඉන්න, එහෙම නැත්නම් ඔබේ පවුලේ කෙනෙක් ඉන්න, ඔබේ අම්මා අප්පච්චි වෙන්න පුළුවන්, ඔබේ දරුවෙක් වෙන්න පුළුවන්. නියමයටම සින්දු කියනවා. අන්න එයාට මේ පණිවිඩය කියන්න. හරි. ලංකාවේ සැබෑම දක්ෂයව හොයාගෙන අපි මේ ගමන යන්නේ. ඒ නිසා කාවවත් මගේ හැරෙන්නේ නැතුව, කාටවත් මගේ හැරෙන්න දෙන්නේ නැතුව ඔබට පුළුවන් ඔබේ යුතුකම කරන්න 0706 366 166 නම්බර එක හොඳටම රගදියන් ඉඳලා. ඔබ දන්න කියන හොඳට ගීත ගායනා කිරීමේ හැකියාව තියෙන හැමෝටම මේ පණිවිඩය කියන්නේ. උදේ 07:44

හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වටේක රින්දනය සමග ගමම රටට ලොවට ඇහෙන්න ගයන්න. 0766 376 176 අංකයට ඔබින්

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: උදේ 7යි විනාඩි 53 වෙලාව රනිල් බංගා ගොඩක් වෙලාවට අපි මේ ආර්ථිකය එක්ක ටිකක් අමාරු වෙන ජීවිත ඉන්නේ. මේ ලැබෙන ගාණ මදි මේ සොච්චම් පඩියෙන් කොහොමද ජීවත් වෙන්නේ? මේ ප්‍රශ්න ගන්දරාවක් තියෙනවා. හැබැයි ඔය සොච්චම් පඩිය කියලා අපි හිතුවට ඒ පඩියෙන් මිනිහෙක්ට ඕනනම් කලමනාකරණය ඉන්න දෝ ජීවත් වෙන්න පුළුවන්. මහා කියන සැප සම්පත් විඳින්න බැරි වෙයි. හැබැයි කාටෝ සතන උපා ජීවත් වෙන්න පුළුවන් සමහර තැන් අපිට මගහැරලා තියෙනවා. මේවා ගෙදර ඉන්න නෝනයි මහත්තයේ දරුවෝ හැමෝම ප්ලෑන් කරලා ජීවත් වෙනකොට පොඩි ගාණක් හම්බුණා. ඔවුන්ගේ ආර්ථිකය කොයිතරම් චූටි තැනක තිබුණත් ඔවුන් බොහොම සතුටින් ඉන්න එකට හේතුව තමයි ඒකට සැලසුමක් තියෙනවා කියන එක. අපි දැකලා තියෙනවා සමහර වෙලාවට අපි යන සුපර් මාකට් එකට ගියාම අපි දකින හැම එකම මිලදී ගන්න උනට වැඩි.
2: ඔව්.
1: හරි. අපේ ගෙදර තියෙන ප්‍රමුඛතලයිස්තුව බලපුවහම මේ ප්‍රමුඛතලයිස්තුවේ කිසිම හේතුවකින් නැති භාණ්ඩයක් තමයි අපි මුලින්ම අරගෙන තියෙන්නේ. හරි. මේ මානසික පෙළඹවීම ඇති වෙන විදිහට තමයි සුපර් මාකට් වල මේක සැකස්ම හැදිලා දෙන්නේ ගොඩක් වෙලාවට. අපි දකින්න ආස දේවල්, මිල අධික දේවල් බොහොම පහසුවෙන් අපිට මිලදී ගන්න පුළුවන් විදිහට නේද? රාක්කවල ඇසුරුම් කරලා තියෙනවා. මේ සුපර් මාකට් එකේ වටයක් යනකොට ඔන්න මේ බේකරි සුවඳක් එන්න පටන් ගන්නවා. ගෙදරින් කාලා බීලා තේ බීලා බඩු ටික ගන්න යන මනුස්සයට එතනින් මොන හරි බන් එකක් ගන්නම හිතෙනවා. එතකොට තව චුට්ටක් ඉස්සරහට යනකොට ෆෘට් ජූස් වර්ග අරෝමේ ටික නිකන් ලස්සනට හදලා නේ වතුර වැක්කරෙන්න නිකන් අර දියේ මිදිති මිදෙන්න කූල් කරපු එකක් තියෙනවා. ඒක දැක්කම අපිට ඒක ගන්නම හිතෙනවා. ඒ පෙළඹවීම මානසිකව අපිට ඇති කරලා තියෙන. හැබැයි ඔබ දැකලා තියෙනවා සමහර උදවිය. හරි. වර්තමාන පරම්පරාවේ මේ අපේ වයස්වලට වඩා ටිකක් නේද? පරිණත අපිට වඩා ටිකක් ජේෂ්ඨ පුරවැසියෝ සුපර් මාකට් එකට එනකොටත් ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා උන්ගේ අතේ තියෙනවා ලිස්ට් එකක් රණිල. එයා එන්නේ දකින දකින හැම එකම මිලදී ගන්න නෙවෙයි. ගෙදර අත්‍යවශ්‍ය ප්‍රමුඛතා ලයිස්තුවට අවශ්‍ය බඩු ටික මිලදී ගන්න. අර කාඩ් එකක් අරගෙන පැය ගාණක් ඒගොල්ලෝ හෙට මෙහෙට හෙට මෙහෙට කරකි කරකි ඔවුන් හොයන බ්‍රෑන්ඩ් එක ඔවුන්ට ඕන කරන එක ඒ භාණ්ඩේ මිල හොඳට කියවල බලන. දැන් අපි සාමාන්‍ය සුපර් මාකට් එකට ගියාම මගෙත් ඒක නරක වෘත්තක්. මම විශ්වාස කරනවා රනිල්ගෙත් එහෙමයි. අපි සාමාන්‍යයෙන් සුපර් මාකට් එකේ තියෙන ඒවා ඔක්කොම හොඳයි කියන තැනනේ අපි හිතන් ඉන්නේ.
2: ඔව් ඔව්.
1: මිල බලන්නේ නැහැ. අඩුම ධර්මයේ මේක ඔව් කවද්ද කල්ලිකුත් වෙන්නේ කියලා බලන්නේ නැහැ. අපි දැක්ක ගමන් ගත්තා, අපේ කාඩ් එකට පුරව ගත්තා නේද? වටයක් දෙකක් තුනක් කරගුණ කවුන්ටරේට ගිහිල්ලා බිල් එක සෙටල් කරා. අපි ගෙදර ගියා. හරි, ගෙදර ගියාම තමයි නෝනහන්නේ කොමිනියෝ හාල්. එතකොට තමයි තේරෙන්නේ අනේ හාල් ටික ඉන්නේ ගේන්න ගිය එකක් විතරයි ගෙනල්ලා නැත්තේ. ඈ කොමනුසු තේකොල පැකට් එක කොමනුසු සීනි ටික. එතකොට තමයි අපිට මතක් වෙන්නේ අනේ ගියේ ඒ වගේ ඉන්නනේ කියලා. ඉතින් ඒ නිසා පුළුවන් නම් අර පොඩි ලැබෙන මුදලින් කරමනා කරන්නේ කරගන්න. සමහර තැන්වල අපි දැකලා දෙනවා මේ අපි සුපර් මාකට් වලින් කතා කරන්න ඕනේ නෑ. එහෙම කතා කරනකොට සමහරට සුපර් මාකට් එකකට වැරදිලාවත් යන්නේ නැති මිනිස්සු හිතන්න පුළුවන් ආ මේක මේ ලොකු මිනිස්සුන්ගේ කතාවක් කියලා. ඔබ විශ්වාස කරන්න අපේ ගමේ පොළට යන මිනිස්සුන්ට තිබුණ ලිස්ට් එකක්.
2: ඔව්.
1: කරවල ගන්න ඕනේ. පොල් තෙල් ටික ගන්න ඕනේ. කෙසෙල් ලෙවරියක් දෙකක් ගන්න ඕනේ. වෙන දෙයක් නෙමෙයි රනිල් අර හුණු දුංගල බුලත් පුවක් ටික ගන්න ඕනේ. ඒක ලිස්ට් එකක් කියලා කියන්නේ අඩුම ධර්මයේ මේ කොලේක ලියපු එකක් නෙමෙයි මනසේ හැරි ලියවිච්ච එකක් තිබුණා. ගෙදර බිත්තර ඉවරයි බිත්තර ටික ගන්න ඕනේ. මස් ටිකක් අරන් එන්න ඕනේ. ඒ සැලසුමත් එක්ක මිනිස්සු ජීවත් වෙනවා නම් ඒගොල්ලන්ට හුඟාක් වෙලාවට මේ ප්‍රශ්නනේ සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. සහ බඩගින්නේ ඉන්නේ නැතුව හැමදාම මොන හරි කාලා බීලා සන්තෝෂෙන් විනෝදේ ඉන්න අවස්ථාව හම්බෙනවා. මහලුක එකක් අපි කිව්වේ නෑනේ. අපි කිව්ව පොඩි ලිස්ට් එකක්. ගැන් ෂෝට් ලිස්ට් කරගත්තම අත්‍යවශ්‍යම දේවල් මොනවද කියලා ඔයාට ඒ භාණ්ඩේ වෙනුවෙන් යම් කිසි වියදමක් කළාට පාඩු නෑ. ඔබට මතක නම් අර කෙටි කතාවක් තියෙනවා කීත කියලා. ඔය ඔය පෙළඹවීම මීට අවුරුදු ගානකට කලින්නේ. අපි ඉගෙන ගන්නකොටත් අපි කීත කියවල තියෙනවා. හරි, ගෙදර තියෙන ප්‍රමුඛතා ලයිස්තුවේ කිසිදු ආකාරයකින් අවශ්‍ය නැති කීතක් අන්තිමට මේ මනුස්සයර මිලදී ගන්න සිද්ධ වෙනවා. හරි, ඒකට හේතුව තමයි මේ මනුස්සය පාරට ගියේ කියදක් ගේන නෙවෙයි. හැබැයි වෙලෙන්දා කොයිතරම් ශක්තිමත්ද, වෙලෙන්දාගේ පෙළඹවීම සමහරට ඒ වෙලෙන්දා අපේ මානසික තෘප්තිය හදනවා, මානසික අවශ්‍යතාවක් හදනවා, එහෙම නැත්නම් අපේ අනුකම්පාව දිනා ගන්නවා, මොනවාම හරි ක්‍රමයක් ඇතුලේ ඔවුන් අලෙවි කරන්න බලන් ඉන්නවා. ඒකට නොරවටීන් එක තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ. උදේ 7:00 වෙලාවෙන් 58:00.

0: flashlight. වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Searchlight.
1: ඉරිදා උදේ 8ට. වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 935 937. Searchlight. සමාජ ගවේෂණය.
2: උදේ 8යි විනාඩි 3යි වෙලාව.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රෝපියක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
5: වාසනාවන්ත උදෑසනක් උදේ 8යි විනාඩි 3යි Searchlight සමාජ ගතිගාව තුල අපි කතා කරනවා මේ රටේ මිනිස්සුන්ට තමන්ගේ අදහස් දැක්වීම සඳහා වේදිකාවක් නිර්මාණය කරන්න. හේතුව තමයි රටේ සමහර කාරණා සම්බන්ධ විශේෂයෙන් කාලීන සිදුවීම් සම්බන්ධයෙන් දේශපාලනික පරිවර්තනයන් සම්බන්ධයෙන් එහෙම නැත්නම් සමාජීය සන්දර්භය සම්බන්ධයෙන් තියෙන ගැටලුකාරී අවස්ථාවලදී ජනතාවගේ අදහස් වටිනවා එක තැනකට එකතු වීම ජනතාවට යම්කිසි අදහසක් තියෙන ඕනෑම කාරණාවක් සම්බන්ධයෙන් ඒ අදහස තමන්ට නිදහසේ කියන්න ලියන්න වේදිකාවක් නොමැති වුණු තැන අපි හිතුවා මේ මහපොළවේ යථාර්ථය හඳුනාගත්ත අවබෝධයක් තියෙන මිනිසුන්ගේ පුරවැසියන්ගේ හෘද සාක්ෂියකට එකතු කරන වේදිකාවක් නිර්මාණය කරන්න. ඒ අනුව තමයි රනිල් අපි මේ විදිහට Searchlight සමාජ ගතිකාව නිර්මාණය කළේ. දැන් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාව මේ වෙලාවේ සමාජයේ කතා බහ කරන මාතෘකාවක්. අපි ඊයේ දවසෙත් මේ පිළිබඳව යම් යම් සොයා බැලීම් කළා. දැන් එල්නීනෝ තත්ත්වයක් ලෝකේ ඇතිවෙන්න යනවා. එතකොට මේ එල්නීනෝ එකත් එක්ක සමස්ත ක්‍රියාවලියම වෙනස් වෙනවා. ඒ මේ පරිසරයේ ඇතිවන පරිවර්තනීය වෙනස නිසා සමහර වෙලාවට අපේ ආර්ථිකයට අපේ කුසගින්නට එහෙම නැත්නම් අපේ පරිසර පද්ධතියට බලපෑම් මෙල්ල වෙනවා. මේ කියන කාරණා සම්බන්ධයෙන් විවිධ පරිසර සංවිධාන ඒ වගේම ඒජන්සි තමන්ගේ අදහස් මතවාදයන් පළ කරලා තියෙනවා. එතකොට විශේෂයෙන් ආසියානු කලාපයටත් මෙහි ඍජු බලපෑමක් එල්ල වෙනවා කියන කාරණය තමයි දැනට සිදු කරන පුරෝකථනයන් වලින් අපිට හඳුනා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඇත්තට මොකද්ද මේ එල්නීනෝ තත්ත්වය? මේ තේමාව පාදක කරගෙන අද අපි කතා කරනවා. එල්නීනෝ ගැන විතරක් අපිට කතා කරන්න බෑරනේ.
2: ඔව්.
5: අපි මේ ප්‍රශ්නය දිහා බලලා අපි ටිකක් ගැඹුරින් මේ පිළිබඳව සාකච්ඡා කරන්න තීරණය කළා. ස්වභාවික ව්‍යසන අභිමුව මානවයාගේ වගකීම මොන විදිහටද ක්‍රියාත්මක වෙන්නේ? එහෙම නැත්නම් මානවයා විදිහට මේක ගෝලීය ප්‍රශ්නයක් නේ. දැන් මේක මේ ලංකාව ඇතුළේ විසඳුමක් වෙන්න පුළුවන් එකක් නෙවෙයි. හැබැයි මේ ගෝලීය අර්බුදයක් අපිට පෙනී දැන් මොකද අපි දැන් දිට්ටවාගෙන දන්නේ නැහැනේ. දිට්ට නැගන් අපිට ඒ පිළිබඳ ලොකු අවබෝධයක් තිබුණේ නැහැ කොයිතරම් භයානකද කියලා. හැබැයි මේ වෙනකොට පුරෝගතන සපෙල්ලා තියෙනවා. විශේෂයෙන් පරිසර සංවිධාන, පරිසර ඒජන්සි, කාලගුණ ඒජන්සි මේ හැමෝම මේ සම්බන්ධයෙන් ප්‍රෙඩික්ෂන් එකක් කළා තියෙනවනේ. එතකොට ඒ පුරෝකථනය කිරීම ඇතුලේ ඔවුන් අපිට පෙන්වා දීලා තියෙන සංඛ්‍යාලේඛන, එහෙම නැත්නම් ඔවුන් අපිට පෙන්වා දීලා තියෙන බරපතලකම, හරි, ඒ සියල්ල එතකොට තවත් ඒ පුරෝකථනවලදී කියලා තියෙනනේ මේ වීමේ සම්භාවිතාව මෙච්චරයි, නොවීමේ සම්භාවිතාවකුත් තියෙනවා. හරි. ඒ නිසා මේක පොඩ්ඩක් අපි ගැඹුරින් සාකච්ඡා කරමු. ජනතාවගේ අදහස් ටික විමසා බලමු. ජනතාවට යම් කිසි අදහසක් තියෙනවා. අපිට එල්නීනෝ ගැන යම් කිසි සමාජ අවබෝධයක් ඇති කිරීමේ අවශ්‍යතාවයකුත් තියෙනවා. එතනින් එහාට ගිහිල්ලා මේ වගේ තත්ත්වයන් හමු වෙයි ශ්‍රී ලාංකික විදිහට අපි මොනවද කරන්න ඕනේ රටේ?
2: ලංකාවේ මේ ස්වභාවික විපත් සම්බන්ධයෙන් අපි කොහොමද ඉස්සරහට සූදානම් වෙන්න ඕනේ කියන පූර්ව සූදානම සඳහා අවශ්‍ය කතාව ගොඩනගාගෙන තමයි අපිට අවශ්‍ය. මදුජංග අපි කතාවට කියනවානේ මුහුද හත්කවුවක් තියලා අමුඩ ගහනවා කියලා. එතකොට ඔබට හිතෙන්න පුළුවන් මේ පැත්ත පළාතේවත් නැති. හැබැයි මේක දැන් ලෝකේ දේශගුණ අර ඔබ කිව්වාගේ ඒජන්සියේ සියලු දෙනා කියනවා දැන් මේ තත්ත්වය නිල වශයෙන් ආරම්භ වෙන්න පටන් ගන්න තියෙනවා. නිල වශයෙන් කියනකොට සමහර අය හිනාත් වෙනවා. නිල වශයෙන් මේක මේ රාජතාන්ත්‍රික කටයුත්තක්ද කියලා. නෑ, මේක දැන් පරිසරය ඇතුලේ මේ තත්ත්වය සිද්ධ වෙන්න යනවා. අපි සරලවම පැහැදිලි කරගමු. දැන් ඔබ ඕනතරම් මාධ්‍යෙන් අහලා ඇති මොකද්ද මේ එල්නිනෝ තත්වයේ කියන කාරණාව සම්බන්ධයෙන්. හැබැයි අපි සරලව පැහැදිලි කරගමු මේ සංසිද්ධිය මොකක්ද කියලා ඉස්සලම්. දැන් එල්නිනෝ කියන්නේ සරලව කිව්වොත් පැසිෆික් සාගරයේ සිදුවෙන ස්වභාවික දේශගුණික විපර්යාසයක්. දැන් සාමාන්‍යයෙන් පැසිෆික් සාගරයේ සමකයට ආසන්නව හමන සුළම් නිසා උණුසුම් ජලය බටහිර දෙසට, ඒ කියන්නේ ඔස්ට්‍රේලියාව සහ ඉන්දුනීසියාව දෙසට තල්ලු කරනවා. හරි. ඒ හින්දා නැගෙනහිර දෙසින්, ඒ කියන්නේ දකුණු ඇමරිකානු වෙරළාසන්නව සාගර පතුලේ තිබෙන සිසිල් ජලය මතු පිටට එන්න ගන්නවා අර උණුසුම සමනය කරන්න. හැබැයි එල්නිනෝ අවස්ථාවකදී සිද්ධ වෙන්නේ මේ සුළං දුර්වල වීම. ඒ කියන්නේ පැසිෆික් සාගරයේ සාමාන්‍යයෙන් හමන සුළං දුර්වල වෙනවා. ජලය ඒ නිසා උණුසුම් වෙනවා. මේ උණුසුම් ජලය බටහිර පැත්තට ගමන් කරන්නේ නැතුව, හරි, පෘථිවි ගෝලයේ බටහිර දෙසට ගමන් කරන්නේ නැතුව මධ්‍යම සහ නැගෙනහිර පැසිෆික් සාගරයේ රඳා පවතිනවා. මෙන්න මේ නිසා සාගරයේ උෂ්ණත්වය ඉහළ යාම නිසා අවට තියෙන වායු ගෝලයට බලපෑම් ඇති කරනවා. මේක සාගරයෙන් සාගරයට පැතිරෙන්න ගන්නවා. දැන් මේ තත්වය නිසා කලාපයේ තියෙන, හරි, දේශගුණික රටාවන්, දැන් අපි කියනව දන්නවනේ දේශගුණය කියන්නේ වසරක නිශ්චිත කාලයකදී සිදුවන කාලගුණයේ වෙනස් වීම.
5: වෙනස්
2: වීම ඔබ දන්නවනේ මේ කතාව. ඒ දේශගුණය කියන්නේ මේ කාලේට අපි දන්නවා මෝසම තියෙනවා. මේ
5: දේශගුණය සහ කාලගුණය කියන එක පටලගන්න එපා.
2: ඊට පස්සේ දැන් මේක නිසා සමහර කලාපවලට දැඩි නියඟේ, දැඩි උණුසුම නිසා ලැබුගිනි පවා ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක දරුණුම තත්වයට යන්න පුළුවන්. වැසි සහිත කාලගුණයේ තවත් පැතිවලට අසාමාන්‍ය ලෙස වැඩි වෙනවා. ඒ කියන්නේ
5: ගංගාතුර තත්වයක්
2: වෙන්න පුළුවන්. ගංගාතුර කියන්නේ අධි ගංගාතුර තත්වයක් ඇති වෙන්න පුළුවන්. දැන් මේක නිසා ලෝකේ කෘෂිකර්මාන්තයට තමයි විශේෂම බලපෑම සිද්ධ වෙන්නේ. වගාවන්ට සහ ආහාර නිෂ්පාදනවලට කෙටියෙන් කිව්වොත් මුහුදේ සිද්ධ වෙන මේ කුඩා උෂ්ණත්ව වෙනස් වීම පෘථිවියේ සමස්ත කාලගුණ පද්ධතියම අස්ථාවර කිරීමට සමත් වෙන දෙවැන්ත සාධකයක් බව අපි දැනගන්න ඕනේ. මෙන්න මේ කතාව ගැන තමයි අපි අද දවසේ කතා කරන්නේ. විශේෂයෙන් මේ කතාව කියන්නේ දැන් එල්නිනෝ ගැන ඔන්න කිව්වා. ඊට පස්සේ දැන් ආයෝ ගැන කතා කරන්න අවශ්‍ය නැහැ කියලා ඔබ මේක අතහැරලා දාන්න. එහෙම නෙවෙයි. මේකට විහිදුන අර හැමතැනම කියනවා, ඒ කියන්නේ ලෝකයේ කෘෂි කර්මාන්තයට අපිට කන්න ටික නැති වෙන එක, ආහාර අර්බුදයට තියෙන බලපෑම. එතකොට ඕවත් එක්ක අපිට කතා කරන්න පුළුවන්. අපි ලංකාවේ එහෙම අත්දැකීම් කිහිපයක්ම මේ මෑත කාලේ ගංවතුර වැඩි වුණාම අපිට මොකද වෙන්නේ? නියඟ වැඩි වෙනවා. ඔබ දන්නවද සංග මාස, يعني මාසයක් හරියට පායන්න ගත්තොත් එහෙම සති දෙකක් පායනකොට අපිට ජල මූලාශ්‍ර හිඳෙන්න ගන්නවා.
5: අපිට කෙඳිරි ගෑවෙනවා.
2: විදුලිය කපන්න ගන්නවා. බොන ජලේ, පානීය ජලයේ පවා සීමා කරන්න සිද්ධ වෙනවා.
5: දැන් මොකද්ද වාසනාවකට සබදාම අපිට මේ අවස්ථාව උදා කරලා දුන්නා? ඒ වැස්සක් ඇති කියලා. දැන් පහුගිය කාලේ පුරව කතනේ කියලා දෙවිජ් විදියට අඹතලේ ජලමන්ටම් බහර
2: ගිහින්
5: හරි ටික දවසක් පායන්න ගන්නකොට අපිට ඇත්තටම අපිට දරා ගැනීමේ හැකියාව අඩුයි. අපි ජල සම්පන්න මණ්ඩලයේ සභාපතිවරයා පවා වැඩසටහනකට එක්කන් ආවනේ. එතුමන්ට අපි ආරාධනා කළා. එතුමා කතා කරද්දී කිව්වෙත් ඔය පිළියන්දල පැත්තේ එහෙම මේ මන්දගාමි ජල සම්පාදනයක් තමයි සිදු වෙන්නේ. ඒකට හේතුව මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියන කාරණේ තුම පැහැදිලි කළා. එතකොට සබදාම මොකක්ද ආශිර්වාදයක් එකතු කරමින් ඔන්න අපිට ආපහු වැස්ස ලැබෙනවා. ඒත් ඒක දැන් අපිට ජලයේ හිගතාවයක් නෑ. නමුත් හැබැයි අපි මේ වෙලාවේ පුරවැසියා විදිහට දැන් අපිට වතුර තියෙන හොඳට වහිනවා කියලා වතුර ටික විනාශ කරලා දානවාද? එල්නිනෝ තත්වයක් ප්‍රකාශයට පත් කළ තියෙන වෙලාවක ලෝකය එහි බලපෑම කොයි ආකාරයෙන් අපිට ලැබේවිද? එතකොට අපි ඒ සඳහා සූදානමක් තියෙනවද? මේ වෙලාවේ සබදාම සමහර වෙලාවට දෙනකොට දෙන්නේ රනිල් අපිට මේ අවස්ථාවක් දීලානේ.
2: නව්
5: දැන් අපිට වැස්සක් හම්බුණා. වැස්සෙන් පස්සේ යම් කිසි දේවල් ටිකක් අපිට වගා කරගන්න, එතකොට අපේ ආහාර සංජිතනික වැඩි කරගන්න, ගබඩා කරගන්න අවශ්‍ය වටපිටාව තමයි මේ දවස් ටික හැදෙන්නේ. හරි, මේ එල්නිනෝ කියන එකේ නොහිතනම පැත්තක්නේ. සාමාන්‍යයෙන් නියං කාලයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි අපිට පොඩි වැස්සකුත් දීලා, වැව් ටික පුරවලා දීලා, කුඹුරු ටික කරගන්න අවස්ථාව හදලා දීලා, ඒ ඔක්කොම සබදාම අපිට දීලා දෙනවා. දැන් මේ වෙලාවේ තතපය පොරෝගෙන ඉඳලා පස්සේ නිකන් චරුචුරුණම් ගන්න එපා නේද? දිට්ට වෙනකොට අපි දන්නේ නැහනේ ඒයි කියලා. හැබැයි මේ සම්බන්ධයෙන් පුරව කතන කරලා මෙන්න මෙච්චර සම්භාවිතාවක් තියෙනවා එල්නිනෝ එකක් හැදෙන්න. එතකොට එහෙම වුණොත් ලෝකයේ මෙන්න මේ වගේ ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ කියන පුරව කතනයන් තියෙනවා නම් අපි මේ වෙලාවේ අතපය පොරව බලා සිටිනවාද?
2: සමහර අය කියනවානේ දැන් කොරහේ කිඹුල්ලු දකින්නවා කියලා. සමහර අය කතාවට නිකන් කියනවා කාලගුණෙන් කිව්වොත් වහින්නේ. ඒ අපි කතාවට කියන කතන්දර ටිකනේ ඔය. හැබැයි මතක තියාගන්න මේ තත්වය ස්ථිර වශයෙන්ම ඇති වෙයි, මේක ලෝකයට බලපෑම් කරයි කියලා 63% වගේ සම්භාවිතාවක් එක පුරවකතනයක් තියෙනවා. කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යනියුතු කලගුණ විද්‍යාඥ මේ මෙරිල් මෙන්ඩිස් මහත්තයා අපිට කිව්ව කතාවක් අපි අහලා එල්නිනෝ ගැන අපි මේ කතාව ඉස්සරහට අරගෙන යන්. මෙරිල් මෙන්ඩිස් මහත්මයා කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අපේ මේ ප්‍රවෘත්තිංශය හරහා මේ අපිට ආපු කතාවක් මේක අපි අහලිමු. මේ ඒකේ තියෙනවා මේ මේ විද්‍යාත්මක තොරතුරු
5: අපි පොඩ්ඩ පැහැදිලි කරගමුකෝ.
6: ඒකේ බලපෑම ක්‍රමක්‍රමයෙන් අපිට දැනේවි. ජුනි අග සතිය දෙක වගේ ගත්තොත් යම්කිසි ආකාරයක වර්ෂාවේ අඩුවීමක් දකින්න පුළුවන් වෙයි. ඉඩ නියෝ කියන්නේ

0: වෙද්දී අගෝස්තු මාසයේ වර්ෂාපතනය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වෙයි කියන එක තමයි දැනට අපිට දකින්න පුළුවන් වෙන්නේ. ඉරමුදුන් වෙන කාලයක් එනවා මාර්තු අප්‍රේල් ඒ වගේ කාලවල පැහැදිලිවම අපිට සැලසුම් ක්‍රියාත්මක කරගන්න වෙයි සැලසුම් හදන්න වෙයි.
1: පැහැදිලිවම අපිට සැලසුම් හදන්න වෙයි පැහැදිලිවම සැලසුම් ක්‍රියාත්මක කරන්න වෙයි කියලා මෙරිල් වෙන්ඩිස් මහත්තයා කියනවා. දැන් සාමාන්‍යයෙන් උත් රනිල් එතුමා කියපු විදිහට අපිට තියෙන අත්දැකීම අගෝස්තු මාසය කියලා කියන්නේ මේ ඉර හොඳට පායලා තියෙන කාලයක් නේද? මිනිස්සු දැන් මේ ගොවිතැන් වැඩ ටිකේම අවසන් කළා, අර කුඹුරු ටික කපා ගන්න පොඩි පායන කාලයක් සෙට් වෙනෝනේ. අන්න ඒ කාලේ තමයි ඉස්සරට ඉඳි. එතකොට ඒකෙදි එල්නිනෝ තත්ත්වයක බලපෑම එල්ල වුණොත් වැස ටිකක් පහව ගිහින් අපිට ටිකක් අමාරු කාල පරාසයක් ගත කරන්න සිද්ධ වෙනවා. විශේෂයෙන් ලංකාව වගේ රටකට තියෙන ප්‍රශ්නේ තමයි මේ පානීය ජලය සඳහා තියෙන ජලමූලාශ්‍රවල හිඳී යාමක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහි බලපෑම අපිට දැනෙන්න පටන් ගන්නවා. ඉපැතින් ජලවිදුලි උත්පාදනය කිරීමේ ක්‍රියාවලියේදී ජලය කළමනාකරණය කර ගැනීමේ ලොකු අපහසුතාවක් තියෙනකොට වහින්න නැත්තම් ඉතින් නේද? කාට කියලා මොනව කරන්නද? මේ කවුරු බලයේ හිටියත් මොන කණ්ඩායම දේශපාලන බලයේ හසුරුවමින් හිටියත් කරන්න දෙයක් නැහැ. සබදාහමෙන් ඒ සීමා කිරීම කරලා නම් ඉතින් ඒක වෙන විකල්ප බලශක්ති ප්‍රබෝයන් හොයාගෙන යන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඇත්ත කතන්දරේ අපි මේ කටුගේ යථාර්ථයට මොන දෙන්නේ. හැබැයි මෙතනදී අපිට මේ අර ජීවත් වීම සඳහා අවශ්‍ය අවම දේවල් ටිකක් තියෙනවානේ. ජීවත් වීම සඳහා අවශ්‍ය අවම දේවල් ටිකක් තියෙනවා. එතනදී අනිවාර්යෙන් අපිට ආහාර සහ ජලය කියන එක අත්‍යවශ්‍යයි රණි. අනිත් ඔක්කොම අපිට වැද්දකින් තියන්න පුළුවන්. අලුත් ඇඳුමක් අඳින්න නැතුව ඉන්න පුළුවන්, ගමනක් බිමනක් ඕන නම් නොයා ඉන්න පුළුවන්. එහෙම අපිට මේ පාලනය කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. මොන ලෝකෙ කොතන හිටියත් අපිට බඩගින්න දෙන එකයි තිබහ දෙන එකයි නැති කරන්න බෑ. එහෙමනම් අපි ඒ සඳහා සූදානම් විය යුතුයි. මේ එල් නීනෝ එකක් මේ සැරේ එනකොට මේකෙම අනිත් පැත්තේ කැලලකුත් තියෙනවා. එල් නීනෝ කියලා කියන්නේ පරිසර උෂ්ණත්වයේ උණුසුම් වීම. ඒකට ලානිනා කියලා තියෙනවා. ඒ කියන්නේ මේකෙම අනිත් පැත්ත. එතකොට මුහුදු වල ජලය තියෙන මට්ටමකට වඩා පහළ සීත අගයක් ලබා ගන්නවා. ඉතින් මේ දෙකම කාලගුණයේ එහෙම නැත්නම් දේශගුණයේ සිදු වෙන විපර්යාසයන්. හරි. ඒ දෙකේම බලපෑම එල් නීනෝ වගේම ලානිනෝ වලිනුත් බලපෑම එල්ල වෙනවා. ඉතින් කොහොම හරි මේ එල් නීනෝ එක අපි පැත්තකින් තියමු. ස්වභාවික ආපදාවක් එහෙම නැත්නම් ස්වභාවික ව්‍යසනයක් අභිමුව ඉඳලා අපි බාහනවය විදිහට, අපි පුරවැසියා විදිහට, අපි ලෝකවාසීන් විදිහට අපි මොනවද කරන්න ඕනේ? අපි අපේ යුතුයකම වගකීම මේ වෙලාවේ නේද සමවරව ලෝකේ පවත්වාගෙන යන්න අපිට මොනවද කරන්න පුළුවන්? මේ සම්බන්ධයෙන් යම් කිසි අදහසක් ඇති සහ අනිත් පැත්තෙන් අපිට මොනවා හරි ව්‍යසනයක් එනවා කියපු ගමන් අපිට නිකන් මුණ බෙරි වෙන්න හේතුවක් තියෙන පෙරනේ නේද? අපි නිකන් යණේනම නැති වුණා වගේ හැඟීමක් දැනෙන්න හේතුවක් තියෙනවා. අන්නේ හේතු ටික අපි හරියට පැහැදිලි කරගත්තොත් අපිට පුළුවන් ඉදිරියේදී ඕනෑම ස්වභාවික ව්‍යසනයක් හමුවෙයි සාර්ථකව මුහුණ දෙන්න.
2: හරි, අපි කතා කරමු. අපේ දුරකථන අංක 0112 775 766, 0112 775 766, ඒ වගේම 0112 775 285. මම ආයි කියන්නම්, 0112 775 766, 0112 775 285. දැන් ඔබට හිතෙන්න පුළුවන් මොනවද මේකට කියන්නේ? අපි ගාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නෙවෙයිනේ, අපි සැලසුම් හදන්න ප්‍රතිපත්ති හදන මිනිස්සු නෙවෙයිනේ. හැබැයි ඔබ මතක තියාගන්න, නියංගයක් එනකොට, සාගතයක් එනකොට අපේ රටේ මිනිස්සු හැසිරුණු විදිහක් තියෙනවා මදුශංක. අපි කොහොමද ඒකට සූදානම් වුණේ? අපි මේ වඩදිය බාදිය බලලා, හඳේ හැසිරීම බලලා, ඉරේ හැසිරීම බලලා වගා කරපු මිනිස්සු, කෙම් ක්‍රම මේ ඔය කියන දැන් මේ ලෝකෙම භාවිතා කරන කෘමිනාශක වල්නාශක විස භාවිතා කරන්නේ නැතුව කුමුරු කරපු මිනිස්සු, සැපට ගාපු මිනිස්සු
1: මේ සැරේ හොඳට වැහලා දිනවනේ. මම දැන් අපේ ගම්බලාති කුණෑලකට එහෙම කතා කරලා බැලුවා, සමහර කුඹුරු යායවත් අතහැරලා එවම කියන්නේ මේ බොහොර ප්‍රශ්න තියෙනවා, මේ කරලා වැඩක් නැහැ, දැන් ගොවි දැන් කරන්න ලොකු වියදමක් යනවා, ට්‍රැක්ටර් කුලිය මෙච්චර ගාණක් වෙනවා, ඉතින් ඒ නිසා අපි මේව කරලා තේරුමක් නැහැ. හැබැයි මේක එහෙම නිකන් මේ මොනවත්ම නැතුව, පොහොර නැතුව, හරක්ගෙන් සීසාලේ එහෙම කුඹුරු කරපු මිනිස්සුනේ මුල් කාලේදී. හරි, අතහරින්න බෑරනේ. එළවලු පැලයක් අඩුමතරමේ වීග විදනන කරනවා නම් වෙන මොකක් හෝ වගාවක්, බෝංචි ටිකක් මේ කැරට්ටලයක්, මොනවා හරි ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට දායක වෙන්න තමන්ගේ ගෙදර අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා අඩුමතරමේ අර ගෙවතු වගා සංකල්ප ටික නිර්මාණය කරගෙන පුළු පුළුවන් විදිහට මොනවා හරි වගා කර ගැනීම, මේ වගේ දේවල් වලට අපි යා යුතුයි. ඒවා කොහොමද සකස් කරගත යුත්තේ? මේ පිළිබඳව එල් නීනෝ தත්වය මේ එකපාර ආව නෙවෙයිනේ. මේ මීට පෙරත් වසර ගණනාවකට කලින් එල් නීනෝ தත්වයන්ට ලෝකේ මූණ දුන්නා. ඒකට සමහර

0: මේක එල් නීනෝ එකක් කියන අවබෝධය වර්තමානයේ වගේ දැන් මේ සමාජ මාධ්‍යම බොහොම දියුණු මට්ටමේ තියෙන හින්දා ගමේ ඉන්න මේ වයසකම වැඩි හිටියගේ ඉඳන් පොඩි දරුවා දක්වා සියලු දෙනාට මේ එල් නීනෝ තත්ත්වය පිළිබඳ යම් අවබෝධයක් තියෙනවා. දැන් හැබැයි ඉස්සර අපිට එහෙම නැහැනේ. අපිට පේන්නේ අම්බෝ වහින්න ඇති නියගයක්, සාගතයක්. ඔමුනේ අපි කතා කරන්නේ. හැබැයි ඒ සාගත තත්ත්වයන්, ඒ නියග තත්ත්වයන්, ඒ අමාරු අසීරු කාලයන් පසු කරපු ජ්‍යෙෂ්ඨ වැඩිහිටි පරම්පරාවක් ඉන්නවා. ඒ අත්දැකීම් තියෙන. ඒ කාලවලදී ඒ ප්‍රශ්න වලට කොහොමද මුහුණ දුන්නේ? ඒ අත්දැකීම් ටික අපිට හපෝ ෂෙයා කරගන්න පුළුවන් නම් අලුත් පරම්පරාවට යම්කිසි පණිවිඩයක් අපිට දෙන්න පුළුවන්. ඒ නිසා අපි ඔබට දුරකථන අංක දෙක මතක් කරන්නම් අපිට කතා කරන්න. රනිල් අපි දුරකථන අංක මතක් කළෙමු.
1: ඔව්. ආය අපි මතක් කරන්නම් 0112 775 766, 0112 775 285 වගේම අපි WhatsApp අංකයට විවෘතයි. ඔබේ අදහස් අපිට එවන්න 07 03 93 5 93 7.

0: ඔබට ප්‍රේෂයකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රේෂයකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
1: නතරයේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රෝදයක් දිනන ලොකුම සුපිරි ටැග්ග දෙන එකම නතරයේ NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාර වෙතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176679
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0 71 711 711 1

0: ලකනාගෙන නිව් දෙයටයි විනාඩි 32යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

0: అంటే వినడిస్తున్నాయి అపి సర్చ్ లైట్ సమాజిక అధికారుల కథాగ్రమి నిన్నో మీ కథాగ్రాన్ని స్వాభావిక వ్యసనయాన్న అభిమూ పూర్వశయాగే కార్యభార పిలిబంధవ మీ కథావా అతరు దురేం అవి మతాగ్రాన్ని రణిల్ దెంగపి విశేష వేడగట యుత్త ఆరంభకెళ్ళ తీనో సామాన్యం కామరేట వేళ నాన్న కామరేట వేళ సింధు కివ ఎతి ఇతని ఇహాట గిహిల్ల తవటికక్ గెంబురిన్ అపిట పొలువన్న నే తమంగే హెకియావ లోకిర పెన్నన్న ఇక ఇతరం వడ్డ హెంగిచ్చ దక్షతావన్ మలు రటటమ కియన్న ములు రటమ హొల్లన్న ఛాన్స్ ఎక్కక వాయట హంబెనో అవురుదు విస్సత్ పనహ తతరణం ఆసమ సింధు కెమతి కొడుసక్ రికార్డ్ కల్ల బిందు అయి హత్సీ హయాయి తుంసీ హెట హయాయి ఇకసీ హెట హయ బిందు అయి హత్సీ హయాయి తుంసీ హెట హయాయి ఇకసీ హెట హయట మీ దాన్ని వాట్సాప్ కరాన్న మొగదు కియన్ తరువక్ వినోద నెద్ద హెంగిలమి ఇన్నోద తీర్ని వాగ్యాతి పరక్కు వెన్నిపా ఇక్మనటమ ఉభీ గీత ఖండే అపిట లెబెన్న సలస్వాన్
1: తరువక్ నమే వరువక్ బలంగిన్నిపా జీవిత కాలమే బలంగిన్నో సమహారాయి తరువక్ వెన్న ఇక్కడ హుందమ ఛాన్స్ కి అవిల్ల దీన్ని హేమ తీద్ది బలంగిన్నిపా ఉభీ అవస్థావు మగే హెర గన్నిపా అవి కథాగరన్ని మే ఎల్ నీనో గెన ఎల్ నీనో కేంద్ర కరగిన ఎల్ నీనో పాదక కరగిన కొహమద స్వాభావిక విపత్తులట అపి మూహున దెన్ని అవి స్వాభావిక విపత్తులట మూహున దున్న మెచ్చరకల్ హరిద హేమత్ నెత్తం అపే రటే తిబ్బ సాంప్రదాయిక క్రమ అమతక కరలా నవీన పన్నే కిన క్రమవల్ట కృషి కర్మాంతే వెన్న పులువాన్ ఆహార నిష్పాదనే వెన్న పులువాన్ మే హెమ ఎకక్మ කරන්න ගිහිල්ලා අපි එනගෙනද ඉන්නේ. එහෙමත් නැත්නම් අපි හරි දෙයක් කියන්නේ හරියටම මේ වෙන්නේ මොකද්ද කියන එක ගැන දන්නේ නැතුව අපි අර එනේන විදිහට මැච් එක ගහනවා කියලා කතාවට
0: කියනවා. වැල යන අතර මැස්ස ගහනවා.
1: වැල යන අතර මැස්ස ගහනවා කියලා ඒ වගේ පිට රටින් හාල් නැමක් එනකන් අපිට බලන් ඉන්න හැබැයි හාල් නැව එන්න නැව එන්න පිට රටත් හාල් නැති වෙන සයිස් එකක් ආවොත් අපි මොකද කරන්නේ?
0: මේ බලන්නකෝ මේ මැසේජ් එකක් දීලා දිනන අපිට 0.7 0.3 93.5 93.7 කියන නම්බෙකට උපුල් කුමාර මහත්තයා තමයි මේ කතාව කියලා තියෙන්නේ. අනේ මහත්තයෝ බඩගින්න දැනෙනකොට මොනවා හරි ගේමක් ගහන්න හිතන රටක අපි කොහොමද දීර්ඝකාලීන සැලසුම් සහිතව වැඩක් කරන්නේ? කාටද උවමනාව තියෙන්නේ? කවුද මේ පිළිබඳව දැනුවත් කරන්නේ? මෙහෙම අවදානමක් තියෙනවා කියන පණිවිඩය තවමත් ගමේ ඉන්න ගොවියට ගිහිල්ලා නැහැ. සමහර මිනිස්සු සමාජ මාධ්‍ය පරිශීලනය කරන්නේ නැහැ. ලංකාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මේ සම්බන්ධයෙන් එල් නීනෝ කිය කිය හැම වෙලෙම කතා කරාට මේකේ ගැඹුර මේකේ තියෙන අවදානම් පිළිබඳව පැහැදිලි කරලා
1: නැහැ. විසඳුම් ගැන පැහැදිලි කරලා නැහැ.
0: ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නය මීට වඩා සාමාන්‍ය ජනතාව අතරට අරගෙන ගියොත් මේ රටේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සිදු කරන ගොවි ජනතාව තමන්ගේ කාර්යභාරය ඉටු කරයි. හැමදාම මේ මිනිස්සු කොහොම හරි මේ රටේ මිනිස්සුන්ගේ බඩගින්න නිවනවා. ඉතින් ඇත්තටම මේ වෙලාවේ ගමේ ගොවිතැන් කරන ගොවියා දන්නේ නැහැ තව මාස 3-4ක් යනකොට අපිට වැස්ස නැති වෙනවා කියලා. මේ පුරෝකථන හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. හැබැයි ඒ ගොවි ජනතාව දැනුවත් කරලා ඔවුන්ගේ කාර්යක්ෂම නිෂ්පාදන එහෙම නැත්නම් නොන්ගේ අස්වැන්න වැඩි කරන වැඩපිළිවෙලක් කාටවත් නැහැ. ඉතින් එහෙම තැනක අපි මේ ව්‍යසනයන් හමුවේ අබසරණ හොයනවා ඇරෙන්න අපිට වෙන ගමනක් නැහැ කියලා තමයි පුල්කමාර මහත්තයා මැසේජ් එකක් දීලා කියලා තියෙන්නේ.
1: ඔනෝග තමයි කතාව, ඕක තමයි தত্ত্বය. ඔය වෙනුවෙන් අපි කතා කරන්න ඕනේ. දැන් මෙහෙමනේ, නීගා කෙනා කිව්වා හරි පස්සේ අපි එළවලු මිල ගැන එකතැනක කතා කරනවා ඈ. එළවලු ටිකට වගා කරන්න පොහොර සහ එහෙම නැත්නම් වැහි නෑ. එහෙම නැත්නම් වතුර ටික නෑ. හොමම ඔය ප්‍රශ්නේ අපි ගන්නේ කොටසෙන් කොටස. කොටසෙන් කොටසට අපි අඬා වැළපි වැළපි ඉඳලා සමස්ත ප්‍රශ්නේ ආවට පස්සේ ආයි බඩු මිල වැඩි කියනවා. ඊට පස්සේ බඩු හිඟයි කියනවා. ඔහොම ඔහොම ලොකු ලොකු අර්බුද ටිකකට යන්න පුළුවන්. එහෙම නෙමෙයි අපි කොහොමද මේකට සැලැස්මක් හදාගන්නේ? අපි කොහොමද මේකට ලෑස්ති වෙන්නේ? රටේ ප්‍රතිපත්ති හැදෙන මෙහෙම කියලා පුරවැසියෝ විදිහට අපිට කියන්න අයිතියක් තියෙනවා. හැදෙන්න ඕනේ මෙහෙමයි කියන එක මනුෂ්‍යංග. එහෙම තමයි හැදෙන්න ඕනේ කියන කාරණා පිළිබඳව ඔබට යම් යෝජනා තියෙනවා. එහෙම නැත්නම් චෝදනා තියෙනවා. මෙච්චර කාලයක් අපිට හරියටම ආර්ථිකය සම්බන්ධයෙන් එහෙමත් නැත්නම් අපේ ජාතික ප්‍රතිපත්තිය කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් තිබ්බේ නැති නිසා, එහෙම නැත්නම් විදුලිය සම්බන්ධයෙන් තිබ්බේ නැති නිසා මේකටත් අපිට මුහුණ දීලා හොඳටම බැට ගන්න සිද්ධ වෙයි කියලා ඔබට පුරවගතනයක් තියෙන්න පුළුවන්.
0: දැන් අනිල් මේ මැසේජ් එක බලන මේ කල්යාණි මහත්මිය තමයි එවලා තියෙන්නේ මේ අනුරාධපුරෙන්. ඇයිගෙන මම පාසල් ගුරුතුමියක්. මට දැනෙන දේ නම් රනිල් මදුශංක, අපේ රටේ මිනිස්සු වරද්දාගත්තා. අපි අනවශ්‍ය මුදලක් රටේ ජෙනරේට් වෙන, එහෙම නැත්නම් රටේ ජනතාව හම්බ කරන මුදල් අනවශ්‍ය ලෙස විදේශ රටවල් වලට විවිධ දේවල් මිලදී ගැනීම සඳහා ලබා දුන්නා. නිකන් හිතන්න, ඇගේ උදාහරණය කොහුලනු අඹරන්න පුළුවන් පොල් කර්මාන්තයේ හොඳින්ම තියෙන රටක අපි අද පොල් කොහුලනුව චීනෙන් අරගෙන එනවා. කොස්ස ඉදලා හදාගන්න පුළුවන් අපේ කර්මාන්තකරුවා දියුණු කරන්න ශක්තිමත් කරන්න පුළුවන් රටක අපි සුපර් මාකට් එකට ගිහිල්ලා එහෙම නැත්නම් කඩේට ගිහිල්ලා ප්ලාස්ටික් කොත්සක් ප්ලාස්ටික් ඉදලක් අරගෙන යන දැනට පත් වෙලා. ඉතින් මේවා අපිට අපේ රට ඇතුලේ මේ සරලම උදාහරණ මේවා අපිට අපේ රට ඇතුලේ නිෂ්පාදනය කරගන්න බැරිද? ඒකට ඒවා සඳහාත් යම් කිසි මුදලක් අපි වියදම් කරන්න ඕනේ. ඒ වියදම අපි මෙහෙන් කප්පාදු කරගත්තොත් අපිට අත්‍යවශ්‍යම තෙල් ටික මිලදී ගන්න, අපිට අත්‍යවශ්‍යම ආහාර වර්ග ටික මිලදී ගන්න විතරක් රජයට මේ මුදල් පාවිච්චි කරන්න පුළුවන්. ඇයි මිනිස්සු අපේ කම් ටික අමතක කළේ? මේ ස්වභාවික ව්‍යසනයේ හමුවේ පවා අපිට පුළුවන් ඕන නම් නැගී සිටින්න. ඔබට මතක නම් කොරෝනා ව්‍යසනයේ වෙලාවේ අපි අත්‍යවශ්‍ය බොහෝමයක් දේවල් අපිට ගෙන එන්න බැරි වෙනකොට අපේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් වුණා. විවිධ කර්මාන්තකරුව අලුත් අලුත් දේවල් අත්හදා බලන්න පටන් ගත්තා. හැබැයි කොරෝනා ඉවර වෙනකොටම ඒ හැම කර්මාන්තයක්ම කඩාවැටලා ඒ මිනිසුන්ගෙන් ප්‍රයෝජනයක් තිබුණා කියන එක පවා ඒ පීඩපු බලධාරීන් අමතක වෙලා ගියා. අවසානයේ ඔවුන් රට වෙනුවෙන් යුතුයම් ඉටු කරපු තවත් එක්තරා පිරිසක් විතරක් බවට පත් වුණා. එහෙම නොවන ආර්ථික ක්‍රමවේදයක් හදන්න රටේ ජනතාව පෙළ ගැසිය යුතුයි, රජයට සහයෝගය ලබා දිය යුතුයි. මේ වෙලාවේ අපිට පුළුවන් අපේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කරන්න. යම්කිසි කැපකිරීමක් කරනවා නම් චීනෙන් අරගෙන එන හැමදේම මිලදී ගන්නවට වඩා, ලෝකයේ විවිධ රටවලින් එන හැමදේම මිලදී ගන්නවට වඩා ඒවා දිහා බලාගෙන අපිට අපේ නිෂ්පාදන කරන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ කියලා කල්යاني මහත්මිය කියලා තියෙනවා රණි.
1: මුෂංග අපිට අමතුමක් තියෙනවා. දැන් මේක කවුරු හරි මුලින් පටන් ගන්න බැ මේ කතාව කතා කරන්න. අපි පොරවසයන්ට අවස්ථාව දෙන එකම වැඩසටහනනේ. හුඟක් අය කියන්නේ අපි කවුරු හරි නිලධාරීන් බලධාරීන් කියන දෙයක් අහගෙන ඔහේ ඉන්න පුළුවන්. හැමෝ හැමදාම කරන්නේ එහෙමනේ. ඒක පාර්ශ්වික අදහස් දැක්වීමක්. සැලසුමුත් ඒගොල්ලන්ගේ නඩුත් හාමුදුරන්ගේ බඩුත් හාමුදුරන්ගේ එහෙමනේ. ඒව නෙමෙයි මේක පොරවසයන් වෙනුවෙන් අපි විවෘත කරලා තියෙන. එතකොට ඔබ කතා කරන්න කියන එක බය වෙන්න ඕනේ නෑනේ. ඔබට හදලා තියෙන වේදිකාවක්. ඒ වේදිකාවේ කතා කරන්න ඕනේ. ඔබ එමතුම ගන්න ඕනේ 011127576766 ලියා ගන්න අපේ නම්බර් එක 011127576766. ඒ වගේම 011127576285. අතුල මහත්තයා කුරුණෑගලින්. අයිබෝන් අතුල මහත්තයා. අයිබෝන්
0: දුරගතනේ යම් කිසි බාධාවක් දැම මේ බලමු අතුල මහත්තයාව සම්බන්ධ කරගෙන පුළුවන් දෙකල් රණිල්. මේ රටේ සමස්තයක් ජනතාවට මේ අවස්ථාව ලැබෙන ඔබට කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබේ අදහස WhatsApp ඔස්සේ message එකක් විදියට දියන්න පුළුවන්. 07.03.93.5.93.7 කියන අංකය ඔස්සේ රටේ ජනතාව තමයි මේ වෙලාවේ කතා කරන්න ඕනේ. රනිල් හෝ මම කතා කරන එක නෙවෙයි මේ වෙලාවේ විය යුත්තේ. මේ රටේ ජනතාව කොහොමද යම් කිසි ව්‍යසනකාරී තත්ත්වයන් හමුවේ, එහෙම නැත්නම් ස්වභාවික විපතක් අවිමුව අපි කොහොමද සූදානම් වෙන්න ඕනේ. ඉතින් දැන් මේ වෙලාවේ සමහර වෙලාවට පුරන් කොටන්න පටන් ගන්න ඕනේ කාලයක් මේ. පුරන් කුඹුරු කුඹුරු ටික පුරන් වෙලා මේවට වගා සංග්‍රාමයක් ආරම්භ කරන්න කෙනෙක් නැතුව නම් ඉන්නේ අඩුම තරමේ ගමේ කෙනෙක්ට මේ ඉඩම් ටික අපි දීලා කියනවනේ වගා කරන්න කියලා. මොන හරි වැඩපිළිවෙලකට අපි ආයතුයි. කුරුණෑගල අතුල මහත්තය ඉන්නවා.
1: අපි බලමු දුරකථනේ යම් බාධාව හරි ගිහිල්ලාද කියලා. අතුල මහත්තය අයිබෝන් සුබෝදෑසන.
2: අයිබෝන් ඔබට පෙළටම මට මදු සංගමත රනිල් මාත මේ වෙනකොට මතක් වෙනවා මේ රතු ඉන්දියානු සියටල්. රතු ඉන්දියානු සියටල්ට බලපෑම් කරන ඇමරිකාවෙන් ලිපියක් යවනවා ඉඩම් පවර ගන්න යන්නේ ඒකට ගිවිසුමට ලෑස්ති වෙන්න කියලා ලිපියක් ඇමරිකාවෙන් යවනවා. එතකොට රතු ඉන්දියානු සියටල් ඇමරිකාවට අභියෝගාත්මක ලිපියක් ලියනවා. ඒක මම පොඩි මේ අර පූර්වාදර්ශ කොටස ගන්නම්. මගේ රටේ වනේ ගහකොළ සහ දිවයන සතා සිව්පම් මගේ රටේ ජීවයයි. ගංගා ඇලදොල ගංගා ගලා යන්නේ මගේ රටේ මුතුන් මිත්තන්ගේ රුධිරයයි. ඔහු ඒක පරිසර ඉලක්ක කරගෙන තමයි ඇමරිකාවට අභියෝග කරන්නේ අර ගෝත්‍රික නායක රතු ඉන්දියාන සියටල්. එතකොට දැන් අපි වර්තමානයේ තාක්ෂණය දියුණුයි එදා වගේ නෙමෙයි. අපි ලෝකේ පුරාම ගෝලීය වශයෙන් අපි දියුණු තත්ත්වයක් තුළ වර්තමානයේ පෙර සූදානමට ගෝලීය වශයෙන් අභ්‍යන්තර වශයෙන් පෙර සූදානමට දින වකවානු ඉදිරිපත් කළ තිබෙන මොහොතක්. හැබැයි මේ කතා කරන මමත් අපි සියලු දෙනාම පෙර සූදානම හුදකලා වූ තනියම මේක කරන්න බෑ. මෙම සූදානමට ගෝලීය වශයෙන් අපේ රටක් හැටියට අභ්‍යන්තර වශයෙන් සූදානම් වීමට හුදකලා තත්ත්වය අතහැරලා සාමූහික විය යුතුයි. හැබැයි අපේ රටේ ඒ සාමූහිකත්වය ඇත්තටම මෙවෙනකොට සාකච්ඡාවක්වත් නැති ගාණ බිම් මට්ටමින් මේ මිනිස්සු හුදකලා වෙලා තිබෙන්නේ. ඒකට සාමූහික වෙන්න නම් සංවිධානාත්මක වෙන්න ඕන. ඒතකොට සංවිධානාත්මක කරන්න හුදකලා මිනිස්සු එකතු වෙලා පමණක් බෑ. රාජ්‍ය මැදිහත් වීම මදුසංක මහත්තයා රනිල් මහත්තයා අවශ්‍යමයි. රාජ්‍ය මැදිහත් වීම මොකද ජනතාව සංවිධානය කරන්න ඕන. මෙම සංවිධානයේ වැඩපිළිවෙල මූලික වටේ හැටියට ජනාධිපතිවරයා රාජ්‍ය නිලධාරීන් සමග සාකච්ඡාව මූලික වටේ කරා. විශේෂයෙන්ම කෘෂිකර්ම නිලධාරීන්, පරිසර නිලධාරීන්, ආපදා නිලධාරීන්, බලශක්ති නිලධාරීන් කැඳවලා කරපු පළවෙනි වටේදී අපි දැන් ගන්න ඕනේ මම මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක්. හැබැයි දැන් මට තිබෙන ප්‍රශ්නයක් ආණ්ඩුව විසින් ජනාධිපතිවරයා විසින් මේ ආපදා තත්ත්වයට ලෑස්ති කරන්න නිලධාරීන් ඇත්තටම වගකීම අතට ගන්න සූදානම්ද? මෙන්න මේ සාකච්ඡාව ගොඩනගින්න ඕනේ මෙතනින්. මොකද මේ රටක් තිබෙන්නම නිලධාරීන් අතේ. එතකොට නිලධාරීන් සූදානම්ද කියන එක තමයි අපිට තියෙන පළවෙනි. එතකොට ආපදාවක් වුණාට පස්සේ, ඛේදවාචකයක් වුණාට පස්සේ බිමට නිලධාරීන් බැහැලාට වඩා දැන් ලෝකේ ගෝලීය වශයෙන් ලෑස්ති වෙන්න පෙර සූදානම තියෙනවා. එහෙමනම් පුළුවන් අපිට ආහාර සුරක්ෂිත කරගන්න නිලධාරීන්ට වගකීම තිබෙනවා. බලශක්තිය සම්බන්ධ ලෑස්ති වෙන්න නිලධාරීන්ට යම් කිසි 150% අවම කරගන්න නිලධාරීන්ට වගකීම තිබෙනවා. එහෙමනම් දැන් මේ තත්ත්වය දැන් අර සීතල කාමරවල ඉන්නතුව නිලධාරීන් මම කියන්නේ පෙර අධ්‍යක්ෂ එක මදුසංක මහත්තයා මේ පෙර අපේ නිලධාරීන් හැසුරුණ ආකාරය අනුව මේ විවේචනය තිබෙන්නේ. එවනම් දැන් බිමට බහින්න ඕනේ ජනතාව සංවිධානාත්මක කරගන්න, ගෝවි ජනතාව සංවිධානය කළ ආහාර නිෂ්පාදනය වැඩි කරගන්න ඉලක්ක තිබෙන්න ඕනේ සංඛ්‍යා ලේඛන අනුව. එතකොට දැන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුවට තියෙන ප්‍රතිපාදන වෙන් කරලා වැඩපිළිවෙල සකස් කරලා සැකෙල්ල හදලා නිලධාරීන් තමයි බිමට බහින්න ඕනේ තත්ත්වෙ තිබෙන්නේ. හැබැයි දැන් එතනට සූදානම් නැතිනම් නිලධාරීන් මම යෝජනා කරනවා මේක අර ඒ කියන්නේ ජනතාව බලපෑමක් කරන්න ඕන නිලධාරීන්ට. අපිට වැඩපිළිවෙල සක්‍රිය බිමට ගේන්න කියලා ජනතාව කියන. මොකද මේක අපි ඔක්කොම මොකද දේශපාලන පක්ෂ පාට බේද මෙතන නැහැ. රටේ ජන ජීවිත දැන් ගෝලීය වශයෙන් ජාත්‍යන්තර වශයෙන් අවධානම ලක් කරලා තිබෙන මොහොතක නිලධාරීන් සක්‍රිය නැත්නම් ජනතාව බලපෑමක් කරන්න ඕනේ නිලධාරීන්ට. එතනට පෙළ ගැහෙන්න ඕනේ. ඒ නිසා මගේ යෝජනාව ඒ වගේම මාධ්‍යට තිබෙන වගකීමක්. මොකද දැන් මේ වෙනකොට ඒක සීතල යටගිය තත්ත්වයක් තිබෙන්නේ. මාධ්‍ය දැන් අර ආණ්ඩු පෙරලන්න උත්සාහ කරනවට වැඩිය ඔබ ආයතන මේ සාකච්ඡා කිරීම ඉතාම උතුම් ක්‍රියාවක්. එතකොට අනිත් මාධ්‍ය මේ වෙනකොට ඒක සීතල විදිහට යටපත් කරලා ආණ්ඩු පෙරලන්න උත්සාහ කරනවා වගේම මේකට න්‍යාය පත්‍රය සකස් කරමු. අපිට පෙර සූදානමට මාධ්‍ය දැන් මේ වෙනකොට ඒක කිසිම මේ සක්‍රීය භාවයකුත් නැහැ. එතකොට ජනතාව සංවිධානය කරන්න මාධ්‍යට වගකීම තිබෙනවා. ආණ්ඩුවට වගකීමක් තියෙනවා. ආණ්ඩුව වගේම රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් සක්‍රිය වුණ නැත්නම් අපි ඉතාම ඛේදවාචකයකට පත් වෙනවා. එදාට අපි අර මේ මරණ මතින් දුක් වෙනවට වඩා පෙර සූදානම් ඉතාම වඩා බොහොම ස්තුතියි.
0: බොමසුදී ගුරුණෑගලින් අතුල මහත්මය පිළිබඳව ලබා ගත්තේ එතුමාගේ අදහස වගේම ඔබටත් යම් කිසි කියවීමක් ඇති. දැන් මේ කාලගුණය, දේශගුණය පිළිබඳව මේ සිදුවන විපර්යාසයන් පිළිබඳව පුරෝකථනය කළා. ඔවුන්ගේ පුරෝකථනය සමාජගත කළ තියෙනවා. මෙහෙම අවධානමක් තියෙනවා එල් නීනෝ තත්ත්වයක් නිර්මාණය වීමේ හැකියාවක් තියෙන 163ක වගේ ප්‍රවණතාවක් තියෙනවා. එය එසේ වෙනවාමයි කියලා අනිත් පැත්තට 125ක විතර ප්‍රවණතාවක් තියෙනවා. මේ සමහර විට නොවෙන්න පුළුවන්, සබදාම ආයත් විපර්යාසයන්ට ලක් වෙන්න පුළුවන් කියලා. කොහොමනමුත් පැසිෆික් සාගරයේ මේ ජලයේ උෂ්ණත්වය ඇතිවීමත් එක්ක මේ උණුසුම් ජල ධාරාවන් ක්‍රියාත්මක වීමත් එක්ක ඒ පැසිෆික් සාගරය තුළ ඇතිවන උෂ්ණත්වයේ බලපෑම අනුව තමයි මේ ලෝකෙටම බලපාන එල් නීනෝ තත්ත්වයක් නිර්මාණය වෙන්නේ. අපි එල් නීනෝ එක පැත්තකින් තියාගමු. හැබැයි අපිට තියෙනවා විවිධ කාල පරාසයන් වලදී විවිධ නියං සාගතයන්ට මුහුණ දීලා ලබාගත් පන්නරයක්. වැස්ස නැතුව නේද අපි අහලා දෙනවන්නේ මේ පෙර රජ දවස පටන්ම මහා නියං සමයන් පහු කරගෙන මිනිස්සු කටුගත්තේ දරාගෙන ඇවිල්ලා එහෙම ආව ඉතිහාසයක්. ඒ හැමදේම අපිට මතකයි. ඒ පාඩම් ටික අපි සමාජගත කරමු. එදා කොහොමද මිනිසුන් හැසිරුනේ? එදා මිනිසු කොයි විදිහටද තමන්ගේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට දායක වුනේ? එතකොට අර පිරිමැස්මින් වතුර ටික පාවිච්චි කරන්න කියන පණිවිඩය පවරණිල් මේ වෙලාවේ සමාජගත විය යුතුයි. අපිට හැමදෙමක් තියෙනවා.
1: හඟුරංකෙතින් වික්‍රමසිංහ මහත්තයා. වික්‍රමසිංහ මහත්තයා අයිබෝන්.
3: අයිබෝන් මහත්තයා. මේ මම ඔබතුමත් කිව්ව උනේ විදිහට මාත් මේ ගෙවතු වගාව කරන්න එහෙම අදහස් උදහස්
1: දෙනවා. ඔව්
3: ඔව්. එහෙමට ආණ්ඩුව මේ කිසිම කිසිධර්ම නිලධාරියෙක් මේ වගාව ගැන වගාවට ඇවිල්ලා බලන්නේ මේ සත්තුන්ගෙන් පුදුම කරදරයක් තියෙනවා. ඒකට පොඩි පොඩි විකල්ප මොන මොනවා හරි දීර්ඝ කාලන හරි මොනවා හරි මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න. එහෙම නැතුව හදපන් හදපන් ගෙවර හදන්න බෑ. තේරෙනවද? පැහැදිලි කතන්දරේ දැන් මාගේ වාහනේනකොට මේ කඩේකට අඹ ගෝණියක් අරන් ආව මාත්‍යෝ අඹ ගෙඩියක් තියාගන්න බෑ කියලා කියනවා. මේ අඟුරන් දෙක රිකිල්ල ගත්තට මතුරට මේ පැත්තම ඊළඟෙන් දහන වෙලා තියෙනවා. කොටින්ම කිව්වොත් මේ වාහනයක් තියාගන්න බෑ, මේ දීදීන්නේ තියන්න බෑ, ඒකට මොනවද කරන්න කියලා කියන්න. කොච්චර සාකච්ඡා කරා මොන ප්‍රශ්නේ ආවත් මේ රටේ දැන් අපිටත් වගකීමක් තියෙනවානේ. අපි සාමාන්‍ය මේ ගොවි තැනක් කරගෙන පොඩි රස්සාවක් කරගෙන ඉන්න මිනිස්සු කිසිම දෙයක් කරගන්න බෑ මේ ප්‍රශ්නේ. මේ වලට උත්තර හොයන්න නැතුව ඔබතුමාලා මේ ඇත්තට හොඳයි වැඩ කතා නම් සාර්ථක වැඩ කතා නම් වෙන කවුරුවත් අර කළ මාත්‍යක් කියෝ කිසිම මාධ්‍ය කතා කරේ නැහැ. ඒකට කියෝ ආණ්ඩු දෙල්ලම්මයි නැති ප්‍රශ්න ඇති කරගෙන මේ සාමූහික විදිහට මේ රටේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න කවුරුවත් කතා කරන්නේ. එහෙනම් පුළුවන් නම් කවුරු හරි වගකීම් නිලධාරියෙක්ට කියන්නේ මෙන්න මේ ප්‍රශ්නෙට පොඩ්ඩක් උත්තර හොයන්න දෙන්න කිසි දෙයක් එපා අස්වැසුම කියලා රජයෙන් කියලා එක රුපියලක් එපා රජයටත් බදු කියන්නම් 100ක් හරි අපි පුළුවන් විදිහට මෙන්න මේ ප්‍රශ්නෙට උත්තර හොයලා දෙන්න කියන්නේ. ඒක ගඳලා ඉල්ලන්නේ කවුරු හරි වගකීම් නිලධාරියෙක් කියලා මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න කියන්නේ අල්ලනවා අල්ලනවා කියන මොකද්ද කියන්නේ විකල්පයක් තේරෙන්නේ. මාසේකහමාරක් යනකොට මොනවා හරි ගොවිත රාබු වල රාබු ඇට ටිකක් දැම්මත් මාසේකහමාරෙන් අපි අස්සන්න නෙලා ගන්නවා. ඒ කිසි දෙයක් කරන්න බැරුව ඉන්නේ මේකට මේ උත්තරයක් නැතුව. අපි කොල්මන් වෙලා තියෙන මරන්නත් බෑ මේ පැහැෙන ප්‍රශ්න වලට මුණ දීලා තියෙන්නේ. ඒකට ඉස්සෙල්ලා උත්තරයක් හොයන්න කියද්දි වගා කරපන් කරපන් කිව්වට කරන්න නැහැ නේ. වතුර තියෙනවා අපිට කොහොම හරි වතුර හොයාගන්න හොයන් හරි බාල්දිකින් හරි ගෙනල්ලා ගාලා ගොවිතැනක් කරගන්න පුළුවන්. මේ ප්‍රශ්නෙට පුළුවන් කරන් උත්තරයක් හොයලා දෙන්න කියන්න බලන්න.
0: හොඳයි, පැහැදිලි. මේක තමයි ගොවිබිමේ තියෙන කටුක යථාර්ථය රනිල්. එතකොට මේ මැදිහත් වීම අවශ්‍යයි. අපි දිගින් දිගටම දිගින් දිගටම මේ සත්තු සංගණනේ ඉඳන් මොකද්ද මේකට කරන්නේ ඒ කියන වැඩසටහන් ගණනාවක් අපි ඉස්සරහට අරගෙන ඇමතිතුමාව සම්බන්ධ කරගත්තා. මේ රිලව් සහ දඬුලේනු ඇතුළු මේ සත්හානි නිසා මේ වගා භූමි වලට සිද්ධ වෙන බලපෑම මේ පිළිබඳව අපි තවදුරටත් කතා කරමු. සහ රජයේ පාර්ශ්වයෙන්ගේ විශේෂයෙන්ම දැන් ඔය හඟුරංගෙදී එතුමා කතා කරන වගේ මේ ප්‍රදේශවල ඉන්න ප්‍රාදේශීය කෘෂිකර්ම නිලධාරීන්ට යම් කිසි අවබෝධයක් ඇති මොකක්ද මේකට කරන්න පුළුවන්. එතකොට ජාතික මට්ටමේ වැඩ පිළිවෙලකට යා යුතුයි. එහෙම නැත්නම් මේ කියන ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය තවදුරටත් පවත්වාගෙන යන්න හැකියාවක් නැහැ කියන කාරණේ තමයි කියන්නේ. අපිට තවත් දුරකථන එමතුමක් තියෙනවනේ.
1: අයිබුවන් ප්‍රේමසිරි මහත්තයා එළියත් තියෙන
4: අයිබන් මහත්තයා, මම බෙලියත්ත කහවත්තෙන් කතා කරන්නේ. ප්‍රේමිශ්‍රී කියලා කෙනෙක් මහත්තයා ඔබතුමාලගේ වැඩසටහන මහත්තයා හරිම ප්‍රයෝජනවත්. අපි මම හැමදාම අහන කෙනෙක් මහත්තයා, මට කියන්න තියෙන මහත්තයා ඇත්තර මහත්තයා මේ රජයේ නිලධාරීන්ගේ දැනුවත්කම මදි මහත්තයාට. මොකද මම එහෙම කියන්නේ මහත්තයා මේ රටේ ඒ වගේ දේවල් කීප දෙයක්ම අපි දන්න තරමින් වුණා. අපි කිසිම දැනුවත්කමක් නැහැ. දැන් ඔය මොකක්ද නමක් කියලා එකක් යනවලු මේ ගම්වලේ මිනිස්සු මහත්තයා මේවා දන්නේ නැහැ මහත්තයා. මේවා දැනුවත් කරන්න අර ඊතල කාමරවල ඉන්න මහතුරු දැනටවත් එළියට බහින්න ඕන බෑලා. ඊතල කාමරේ ඉඳලා ඊතල ගන්නෑ. ඊතල කාමරේ ඉඳලා තමයි ගියාන්දුවේ ආණ්ඩු දෙක මිසු අපිට කෙලෙව්වේ. මේ ආණ්ඩුවත් මහත්තු ඒම තමයි. ඒත් විතරයි මහත්තු කෙරෙන්නේ ජනාධිපතිතුමාට කොච්චර ලිව්වත් කිව්වත් මහත්තු කිසිම දෙයක් කෙරෙන්නේ නැහැ. මම ඉන්න ප්‍රදේශයේ කේන් ශ්‍රී ලංකා කියලා ගන්න මහත්තයා බලන්නකො මහත්තු පාර ගන්න බෑ මහත්තු පන්ත යන පාර මහත්තු අරපු බෝතල් විදියට බෝතල් ඔන්න සිස්ටම් එක මහත්තු කවද කරියවිලා ඔය ඔය විනාශෙත් ඇවිල්ලා ගැටේ මිනිස්සු මරණකම් ඔය හිතල ඉන්න හිතල කාමරේ ඉන්න උපදේශකවරු එහෙමම ඉන්නේ මහත්තයා. බොහොම සුසිම දවස්තාව දුන්න මේ දෙ කියන්නේ මහත්තයෝ
0: පොවසුදි ඔබේ අදහස් දක්වීම රනිල්. දැන් මෙතන එතුමගේ චෝදනාව එක පැත්තකින් මේ රාජ්‍ය නිලධාරීන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එකනේ. හැබැයි ඒත් එකම මට තියෙනවා නිපදතර ප්‍රේමසිරි මහත්තයා ඇතුළු ඒ ප්‍රදේශයේ ඉන්න ජනතාවට යමක් කියන්න. එතකොට මේක ගැනල්ලා දැම්මේ සීතල කාමරේ ඉන්න මහතුරු නෙවෙයි. පන්සල්ට යන පාරේ අරකු බෝතල් ටික හිස්පීර්ටින් ටික ගෙනල්ලා දාලා තියෙනවා නම් මේ ගෙනාවේ ජනාධිපතිතුමා හෝ ආණ්ඩුව කෙනෙක් හෝ එහෙම නැත්නම් රාජ්‍ය නිලධාරින් නෙවෙයි. එතකොට මේ ප්‍රදේශීය පුරවැසියට තියෙන වගකීම පිළිබඳව අපි කතා කරන්නේ. අදත් අපි මේ කතා කරමින් ඉන්නේ රාජ්‍ය මැදිහත් වීම අත්‍යවශ්‍ය. හැබැයි ඒක නොලැබෙනවා නම් අපි ගහලා ගන්නෑ නේද? ඉතින් ජනතාව විදිහට අපිට මොකද කරන්න පුළුවන්? අපි ප්‍රධාන මාතෘකාව විදිහට අද ගෙනාවේම ස්වභාවික ව්‍යසන අභිමුව මානවයාගේ වගකීම. අපි මිනිස්සු විදිහට අපිට මොනවද කරන්න පුළුවන්? අපිට වෙන වෙන විකල්ප හොයන්න සිද්ධ වෙනවා. අපිට කලින් කතා කරපු හඟුරංගෙද මහත්තයාගේ වේදනාව අපිට තේරෙනවා. හරි, මේක තමයි ගොවි බිමේ කටුක යථාර්ථය. මේ ප්‍රශ්නේ මටත් තියෙනවා. මමත් වගා කරන මිනිසෙක් විදියට. රනිල්ටත් මේ අත්දැකීම තියෙනවා. මේ රටේ සියලු දෙනාට මේ ප්‍රශ්නේ තියෙනවා. හැබැයි අපිට මොකක්ද මේකට කරන්න පුළුවන්? අපි මේ ප්‍රශ්න හැමදේම පැත්තකට කරගෙන අඩුමතරමේ ගෙදර ගෑමට අවශ්‍ය දේවල් ටික පොඩි දැල්වැටක් නිර්මාණය කරගෙන මොකක් හරි ක්‍රමවේදයකට යන්න ඕන. මම දන්නවා මේ කියපු ගමන් ආයෙත් තරහ යන්න පුළුවන් කෙනෙක්ට. කොයිදින් ඒකට මුදල්? ඇත්ත. ඒකත් අපිට තේරෙනවා. හැබැයි අපි මොකක් හරි විකල්පයක් නොහොයා හිටියොත් නේද අපිට අන්තිමට මේ ආහාර අර්බුදයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ අපිට කරන්න පුළුවන් මොනවද කියන එක සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරමු. අපි අපේ යෝජනා ටික
1: උන්ට කියමු. මොකද සමහර අය කියනවා මේවා කිව්වට බීරියලෙන්ට වීණා වාදනය කරනවා කියලා. එහෙම නෙමෙයි, ශ්‍රී ලංකාවේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක වෙනවා. දැන් අපි ඉස්සරහට විදුලි අර්බුදයට අපි ෆයිට් කරලා මාධ්‍යත් මේකට ලොකු වගකීමක් අපිම වැඩසටහන් ගන්නවක් කරා. දැන් සූර්ය බල ශක්තියෙන් බල ගැන් වෙන වැඩ පිළිවෙල කියනවා. ඒකේ සාර්ථකත්වය කොහොමද කියලා බලමු. මොකද මෙච්චරකල් මේ සමහර තැන්වල මාෆියාවක් ක්‍රියාත්මක වුණා මේවා කරන්න දෙන්නේ නැතුව, නේද? ගල් අඟුරු ඩීසල් වලට විතරක් රටසින්න කරන්න. එහෙම නෙවෙයි, දැන් ඒ වැඩේ තියනවා. ඉතින් ඒ වගේ දැන් මේ එල්නිනෝ එනකොට බැටකන්නේ පොඩි මිනිහා ගිදලන ඉස්සලම් බැටකන්නේ මදුසංක.
0: එහෙම නේ, දැන් අපිට එහෙම මේ පිටරටකට ගිහිල්ලා ජීවත් වෙන්න පුළුවන්ක මොකුත් නැහැ. අපිට එහෙම ගෙන්න ගන්න පුළුවන්ක මොකුත් නැහැ. අපේ දෙන ආර්ථික වටපිටාව ඇතුලේ අපි මොන කතන්දර ගියවත් අන්තිමට අපිටම තමයි මේක කළමනාකරණය කරගන්න සිද්ධ වෙන්නේ. ඉතින් බලමු රටේ ජනතාවට යම් කිසි අදහසක් ඇති. මොකද මේ තියෙන හැම අර්බුදකාරී තත්වයකදීම මිනිස්සු මූණ දුන්නනේ. ස්වභාවික හැම ව්‍යසනයකම මිනිස්සු මූණ දුන්න දරාගෙන හිටියා. ආර්ථිකේ කඩා වැටෙන රටේ ආර්ථිකේ පස්සට ගියා. හැබැයි මිනිස්සු ආයෙම ඉස්සරහට ඇවිල්ලා අර අලුමතින් නැගිටපු ෆීනික්ස් කුරුල්ල වගේ ආයෙම රට ඉස්සරහට ඔසවා තබන වගකීම තමන්ගේ කරගත්. අන්නේ වගකීම ඉටු කරන්න පුළුවන් පුරවැසියන්ට ඒ සඳහා යෝජනාවලියක අවශ්‍යතාවයි අපිට තිබෙන්නේ. අපි ඔබට ආරාධනා කරන අපිට කතා කරන්න මෙන්න මේ කියන දුරකථන අංක වලට. රනිල්, අපි දුරකථන අංක පතක් කරමු.
1: 0112 775 766, 0112 775 285. මම දන්නවා ගොඩක් අය කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ලයින් එක බිසි වුණාට ගන්න දිගටම අපේ නිෂ්පද කණ්ඩායම ඔබව සම්බන්ධ කරගනි. 0112 775 766, 0112 775 285. ඒ වගේම අපේ WhatsApp නම්බර් එක 0703 93 5 93 7, 0703 93 5 93 7. මේ සියලු නම්බර් සියලු
0: අංග
1: මාර්ගයන් විරුද්ධයි. ඔබට ඔබ කතා කරන්න, අපි සංවාද කරමු. අර අපි සමහර වෙලාවට අපේ මේ හිතේ අමාරු හරි පිට කළ මේ වැඩේ හරියටම කොහොමද විසඳුමක් ගන්නෙ? රටක් විදිහට අපි අසරණ වෙලාද නැහැ. අපි ජනතාව විදිහට අපි කතා කරන්න ඕනේ. කතා කරන අවශ්‍ය පියවර ගන්න, මේවා අවශ්‍ය අයව මෙහෙවන්න අපිට වැඩ කරන්න පුළුවන්. අපි විරාමයක් අරගෙන නේද මචං? නැවත කතා කරමු ප්‍රවෘත්ති විරාමෙන් පස්සේ.
0: උදේ 8යි විනාඩි 56යි.
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව විසින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත, රටටම සම්පත.
6: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 0117 679 579.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ලකඩ දේශීය ප්‍රවෘත්ති
3: සංවිධානාත්මක අපරාධ සහ භද්‍රව ජාවරම් වලට සම්බන්ධ සැකකරු අද දිනෙකු අබුඩා බීරදී සිටියේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවටගෙන මෙරටට එවා තිබෙනවා පිටුවහල් කරන ලද ඔවුන් ඊ රාත්‍රී දෙවිරට පැමිණි බවයි ගොන්තොටුපළ අප වාර්තාකරු සඳහන් කළේ ජවරම් කරුවන් දෙදෙනා මෙරටින් පලා ගොස් අබුඩා පිටුවර සැඟවී සිටින අතරතුර මැද පෙරදිග යුද්ධයේ ඉරානය විසින් එල්ල කළ ඩ්‍රෝන් සහ මිසයිල් වල ඡායාරූප මෙන්ම වීඩියෝ දර්ශන ඔවුන්ගේ ජංගම දුරකථනවල පටිගත කරගෙන තිබෙනවා ඒ හේතුවෙන් ඔවුන් අත්අඩංගුවටගෙන බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුවයි මෙසේ මෙරට පිටුවහල් කරේ වායතේ ඒ අතරේ දෙක්කයකු මෝදර ඩිපුරුගේ මල්ලේ හෙවත් මෝදර චතුර යන ගාබීන් හැඳින් වෙනසක් කරුවේ ඔහු කොළඹ මෝදර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදෑයකු බවයි පොලිසිය සඳහන් කළේ අනෙක් පුද්ගලයා බ්ලූ බැන්ඩර් සංක ලෙස හඳුනාගෙන තිබෙනවා ඔහුද මෙරට අපරාධ රාශියක් සම්බන්ධයෙන් වන විමර්ශන සඳහා අධ්‍යක්ෂව සිටි පුද්ගලයෙකු බවයි පොලිසිය පවසන්නේ ඉරානය සහ ඇමරිකාව අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබී බාධා සිදුවන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඒ සිය ට්‍රූත් ගිණුමේ සටහනක් තබමින්. ඇමරිකා ජනාධිපතිවරයා එම සටහනේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව හෝමුස් සමුද්‍ර සන්ධිය වහාම විවෘත කිරීම සිදුවන බවයි. ඉදිරියේදී ඉරානය සහ සමස්ත මැද පෙරදිග රටවල් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් ඉරානයේ පවසන්නේ මෙම සාම ගිවිසුමට අත්සන් තැබීම අද සිදු නොවන බවයි. අනිත් පාර්ශ්වයේ ක්‍රියාකලාපය හේතුවෙන් ගිවිසුමට අත්සන් තැබීම පිළිබඳව සිතාමතා කටයුතු කළ යුතු බවද ඉරානය ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මීළඟ ලක්කාණ්ඩ ප්‍රවෘත්ති පෙරවරු 10ට.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
1: තේක්‍යා සුරැකීම මගතොට

0: නවය විනාඩි 11 වෙලාව අපි කතා කරමින් ඉන්නේ ස්වභාවික ව්‍යසන හමුවේ මානවයාගේ වගකීම යුතුකම පිළිබඳව. දැන් එල්නීනෝ තත්ත්වයක් පිළිබඳව ලෝකේ කතා බහක තියෙන වෙලාවක අපි ඒ සඳහා සූදානම් වෙන්නේ කොහොමද? ඒ සඳහා වෙන යෝජනාවලියක් අපි ගිනගාට දොස්පරොස් කියා ගන්නවට වඩා තව කෙනෙක්ට ඇඟිල්ල දික් කරනවට වඩා අපිට අපේ පැත්තෙන් මොනවද කරන්න පුළුවන්? සමහර වෙලාවට gedara මොන හරි දෙයක් හදාගන්න එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි එදිනදා අවශ්‍යතාවන් සඳහා අපි විදේශ වෙළඳපොළෙන් මිලදී ගන්න සමහර නිෂ්පාදන අපිට කරගන්න පුළුවන්. දැන් අපි කලිනුත් කිව්වේ ඉදලක් ඔස්සක් පවා රනිල් දැන් අපි පිටරටින් එනකම් බලන් ඉන්න ඕනේ. අර ලක්ෂ්මීබායි මහත්මිය මීට අවුරුදු ගානකට කලින් කිව්වා අන්තිමේදී බුදින පැදුරත් දැන් දැන් පිටරටින් ඉන්නා කියලා. ඇත්ත. දැන් පම් පැදුර වෙනුවට අර චින්තාපටි වලින් නිර්මාණය කරපු ප්ලාස්ටික් පැදුර එනවා. ඉතින් ඒක එනකම් බලන් ඉන්න තැනට අපි වැටිලා ඉවරයිනි. ඉතින් මේ නිෂ්පාදන ආර්ථිකයක් යලි හදන්න අපේ කර්මාන්තගරුවා නගා සිටවන්න නම් අපි මොනවද කරන්න ඕනේ? ව්‍යසනයක් අභිමුව තියාගෙන මේ වැඩේ පටන් ගන්න පුළුවන් හේතුව තමයි, මොකද එතකොට අපිට මේ යම්කිසි උත්තේජනයකුත් හම්බෙලා තියෙනවනේ. හරි. එතකොට මේ වෙලාවේ ජනතාවගේ යම් කැපකිරීමක් කරන්න ජනතාවගේ පාර්ශ්වයෙන් උත්සිද්ධ වෙනවා. මොකද අපි විදේශ රටවල් වලින් එන දේවල් ප්‍රතික්ෂේප කරනවා නම් ලාංකික විදියට, ඉතින් අපිට පුළුවන් අපේ නිෂ්පාදන වලට හොඳ ඉඩක් හදලා දෙන්න. එතකොට අපි කඩේට ගිහිල්ලා අපි අදටත් බලන්නේ ඉරටු ඉදල ගන්නවද, එහෙම නැත්නම් ප්ලාස්ටික් අර රේකිය වගේ තියෙන ඉදල ගන්නවද? අපිට ලේසි නේද? ටග්ගල අර ප්ලාස්ටික් ඉදල කරගෙන අපි එනවා. එහෙම නැත්නම් ප්ලාස්ටික් කොසක් කරගෙන අපි ඉක්මනට එනවා. හැබැයි එතනින් එහාට ගිහිල්ලා අපේ දේවල් වලට වටිනාකමක් හදලා දෙන්න අපිට පුළුවන් නම් ඒක කොයිතරම් වටිනවද කියන දැනට අපි සාකච්ඡා කරන්න ඕනේ.
1: දැන් ඇඟිල්ල දික් කරනවා කියන්නේ දැන් නිලධාරීන්ගේ හෝ වේවා, එහෙම නැත්නම් ආයතන වල වේවා, එහෙම නැත්නම් රජයේ ආණ්ඩුවේ යම් යම් අඩුපාඩු තියෙනවා නම් ඒව පෙන්ලා දෙන්න ඕනේ. ඒව හදා ගන්න ඕනේ. ඒව සත්භාවයෙන් පෙන්ලා දීම පුරවැසියගේ වගකීමක්. ඒකට කිසි බාධාවක් නැහැ. දිනේෂ් මහත්මයා හොරණින් අපිට එමතුමක් ගන්නවා. දිනේෂ් අයිබෝවන්.
2: අයිබෝවන් සුබෝදයන් කියලා දැනට ඇත්තටම පළවෙනිම කාරණාව තමයි මම මේ කියන්නේ මේ දවස්වල තියෙන ඩෙන්ගු ව්‍යසනය. එතකොට මේකෙදි මම හිතන එක දෙයක් තමයි මේ පාසල් මට්ටමේ දැන් බස්නාහිර පළාතේ

0: සුද්ධ කරවනු. එහෙම කරන්නේ නැතුව දවසකට ඇත්තටම පැයක් පැය භාගයක් විතර දරුවන්ට ප්‍රාය ක්‍රියාකාරම් විදිහට වාත්ව සුද්ධ කරනවා. එක එක දේවල් ඒවට අවශ්‍ය මොන හරි ඩස්බින් හරි ඒවා ළමයින්ට පාසලේ හදා ගන්න පුළුවන්. මේක සතියකට අරගෙන පැය දෙකක් කරන්න පුළුවන් නම් මේ ඩෙංගු ව්‍යාපෘති ගොඩාක් අඩු කරගන්න පුළුවන් එකක්. ඊළඟ එක මේක ටියුෂන් පන්ති ආශ්‍රිතව බැලුවොත් එහෙම මේ හොරණ පැත්තේ බැලුවම මේ ටියුෂන් පන්ති ආශ්‍රිතව ළමයි මන් දකින්න කිරි පැකට් බීම පැකට් යෝගට් කො මේවා කාලා මේ තැන් තැන් වල දාලා යනවා. එතකොට මේ ගුරුවරුන්ට වගකීමක් තියෙන මේ දරුවන්ට පන්තියේ දරුවන් විනාඩි 5-10ක් අරගෙන මේක කියලා දෙන්න මේ වගකීම. මොකද දරුවර නිකම වගේ හැදෙන්නේ දැන්. ඊළඟ කාරණාව තමයි දැන් මේ පාසල් තියෙනවා මේ ලංකාවේ ගොඩක් පාසල් ගම්වල පාසල් තියෙනවා ඉඩම තියෙනවා ගොඩාක් ලොකුවට. ඒකට ප්‍රායෝගික ක්‍රියාකාරකම් විදිහට පැයක් දෙකක් අපි එළිනවා කතා කරන්නේ මේකේ මයෝගාසිකන් ප්‍රායෝගික ක්‍රියාකාරකමක් මේ ඉස්සර අපි කරානේ මේවා වත්ති ජීවතු වර්ග අල බතල මිරිස් මේ හැම එකම හිතෙව්වා. ඒකට පාසල් දරුවන්ට මේ අත්දැකීම් දෙන්න ඕන. දැන් පාසල් දරුවන්ට මේ අත්දැකීම එන්නේ නැහැ. මොකද මහමිනිස්සුම තමයි ඔක්කොම කරන්නේ. ඒක ගුරුවරුත් මේක මහමිනිස්සු ගෙන්නල් තමයි වාත සුද්ධ කරන්නේ, කාණු සුද්ධ කරන්නේ, පීලි සුද්ධ කරන්නේ. මේ දරුවන්ට මේ හැඟීම එන්න ඕන. ඇඟට කාවක් දාන්න ඕන. ඉතින් ඒකෙන්ද ඒ ප්‍රායෝගිකයන් පොඩි කාලේ ඉඳලා ඊළඟ දැන් බලන්න මේ ලයිට් නිවන වැඩි. දැන් මම හොඳටම දැකලා තියෙන දේ තමයි පාරේ තියෙන ලයිට් එක නිවන්නේ. ඒක ආණ්ඩුවේනේ අපේ බිලට් එකතු වෙන්නේ නැහැ කියන සිතිවිල්ල. මේ ආකල්ප පහ හැදෙන්න මිනිස්සුන්ගේ. එතකොට ගේ ඉස්සරහ තියෙන ලයිට් එක නිවන්නේ නැහැ. හැබැයි ලයිට් එක දානවා. හතර පහ වෙනකොට ලයිට් එක දානවා. උදේ 10ට 11ට ගියත් මේ පාරවල් වල මම දකින්න ලයිට් එක දෙනවා ගේ ඉස්සරහ. එතකොට මේ මිනිස්සුන්ගේ හැඟීමක් ඇති වෙන්න ඕනේ. මෙන්න මේ හැඟීම පුංචි කාලේ ඉඳලා gederimma දෙන්න ඕනේ. මේක පාසලෙන් ටියුෂන් පන්තියෙන් දහම් පාසලෙන් ඊළඟට මේ ගෙදර අම්මලා තාත්තලා මේ පුරුද්ද එන්නපෑ ලයිට් එක දැම්මම ලයිට් එක නිමන ආකල්ප එන්න ඕන අවශ්‍ය නැත්නම් ගෙදරින් අම්මලා තාත්තලා මේක කරලා ප්‍රායෝගිකව පෙන්වන්න ඕන. ඒතර මේක ගොඩාක් මිනිස්සුර කුහසත්වයේ එක මේ දේශපාලනය අරක මේක ගාවගෙන මේක ඔළු විනාශ කරනවා. ඊළඟට අනිත් පැත්තේ නිලධාරීන්ටත් තියෙනවා වගකීමක්. මේ නිලධාරීන් දැන් ගම් මට්ටමේ දැන් ග්‍රාම සේවකන විවිධ නිලධාරීන් ඉන්නවා මේ සමාජ මට්ටම් වල ග්‍රාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සම්බන්ධල ඇත්තටම ගම් වල පොඩි පොඩි වැඩමුළු තියලා මේවා දැනුවත් කරලා මේවා කරන්න පුළුවන්. ඒවට එනවා හරි අඩුයි ඇත්තම කියනවනම්. ඊළඟට මේ අර වගා විනාශංගාර බෙලියත් කහවත්ත මහත්තයෙක් එහෙම කතා කරා. ඒකත් ඇත්ත. ඊළඟට මේ සතුන්ගෙන් වෙන හානි අර සංගන්නේ කරා වගේම අපේ පැතුලත් මොනරා ඉත්‍යාවලේ නුලා වඳුරන්ගෙන් හරි විවසනේ අපි මොනවා වගා කරත් මේක මෙහෙ කරන්න බෑ මහත්තය. ඇත්තම කතා මේකට ප්‍රායෝගික විසඳුමක් දෙන්න ඕන. අපි වැව්වට වැඩක් නැහැ. මේක අපි කීකේ ඉඳලා හරියන්නේ නැහැ. මේක මිනිසුන්ගේ ඇඟෙන් එන්න ඕන. මේක ඇඟට දෙන්න ඕන. ගෙවල් වල ඇත්තටම පුළුවන් මේ මිනිසුන් කරගන්න. පට්ට කම්මැලි මිනිස්සු අර කඩෙන් කන්න බලාගෙන ඉන්න සංස්කෘතියේ මේ වෙලාව තියෙන විශේෂයෙන් දැන් අලුත් දරු පරම්පරාවේ ඔළුව හැදිලා තියෙන්නේ ලේසි වැඩේ ඒක. අන්දාවට යනකොට චයිනීස් එකක් අයිස් එකක් ඔත් එකක් අරන් ගිහින් කන ස්ටයිල් එකට ඇවිල්ලා දෙන ඇඟ මහන්සි කරන්න කැමති නැති වැඩක් තියෙනවා. ඒකෙන් ද අපේ හැමෝගෙම වගකීමක්. මේක මේ ජනාධිපතිගේ වත් රාජනීදාරින්ගේ වත් හැමෝගෙම බෙදිලා යනවා මේක. නමුත් ඒගොල්ලත් මේව හොයලා බලන අධීක්ෂණය එන්න ඕන. ඊළඟට නීති. නීති කියන එක මේකට දැඩි වෙනවා නම් නීති දැඩි කරේ නැත්තම් මේ විසින් ආකල්ප හදන්න බෑ මහත්ය. හරි සමහර දේවල් මේ ලිස්සලා යනවා. එතකොට අඩු යන බුලත් කියලා ගාලා බුලත් කාලා පාරිකල ගහන එකට මොකද දඬුවම. එතකොට යෝගට නම් මේක දැක්කනම් ඒක ඒකට ඇත්තම මොහොතේ එහෙම දඬුවමක් වෙන සිස්ටම් එකක් තියෙනවා නම් මිනිස්සු හැදෙනවා. පොඩි බයක් වෙනවා. ලංකාවේ මිනිස්සු එහෙම නැතුව වෙනස් කරන්න හරිම අමාරුයි. ඒකෙන්ද මගේ අදහස ඒකයි මේක පාසල් මට්ටමින් ඒ සියල්ල කරන්න පුළුවන් නම් ගොඩාක්ම හොඳයි. බොහොම ස්තුතියි.
1: බොහොම ස්තුතියි දිනේෂ් මහත්තයා හොරණින් කතා කරේ තාම වටිනා අදහස් ටිකක්. මේ ඊළඟට අපේ ඇමතුම තියෙනවා හඟුරං කෙතින් පද්මා මහත්මිය. පද්මා මහත්මිය අයිබෝවන්.
2: හෙලෝ.
1: අයිබෝවන් කියන්නේ කොහොමද මේක අදහස?
2: මහත්තයා මම අවුරුදු 75ක් අම්මා කෙනෙක්. මට අස්වැසුම් ගන්නේම හම්බ වෙන්නේ නැහැ මහත්තයා. නමුත් මහත්තයා මට තියෙනවා ඔය මහා කුණාටු ආවත් මම ඉන්නේ කන්දක මැදක තනියම හැදු බවත්. මහත්තයා එක තනකොළ වැහුවට මගේ වත්ත හිංසාවක් වුණා. මට ඒ වගේම වත්ත පාවුල තියෙනවා නොසිංගෙන ජලකඳ. මහත්තයා මගේ පුළුවන්කමට මම කංකුම් හදලා තියෙනවා. හරි මම සමානිකට රුපියල් පන්සියක් හැසේක මුටි කපලා ගෙවල් ගාන ගිහින් විකුණුනා ඉතාම පිරිසිදුවට. මහත්තයා අපිට මුකුත් එපා, අපිට අස්වැසුමත් එපා, මුකුත් එපා. අම්මට වැඳපු අද්දක වැඳලා ඉල්ලලා කියන්න.

0: ദുരപ്പുര മഞ്ഞുകഗ കലവൻ കാപ്പാപ്പിക്കാതെ മഞ്ഞുകഗ കണ്ട ബേ മഹത്യ മേരി ലവ് ഇന്ന കങ്കുന്തലുചിത സേരം കണവ മഹത്യ അപ്പി ജീവത്തിന് കോമന്ത അപ്പി ഭയനേ ഓ എല്ലിനോ നെവി താമനോ ഹരി എവണ്ട് ചെയ്യണ്ട സ്വഭാവ ധർമ്മിച്ച് അപ്പി ഏകത് മൂന്ന് ദേമു മഹത്യ അപ്പി ശക്തിമത്യമോ ഹിതാനിന്ദ മെരിലയായി ദേവനാട് മഹത്യ മേരി ലൗട്ടിക വന്ന കള്ളത് എന്റെ മൂക്കൂറ്റപ്പ ഉൻ കണ്ണത്തെ മുന്നോട് കൊഹിലതല്ല കണ്ണിനെ അറി ഗിനിഹീരിയാക്കിയ മേ മഹാ തണക്കൊളി ജാതിയൊക്കെ ഇല്ല തീന മഹാവസംഗത്തെയൊക്കെ ഏവ കണ്ണിന് വെട്ടവല്ലോട്ട് ഹിറ്റവള തീന എൽബിസിയ കൊല കണ്ണിന് ഇന്നും സേരമ ജാതി കണവ മഹത്യ അപ്പിച്ച് ഏവ കാല ഉണ്ട് മേ ഹദന വകാവത് എന്ത് തമൈ കാലക്ക് ദിവെണ്ണ മേ അവരുടെ ദേവതാവാ ഫെട്ടാവ് ദാനമേ ഹെമ്മ വെന്തിരിയാക്കിയ ബടി ഫെട്ടിയൊക്കെല്ലകന് മേ ജനു തര കുമ്പുറതി ഹട്ട് ദുവാണ്ട് വരാനിന്ന് ഏറ്റിക്ക് അവിടെ ദളുസിക്ക് ഖേവത് ആയി മഹത്യ ദളു ദാന കഴിഞ്ഞോൺ അനേ ദെയ്യനെ മങ്കിയാൻ നമ്മുടെ അമ്മട്ട് വിതരായി അദ്ദേഹം എത്തുക്കൊള്ള ജനങ്ങളെ വേണ്ടേ രണ്ടേ ജനാധിപതിമാരുടെ ദുസ്കിയല വരാൻ കാട്ട് കീഴ തരാന്നെ ഗ്രാമസേഖ മഹത്യാർ ഗീം കിവാമ കീന എന്താ നമുക്കത് കരാന്നെ ബലാണ്ട് മകെ വച്ച് വെണ്ണില ടിക്കറ്റ് കരുന്ന അപരാധി കാട്ടോ നീവിട്ട് ഉത്തരന്നെ റിലൗണ്ട് ഗസൽ അത് കപ്പാണ്ടിക്കോ മഹത്യ എത്തിത്തരാൻ അത് കെപ്പോ റിലൗണ്ട് ഗഹേന്ദനല വിതരന്നെ മഹത്യ ദിന ഹതർപ്പയ്യാണ്ട പുലോൻ സത്യ ഇതിന് മുഖത്ത് മഹത്യ അപ്പി കരാന്നെ അപ്പി ചെല്ലിനോട് സൂദാനം എന്തിക്കണോ വണ്ട് ചെയ്യണോ പേര് സൂദാനം എന്ത് അപ്പി സൂദാനം മഹത്യ അപ്പി പലാക്കൊലക്കാർ കമു മഹത്യ വവാഗന കമു ഭയവെന്റെപ്പോ അപ്പി അത് സൈയായിട്ടാണ് അപ്പി ഗോപിയോ നീ അദ്ദേഹം പൊലയൊക്കെ ഇന്ന തരുണിന്റെ വലിയ വരകരണ്ട് പൊലോയൊക്കെ പുഴുവാം പൊലോയൊക്കെ ചട്ടം കരണ്ട് പുഴുവാം അപ്പിട്ട് കമ്പ്യൂട്ടറൊക്കെ ചട്ടം കരണ്ടത് അനീര അത്തരം മഹത്വമാകെ ഇല്ലേനേക്കാൾ റിലവ് തന്നെ എല്ലിനോ എനോക്കിയാണ്ട് ഒന്നും എല്ലിനോക്കിയെ ഉണ്ട് ഉകണ്ണുണ്ട് ബേന് അപ്പി മേഖല പിരിവലക്കരം റിലൗട്ടിന് വന്നതല്ലത് എന്റെ മഹത്യ പോൾഗസ് പഹലവത്തിന ഈ പോൾവീടിയാ റുപ്യാ വികസി അണുമായി വസ്തി നിക്കടെ ഇത് ഒപ്പിട്ട് എഹിമായി ഇല്ലാന്തിന്നെ അത്തരം മഹത്യ പുഴുവാന മേഖല വിസ്മക്കുള്ളതെന്റെ അപ്പി മഞ്ഞൊക്ക പതലഹദാനും കണ്ണൻ മഹത്യ ഭയവുണ്ട് പാ അപ്പി കൊട്ടോന്നും തെന്നാ
1: ദരിദ്രതാവേ വിനകന് കടുകത്ത് വിനകന് ജീവത്തിച്ച് മിനിസു മേ മിനിസു പ്രശ്നം തുടങ്ങി അപ്പൊ ഇതേ കഥാവ് വിനപ്പെത്തകരിക്കില്ലെന്ന് തീ അപ്പൊ എൽനീനോ സ്വാഭാവിക വിപത് സംബന്ധം കഥാകലേ അപ്പൊ ആറ് നിഷ്പാദന ക്രിയാവലിയേക്കേനേക്ക് റട്ടക അത്യാവശ്യ അങ്ക്യാ അപ്പൊ ഗർവ് എമത്തുമണലാട്ട് മേ അമാത്യാംശ ലേഖംവറുണ്ട് സീലുദിനാട യോജന ക്രമേ മിനിസു പ്രശ്നം മെതി ഹത്തിൻ
2: കഥാവ് ഗണങ്കരന് കൂടെ പലവിന് വേണ്ട സ്ഥലം എത്താപ്പി എമത്തുമാ സംബന്ധകർക്ക് എത്താപ്പി ഇതോടെ തേങ്ങ അപ്പൊ അഭിമ വിരലാ ഹണ്ട് പോണിത്തിന്റെ ഗണങ്കരല വിത്ര എത്തിതമേക്ക് സത്യകഥാവണി മധുശങ്ക് ഇതുകൊണ്ട് ഗണങ്കള്ള വിത്ര സംഘടന വിത്രക്കല്ല റിലൗണ്ട്
1: എന്നോട്ട് ബഹിന്ന് ഏ പ്രദേശങ്ങളിൽ ഇന്ന് ഗോവി നിയാമക മഹത്തുറു കൃഷിക്കാർമ നിലധാരി മഹത്തുറു എ ഡി മഹത്തുറു ഈ ഹെമോട്ട് മപിക്കാൻ പൊട്ട ബഹിന്ന് ബഹലമേ മിനിസു പ്രശ്നം തീരുങ്കാൻ മെക്ക് ഇതിന് ബറപാത്തലൊക്കെ മേ ഹർഹ അവര് എം കിസി പുറകാതനെക്കാണെന്ന് ജാതി കാർത്തിക്ക് ഒരു കൊയ്ത്തരം ബലപേമക്ക് എല്ലാവിനും അത്
2: മധുശങ്ക് സംഘടന തീയല ഗണനയൊക്കെല്ല മേമട്ട് അവശ്യദേവൽ കറന്ന് മെതിഹത്വന
1: ജീവിതങ്ങളുടെ ഹാനികരണ കെമതിനെ വല്ലൂറ തമങ്കി വകാബിമിന്റെ വില ഹാലകിയ റത്തിഞ്ഞ കള്ള പത്തുക്കല്ല ഉയലവണ് ബലിസൂ വെടിതീല മറന്ന് ഇവിടത്തെ കൂടെ മദ്ദ കടവണ് തന് അപ്പൊ ഈ ഗോവി മഹത്തുറുണേ ദേഹം വടപിടാവൊക്കെ മുഖക്ടെ എത്ര മികട്ട് കറാണ് പുലമോൺ വന്തകിരിയും സ്വന്തം മുഖക്കറി ക്രമവേദയാക്തിയനോ ദേഹം എത്തങ്ങ ഊണ്ട് ഈ കലാപേ നൊറേന്ദേശ്വരീന്ന് പുലം മുന്നാറി ദാക്ഷിണിക്ക് ക്രമവേദിയാണ് തീനോ അത് നിങ്ങൾ അപ്പൊ ഇതൊക്കെ നേരം എക്തറ മഹത്തേക്ക് പിരിക്കും വനാലി തർജനയുടെ വേവ് വിക്ക നിർമ്മാണിക്കല്ല ഇവിടെ ഇവിടെ മത് കഴിഞ്ഞു ലങ്കാവി കെനിക്ക് നമുക്ക് ഏവ ബാരകാരണ കൗറുക്കാമതി
2: ദുബായ് വലിയ ഇതിലെ കഥാകരണം നമ്മുടെ താമത് കഥാകരണം സമരത്തെ അഹകിനത്തെത്തി දැන් ඒ වගේ මිනිස්සුන්ගේ දේවල් මදුසංක රිජෙක්ට් කරනවා කොතනින් හරි. ඒක නිලධාරින්ගේ ඕන කමකට හරි එහෙම නැත්නම් පගා ගන්න කොමිස් ගන්න බැරි කමකට හරි ඒව රිජෙක්ට් කරනවා. දැන් අර මං කිව්ව මේ සූර්ය බල ශක්තිය රට බල ගන්න එක සමහර තැන්වල සමහර ව්‍යාපෘති හිර කරන් ඉන්න නිලධාරින්. ආණ්ඩුව ජනාධිපතිතුමා මේ ඔක්කොම වැඩ ටික පිළිවෙලට කරගෙන යන්න හදනකොට සමහර එක්කෙනෙක් ගෙදෙන ගුණ පකාමට මේව පස්සට අදිනවා. හරි අපි කතා කරමු කතා කරමු මේක කතා කරලා ඉස්සරහට ගෙන යමු.
1: ඔබේ අදහස් වටිනවා.
2: රණවීර මහත්තයා. රණවීර මහත්තයා අයිබෝන්.
3: අයිබෝන්ගේ සමුනසන්දේ පිටය ඔබතුමා දෙදෙනාටම මහත්තයා මම කෑගල් ඉස්තිරිතාල ඉස්සරහින් කතා කරන්නේ. මම විස්සාමික. මම පොලිස් දෙපාර්තමේන්තුවේ හිටියේ. දැන් ඊට පස්සේ මටත් ඔය ෆෝන් එකක් ඔබ ඔබ පත්‍රය බල බල ගෙදෙට්ටලා ඉන්න පුළුවන්. මම එහෙම කරේ නෑ. දැන් මං ගත්ත එළහරක් එක්කෙනෙක්. දැන් මහත්තයා මගේ එළහරක් ඉන්නවා 10ක්. ඉතින් කිරි දෝනවා. ඉතින් මම ආදායමක් උපයා ගන්නවා විස්රාමයට අමතරව. ඉතින් මම කියන්නේ මාත්‍යයන් මේ ගමේ දැන් ඔබතුමාලා පොළඹ ඉඳලා නුවර පැත්තට යනකොට ඔච්චර පුරන් කුඹුරු තියෙනවද?
1: අනිවාර්යයෙන්ම.
3: හටට බයින්ද බෑ. මොකද නියපොතු කුණු වෙනවා කියන ඒවා ජිරාපත් වෙනවා කියනවා. ඊට පස්සේ කරන දේ දැන් මම මේ ගොමත් එක්ක තමයි ඉන්නේ. දැන් ගොම කියන්නේ දැන් මගේ අර දෙවියන් වගේ. ඉතින් මේක මහත්තයා ඔබතුමාලටත් එක එක වැඩසටහන් මෙහෙව්වා. අපි ජනාධිපතිතුමාට දැන්නත් රාජ්‍ය නිධානයට බැන්නත් තමන්ගේ ගෙදර තමන්ගේ ලයිට් එක දාගන්නේ තමන්නේ.
1: අනිවාර්යයි.
3: එහෙමනම් මහත්තයා ඒක මේන්ටේන් කරන්නේ තමන්මනේ. අතුරු ටැප් එකක් කරනවා. ඉතින් මහත්තයා මේක ඉඩ කඩන් තියෙනවනම් ඒ අයිටි තියෙන ඒ පුද්ගලයන්ට මේවා මහත්තයා බිම් මට්ටමින් කී කියා ඉඳලා හරියන්නේ නැහැ. තමන්ගේ දේ තමන් කරන්න ඕන. මහත්තයා මම පහමාර දෙන්නේ මම හයහමාර වෙනකන්. ඉතින් මේකේ වැඩ. ක්‍රීටික දෙව්වා ඒවා සේල් කරන්න ගියා. ඒවගෙන ඊට පස්සේ අත්තුන්ට කණ්ඩ බොණ්ඩ හොයන්න ඕනේ. මහත්තයා මම තනියෙන් මේ කරන්නේ 10 දිනෙ මේන්ටේන් කරා.
1: හරි බට මට මෙහෙම ප්‍රශ්නයක් අහන්න දෙනවා. සාමාන්‍යයෙන් දැන් ඔය දැන් ඒක එළහරගෙක්ගෙන් පටන් ගත්ත වැඩිය දැන් හරක් 10 දිනක් විතර ඉන්නවා කියලා ඔබතුමා කියනවා. සාමාන්‍යයෙන් දෛනික ආදායම කීයක් විතර රුපියල් ගන්න බලන ගොම වලින් වෙන ආදායමක් ලැබෙනවා අනිපතන් කිරි වලින් ආදායමක් ලැබෙනවා සාමාන්‍ය.
3: මහත්තයා මම බෝතලයක් ලීටරයක බෝතලයක් දෙන්නේ රුපියල් 300යි. ඉතින් මහත්තයා මම 10ක් බෝතල් 10ක් නේ මම ගන්නවා. 10ක විතර 3000යි. පාසෙට බැලුවොත් 90000යි.
1: ගැන මිනිස්සු නොහිතන ප්‍රශ්නයක් තමයි තිබිලා දෙන්නේ අපේ මහත්තයා.
3: ඔව් මහත්තයා පර්චේස් පහඩක් තිබ්බනම් කොටු කරා නම් සතුටුයි. ඉඩ කඩක් නැහැ කියන එකත් තියෙනවා. මම ඉතින් මේ පර්චේස් පහඩ තමයි මේ සතුට ටික දාගෙන ඉන්නේ. යාට ගැටේ කන්න බෑ. කරන්න පුළුවන් මහත්තයා. අපි මේ යුද්ධෙත් කරලා, තුවාලත් වෙලා. මම මේ උත්තරීතර පාර්ලිමේන්තු පොලිසියත් රාජකාරී කරා ඒක උත්සාහේ. ඉතින් කරන්න නැතික මහත්තයා තියෙන්නේ. කරන්න නැතික මේ අපේ මිනිස්සු හරිය කම්මැලි. ගොමටික විකුණ ගන්න පුළුවන්. මේ ගොමටික විකුණන්න බෑ. යූරින් ටික විකුණ ගන්න පුළුවන්. ගෑස් ටික හදා ගන්න පුළුවන්. ඉතින් ඒක තියෙනවා මාතක. අපේ මිනිස්සු බැන බැන ඉඳලා හරියන්නේ නැහැ මාතේ. හැමදාම බැන බැන හිටියොත් එක සීරෝම තමයි. ඉතින් අවස්ථාව ලබා දුන්නට ඔබතුමාට ගොඩාක් පින් ඔබ දෙන්නට ඈ. මේ channel එකටත් ගොඩාක් පින් ඈ.
1: බොහොම ස්තුතියි ඔබතුමාට බොහොම ස්තුතියි. රනිල් මේ අර ප්‍රශ්නයක් උඩ ඉඳලා ප්‍රශ්නය තව ප්‍රශ්න පත්‍රයක් බවට පත් කරන්නත් පුළුවන්. ඕනේ නම් අන්ධකාරය දුරු කරන්න කියලා එක පහනක් හරි දල්වන්නත් පුළුවන්. හරි. එතුමා කියන කාරණේ සමහර වෙලාවට දැන් මේක කියපුවම කෙනෙක්ට තර්ක 100ක් තියෙන බුලා. අනේ අපිට කොහෙද ඉඩම් තියෙන්නේ? අනේ අපිට කොහෙද වෙලාවක් තියෙන්නේ? අනේ අපිට කොහෙද ගොම ගඳත් එක්ක මේ වැඩ කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ? ඔය කියන දේවල් කරලා කවද්ද දිනු වෙන්න පුළුවන්? හැබැයි එතුමා කියනවා මං කිරි වලින් විතර 90000ක් වෙනවා මාසෙට. පෙන්ෂන් එකට අමතරව. ගොම කෝඩයක් සාමාන්‍යයෙන් මං දන්නේ දේ රුපියල් 650න් 700න් වගේ යනවා. හරි. එතකොට අනිත් පැත්තෙන් අලෙවි කරන්න බෑ කියමු කරන්නේ. අපි අලෙවි කරන්න ඕනේ තමන්ගේ ගෙදර අර කියපු ගෙවත්ත හදා ගන්නකොට, බඩු මිරිස් ටිකක් හදා ගන්නකොට, ලුණු පාත්තියක් හදා ගන්නකොට තමන්ගේ ගෙදරම මේ පොහොර ටික පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඉස්සර අපි මොන විදිහට කිව්වත් අපිට තිබුණා යපුන් ආර්ථිකයක්, ඒකට අපි කියන ස්වයංපෝෂිත අර්ථ ක්‍රමයක් කියලා. අපි අපේ ගෙදර අවශ්‍යතා ටික සියල්ල හදාගත්තනේ. මේ මේක පොඩි ජාලයක් විදිහට තිබුණේ. හරකෙක් ඉන්නවා, කිරි ටික හම්බෙනවා, ගොම ටික හම්බෙනවා, ඒ ගොම වලින් එළවලු ටික හදනවා, එළවලු වලින් ගෙදර ආහාර පද්ධතිය මේ කිසි අවුලක් නැතුව පෝෂණීය මට්ටමින් පවත්වාගෙන යනවා. හරි, මේ හැමදේම ඇතුලේ අපිට සංවෘත ආර්ථිකයක් නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි ඒ සංවෘත ආර්ථිකයක් බිඳගෙන අපි විවෘත වෙන්න පටන් ගන්නවා මේ කියන්නේ. එතකොට අපි අපේ ගොඩක් දේවල් අමතක කරා. අපි හිතුවා මේ කෙරී ගව පාලනේ දැන් අපි කරන්න ඕනේ, දැන් අපි ගොවිතැන් විතරක් කරපුවම ඇති. එහෙම නැත්නම් අපි රස්සාවක් විතරක් කරපුවම ඇති. නෑ, අපිට මේ වෙලාවේ ලොකු වගකීමක් තියෙනවා. මේ වගකීම හරියට තේරුම් අරගෙන, මේක අවබෝධ කරගෙන අපිට පුළුවන් නම් මේ ව්‍යසනකාරී තත්ත්වයන්, විශේෂයෙන් ස්වභාවික ව්‍යසනවලදී, එහෙම නැත්නම් අනිකුත් ඕනෑම කාලයකදී රටේ ආර්ථිකය යහපත් පවත්වා ගන්න අපිට මොනවද කරන්න පුළුවන් කියලා අපි සාකච්ඡා කරමු, යෝජනා කරමු.
2: දැන් මදුසංක ගොවියන්ට ඕන පහසුකම් ටික රටේ හදන්නම ඕනේ. ඒකේ තර්කයක්
1: නැහැ.
2: ඒලා ප්‍රශ්නේ නම් අනිවාර්යෙන් ඒක විසඳන්න ඕනේ. පොහොර ප්‍රශ්නේ නම් අපි ඒක විසඳන්න ඕනේ. ඕන්ට දැනට දැන් වහින වෙලාවට
1: රිලව් මේ පලිබෝධ ගණනට එකතු කරලා සලකන්න කියලා මේ නියෝජිතතුමා ඒ වෙලාවක කියලා තිබුණා.
2: ඔව්. කොහොමින් හරි ඒවට විසඳුම් දීලා ඒ මිනිසුන්ගේ ජීවිතය ශක්තිමත් කරවුත්නේ අපි කන්න පුළුවන් වෙන්නේ. දැන් මේ අපිට මැසේජ් එකක් එවලා තිනවා මේ විජේසිංහ මහත්මිය බොරලස් කමෙන් යකිනෝ. අර කුරුණෑගල අතුල මහත්තයා කිව්ව වගේම රාජනිලධාරීන් ටික නැගිටවන්න ඕනේ. රටේ තියෙන එළවලු පළතුරු ආනයනය කරන්න, රටේ එළවලු පළතුරු ආනයනය කරන කොච්චර මුදල් නාස්ති කරලා තියෙනවද? වගා සංග්‍රාම කීයක් මේ රටේ කරාද? පොහොර රටින් ගේනකන් ඉන්නේ නැතුව කුණු කූඩෙන් වැඩක් ගන්න බැරිද? මේ කියන්නේ ගෙවතු වගා වගේ දේවල් වලට. මැද පෙරදිග රටවල් අපේ කොහුබත් ටික ඒ රටවල මුහුදු වතුර ටිකෙන් කොච්චර වගා කරනවද? කොච්චර තාක්ෂණ උපයෝග කරන ඒගොල්ලෝ වගා කරගන්නවද? කියන්නේ අපේ වගේ පහසුකම් නැතුව, පසසරු නැතුව, වතුර නැතුව අපේ රට එවලට මොනවා හරි කරනවා මිසක් දිගු කාලීන දේවල් කරන්නේ නැහැ. ඉතින් මේ වගේ දේවල් වලට දීර්ඝ කාලීන වෙනසක් ඕනේ, ආකල්ප වෙනසක් ඇති කරන්න ඕනේ කියලා එතුමිය කියනවා. තව WhatsApp message එකක් තිබ්බ මදුසංක මේ ඒ කියන්නේ මෙන්න මේකත් හොඳ තර්කයක්. අදවන විට සහල්ලානනය නිසා වීගොවිතන නැත්තරම නැතිවෙගෙන යනවා. අලගලවන විට අලානනය කරලා අලගොවිය නැති කරනවා. ලූණු ගලවනකොට ලූණු ආනනය කරලා ලූණු ගොවිය නැති කරනවා. මොන කතා කිව්වත් දේශීය කෘෂිකර්මාන්තය දිනු කරන්න සැලැස්මක් නිලධාරීන්ට නැහැ. නිලධාරීන් ශේෂ්ත්‍රයේ දකින්නවත් නැහැ කියලා ඔහු චෝදනාවක් කරනවා. නොහොම තමයි කතාරි කියන්නේ. මේ කතාව අපි පැහැදිලි කරගෙන ඉතාම හොඳ තැනකට අරගෙන ඇවිල්ලා තියෙනවා. සහ මේ ඔබට තේරෙනවනේ මේ රටේ දැන් මේ තියෙන වැරදි ටික, එහෙමත් නැත්නම් මේ තියෙන බාධක ටික මේවා ඉවත් කරගන්න ඕනේ. මිනිස්සු දැන් ගෙදර උඩටට්ටුවේ මිනිස්සුලා වගා කරන්න කියන්න කලින්, ඒ කියන්නේ ඉහළ මහලේ ඉන්න මිනිස්සයට මේ පොහොර මේ පස් බෑග් එකක් ගෙනල්ලා ඒකේ වගා කරන්න කියන කලින් මේ පොළොවේ වගා කරන මිනිස්සු ටිකගේ පහසුකම් ටික හදන්න ඕනේ. හරි. ඒක ඊට පස්සේ තමයි අපි ඉදිරි පියවරට යන්න ඕනේ. එතකොට අපි ලෑස්ති වෙන්න ඕනේ ආහාර වලින් ස්වයං පෝෂිත වෙලා. එතකොට රටේ තියෙන ආහාර ප්‍රශ්නෙට විසඳුමක් ගන්න නම් ගොවියා ශක්තිමත් කරන්න ඕනේ කියන එක පැහැදිලි. ඔබ කතා කරන්න අපිට 011-775-766-011-775-285-285 අපි විවෘත කරලා තියෙනවා.
1: රණිල අපි මේ ලොතරේ ප්‍රතිඵල බලලා ඉන්න තුන මොකද? වෙන මේ විනාඩි 30යි වෙලාව. මේ සියල්ල සිදුවෙන අතරතුර ඔබට යම් කිසි ප්‍රගතිශීලී අදහසක් තියෙන පුළුවන්. සමහර වෙලාවට අපිට මේ අදහස් කියද්දි හිතෙනවා මේක නිකන් සමාජයේ මාව හැලුවට ලක් වෙන අදහසක් වේද කියලා. නෑ
2: නෑ.
1: ඒ ඔබේ අදහස වඩෙනවා මේ රටේ සමස්ත ජනතාවගේ අදහස. දැන් අපි යම් තර්කයක් ගොඩනැගලා ඉවරයිනේ. අපි රජයේ පාර්ශවයට විශේෂයෙන් කෘෂිකර්ම ශිස්ත්‍රයේ ඉහළ නිලධාරීන්ට මේ හැම කෙනාටම අපි කියනවා ඔබතුමාලා අපිට මේකට පිළියමක් හදලා දෙන්න. මේ රටේ ගොවි ජනතාවට රිලවුන්ගෙන් ප්‍රශ්නයක් තියෙනවා. මේ සත්තුන්ගෙන් ප්‍රශ්නයක් තියෙනවා. මේකට අවශ්‍ය වටපිටාව හදලා දුන්නොත් මේ ගොවි ජනතාව පපුවට තට්ටු කරලා කෑ ගහලා කියනෝනේ අපිට පුළුවන් මේ රටේ ආර්ථිකය ගොඩදාන්න. එල්නිනෝ නෙමෙයි, තව ඊට වඩා එකක් ආවත් අපි මේක දරාගෙන ඉන්නවා. අපි හැම මිනිහෙක්ගෙම බඩගින්න නියනවා. අම්ම කෙනෙක් කතා කරලා කියනකොට ඇස්වලට කඳුළු උනනවනේ. මෙහෙම මොරල් එකක් තියෙන මිනිස්සුන්ට මේ වැඩේ කරගෙන යන්න අවශ්‍ය වටපිටාව හදලා දෙන්න ඕනේ. දැන් මට මැසේජ් එකක් එනවා කුරුණෑගල නිකවැරටියෙන්. අපේ ගමේ වෙල්යාය වැඩ කරන්නේ නැහැ මේ සැරේ. වැහි වැහැලා වැව පිරලා දැනුත් වාන්දාන ගමන් තියෙන. හැබැයි ගොවි සංවිධානයේ තීරණයක් ගත්තා ගොවි දැන් නොකර ඉන්න හේතුව තමයි පොහොර ලබා ගැනීමේ නොහැකියාව. ඉතින් මේ වාට මෙදිහත් වීමක් කරන්න අනේ හෙට අනිද්දා වෙනකොට ආහාර හිගයක් එනවා, නියගයක් එනවා කියලා කියන ඔබතුමාලා ඒ කියනකොට අපිට දැනෙන බය, ඒ බය දැනিলা අපි හපව කුඹරට බහින්න හදනකොට අපිට පොහොර ටික නොලැබීම නිසා අපිට වේදන කරගන්න බෑ කියලා දැනෙනකොට දැනෙන වේදනාව, අපි නිකම් මිනිස්සු විදිහට මේ සමාජයේ ජීවත් වෙලා මැරෙලා යන්න ඕනේ නෑ කියන දණ අපි ඉන්නවා. අපිට මේ වැඩේ කරගෙන යන්න රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න මිනිසුන්ගේ කුසගින්න නිවන්න අවශ්‍ය වටපිටාව හදලා දෙන්න ගරු ජනාධිපතිතුමනි අපි ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඔබතුමාගෙන් මේ සඳහා මැදිහත් වෙලා ජනතාවට ඒ වගා සංග්‍රාමය සිදු කරන්න අවශ්‍ය වටපිටාව නිර්මාණය කරලා දෙන්න. ඉතමයි රටේ ගොවිදනත් එක්ක බද්ධ වෙච්ච මිනිස්සු. ඒ අය කිසිම වෙලාවක රනිල් මේ ගොවිදන අතහරින්න ලෑස්ති නෑනේ. දැනුත් කියන්නේ මේ අභියෝගය බාර ගන්න අපි ලෑස්ති කියලා. අපි ලොතරැයි ප්‍රතිඵල මතක් කළෙමු.
2: ඔව් අපි මහජන සම්පත ලොතරැයි අංක මතක් කරමු. කිව් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 4.3551. කිව් 4.3551. ගොවිසිතේ එෆ් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 1745 සහ 49. එෆ් 1 17 45 49 මෙගාපවල් උතරයේ ඉසෙඩ් ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාදාංකය අංක 15 වාසනාවන්ත අංක 7 9 17 සහ 19 ඉසෙඩ් ඉංග්‍රීසි අක්ෂරයේ මෙගාපවල් උතරයේ ප්‍රසාදාංකය අංක 15 වාසනාවන්ත අංක 7 9 17 සහ 19 දන නිදානිල උතරයේ එස් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 4 37 53 සහ 67 S 4 37 53 67 හඳහනේ කන්‍යා ලග්නය වාසනාවන්ත අංක 32 35 38 සහ 62 හඳහන් උතරයේ කන්‍යා ලග්නය වසනවන්ත අංක 32 35 38 සහ 62 අද සම්පූර්ණ උතරයේ අංක රටාව 5 1 5 5 1 3 5 5 1 q එනල්බී ජයල උතරයේ ටී ඉංග්‍රීසි අක්ෂරයේ වසනවන්ත අංක 0 2 5 3 T 0 2 5 3 එනල්බී සුබ දවසක් උතරයේ වෘෂභ ලග්නයේ වාසනාවන්ත අංක 31 46 සහ 60 31 46 60 වෘෂභ ලග්නයේ විශේෂිත අංකයේ 6 1 4 0 6 1 4 0 විශේෂිත ලග්නයේ වැඩි වැඩියෙන් ජාතික ලොතරැයි මල්ලේ ලොතරැයි අදත් මිලදී ගන්න ඔබේ වාසනාව උදා කරගන්න.
1: උදේ 9යි විනාඩි 34යි
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතිය දින හතේම මහජන සම්පත රටටම සම්පත සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතිය දින හතේම මහජන සම්පත රටටම සම්පත

ආහුව හොඳයි කියලා ගායන හැකියාව උරගා බලන්න. තරවක කාරි වටේක රින්දනය සමග ගම්බම් රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76 206

0: වාරාන්තිකයි. පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවේම 50%ක පමණ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. පවතින අවදානම් තත්ත්වය සලකා ජුනි 10 වෙනිදා දක්වා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඔබත් ඩෙංගු මර්ධනයට ක්‍රියාකාරීව සහයෝගය දක්වන්න.
1: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: ඉන්දික ධර්මතිලක නිර්මාණයක්.
1: අකිගේ ප්‍රෝග්‍රෑම් සරිම ලස්සනයි. මං ඒ ඔක්කොම බලනවා. හැබැයි අකිගේ ප්‍රෝග්‍රෑම්ස් වලට වඩා FPA කෙරෙන කවි වලට නම් මං ගොඩක් කැමතියි. හැබැයි දැන් වැඩි ඒවත් ලියන්න නැති හින්දා අකිගේ පොඩ්ඩක් විතර මං තරහයි.
2: මං කවි පොතක් කරන්න ඉන්නේ. ඒකයි.
0: මගේ ඉපැරණි පෙම්වතිය.
1: මේ වෙනකොට අම්මයි මමයි ජීවත් වෙන්නේ බිල ශරන් දීපු ගෙදරක. ඉලේෂු අපේ අම්මා අඳුරන්නේ අර පරණ බයිසිකලේ තල්ලු කරගෙන කාලේ ඉඳන්මයි. කොටින්ම කිව්වොත් මට මීඩියා ඉගෙනුවේ බිලෙෂ්. සමහර විට යා හොඳ සර් කෙනෙක් වෙන්න ඇති අක්කි. හැබැයි ආවේ ලෝකෙට පෙන්වන්න හදන જાතියේ සුදනෙක් නම් නෙමෙයි.
0: මගේ ඉපැරණි පෙම්වතිය. සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.

0: தினவே வினாடி 43 விழாவாபி கதாகிரம் இன்னே எல்நீனோ தத்தே சம்பந்தேங்க விசேஷன் வியசனையன் ஹமுவே தி சுபாவிக வியசனையன் ஹமுவே மாணவியாகி வககீம முனாக்காரம் சகாஸ் வென்னி மே அபியோகோல்ட் மூணு தென் அப்படி கொஹமுத கிரியாத்மக வென்னு கேன காரணம் பிரிபந்தோ அப்படி கதாக்கிரம் இன்னே இது இங்க ரணில் தங்க மே கதாபா பிரிபந்தோ கதாக்கிரம் அதுரதுரே மட மெசேஜ் கக்கினோம் அப்படி தருண வயசு மல்லிகனே ஐயே சிராவட்டம ஓகே எய்து ഒന്ന് തുറന്ന് പറഞ്ഞു പറഞ്ഞു പ്രശ്നം അഭി അനവശ്യ ബയക് ദമേ ഹദാഗാന്നെ കേല്ലോ ഹലദീനു ഹൈതി മിഹമൈ ദമേ പൊറു കഥനയ വിശ്വാസം നോക്കറാന്നെ കാലയാക് തിസ് കാലഗുണ അനാവാക്കി അപ്പിട് വെറുതെനു ഹരി ഇതേമ അഭി ഹിതപു ദേവാൽ വെണ്ണിനെ മിനിസ് അത്ര ഹിമ വിവിധ പരിസര ഏജൻസി മേ പിലിബന്ധവ തുറത്തുറു വാർത്താക്കല്ല തീയനോ അനിവാര്യൻ എൽനീനോ തത്തേക്ക് അവധാനമാക് തീന്റെ ബവ് സന്ധാനിക്കല്ല തീയനോ സഹ സീറ്റ് ഹെട്ട് പഹകവാകി പ്രവണതാവാക് തീയനോ ക്രിയാത്മകൻ നൊവിന്നത് യം സംഭാവിതാവാക് തീയനോ മേ കീന കാരണ പിലിബന്ധവായി അപ്പി ഇവിടെ അവധാനയെ മുക്കരവാണി
1: ഓ അപ്പിട്ട് മേ മേ അമത്തുമാക് തീയനോ മേ അമത്തുമത് കമാൽ കാക്കുലാന്തര മഹാത്മ്യ കമാൽ കാക്കുലാന്തര മഹാത്മ്യ അപ്പിത്തേക്ക് മേ നിത്രമ മേ വെടസറഹാനുള്ള സംബന്ധനം ഓ കൃഷി വ്യവസായകിക് വിദ്യ സഹ ഓ ദേശഗുണ കാലഗുണ പിലിബന്ധ അധ്യയനം കരണ കെനിക് വിദ്യറ തന്നുന്നതുന തവ ബോഹോ ദേവൽ തീയനോ നമുത് മേ മേ ഗന ഓഹുട ഓഹുഗെ അദാസ ഹരി വടിന നിസാ അപ്പി ഇക്മന്ത മേ അദാസ എകതു കരഗമു കമാൽ മാതേ ഐബോൻ സുബൂദേസന കമാൽ മാത്മ്യ ഇന്നാണ് ദുരകഥനെ
0: ബലമോ അപ്പി എത്തുമാവ് സംബന്ധകരകന്ന് ദെങ് റണിൽ അപ്പി കഥാകരമിനിന്ന് കാരണാവ് സംബന്ധിയും ഒപ്പിട്ട് യാം കിസി അദാസക്യത്തെ ഒബി അദാസിക് പെണ്ണും അപ്പിട്ട് കിയാന്ന് എമനത്തങ് ബിന്ദുവായി ഹത്തായി ബിന്ദുവായി തുണായി അണുതുണായി പായ അണുതുണായി ഹതകിന നമ്പികട്ട് ഒബി അദാസ കിയാന്ന് ഒപ്പിട്ട് പോലും അങ്കിന വാട്സപ്പ് ഓസേ ഇവകേ മതമായി മേ പണിവിടെ തപ്പി പെടുമതക്കരണ് ഒബ ദക്കിന സിഹിനെ ഹെബാ കരകാൻ ഒബ ദക്കിന ബലാപുരത്ത് ഒപ്പിട്ട് തീയന ഹീനയെ എത്രമേ യഥാർത്ഥയാക്ക് പാട്ട് പത്കരകാണ് പുലുവാങ് വിധിയക്കണം ഈ കേന്ന് സംഗീതര് പുലുവാങ് ജീവിതത്തെ വിനസ്കരാന്ന് ഇവ ഗെയിം ഏകലസന കടഹണ്ടുകട്ട് പുലുവാങ് മില്യന ഗണന ഹിത് സൂപത്കരാന്ന് ഇവാട് തീയന്നെ അന്ന് ഇവകെ ഹിത് സൂപത്കരണ ഹിത് നീവന ആദരണീയ ലസന ഹണ്ടക്നാങ് ഒരു വിസത്ത് അവർദ്ദു പണഹത പറക്കിനിക്നാങ് ഒയാകെ ഹണ്ടർട്ട് വട്ടിനാകമഗ്ദേന്ന് അഭിലാസി ഒബേ ഹണിൻ ഗായന ഗീതയ്ക്ക് സുന്ദര കൊടുസാക് ബിന്ദുവായി ഹത്സെ ഹയായി തുൻസെ ഹട്ടായ ഏകസെ ഹട്ടായത് വാട്സപ്പ് കരാന്ന് ഈ മുന്നത്ത് പെടത്ത് ലോക്യമ പിലികത്ത് ലങ്കാവും ദന്ന നീത് ഹെമ മാതരേക്കുന്ന ഗായകെ ഗായിക്കാവാക്ക് ഇത് അവകാശേ തീനോ അപ്പൊ കേക്കുളം നിർഭാത്യോ
1: സംബന്ധിക്കും
2: സുബുദാസനൊക്കെ
0: അപ്പിക്കമതി ഊതുമാകെ അദാസ് ദനകാന്റെ മീ മീ കാരണാവ് സംബന്ധി
2: ഔതന്നെ കാലീന മാതൃക മണ്ടിക സംവാദി അഹഗണിയ വിവിധ അദാസ മത്യാൻ മേ വിലാവേ എക്കെക്കിന അഹനോ സഹ പ്രകാശ് കരമീൻ തീയനസ മഹിതന്നെ ഹമോട്ടം രതമ അഹന വിലാവേ യാം സാധനീയ സാക്ഷാവ ഗിയൊന്നായിക്കല മട്ടത് ഏകപ്പിന് അവസ്ഥാവ ലബാദിയ സംബന്ധം മുഹമ്മദ് സ്തുതിവന്തേനോ എത്രം അന്തിമേ തത്ത് മഹിതന്നെ അപ്പേ മല്ലികനെക്ക് അഹലത്തിബക്കില കിരുവ മേ മേക്ക് അറ്റത്തമ ലങ്കാവട്ട ബലപായത് മനോവിധിയത്തെ ഈതക്കീനക്ക് പിലിബന്ധവ യാം മതയാക്ക അദാസക്തിനോ പഹുകി ദിവസിക്കേമ സത്യ വികസിത്ര തിസ്സേ സമാജ മാധ്യമം ഹരഹ മേക്ക് ഗന ധനുവത്വം വേണോ ഏകമ മഹിതന് രാജ്യ വിധിത്ത് പഹുകെ ബദാദ മേ സംബന്ധം നില ആയതനിക വശം സാക്ഷാവ കരല രട്ടതമ ധനുന്തിന്റെ ആവശ്യത്തിന് കട്ടിയുത്തു കരുന്ന തത്വേക്ക് ഇന്നനിസ മകേ പറ്റ മങ് മഹിതന് മേക സമാജ ഹറ്റിട്ട് ഗന്ന പുദ്ഗിലെ ഹറ്റിട്ട് ഗത്തി മങ് അവരുദ്ധ ഹയത്തര തിരിച്ച് ദന്ത മേ ദേശഗുണിക വിപര്യാസ സംബന്ധവ് അധ്യയന കരമീൻ വിശേഷം ഏ സന്ദഹാ മുഹമ്മദ് ജാതിക വശേൻ പ്രാദേശിക വശേൻ അണുഹുറുവെന്നേ ഏക്കമ ഏ സന്ദഹ മിനിസ്സു വിധിയായിട്ട് മൂന്ന് ദിന്റെ ആവശ്യം കട്ടയത്ത് കുഹമ്മദ് കളിയത്തേക്ക് മതിഹത് കരുവിട്ട് കട്ടയത്ത് കരണ അദ്ദേഹീമത് വ്യക്തമായി സാക്ഷാത്കരാന്നേ എത്തപ്പെട്ട് മേ സന്ദഹാൻകരണ് പുറോകത്തന് വിശേഷം ലോക കാലഗുണ വിദ്യാ സംവിധാനയാത് ഏക്കം വിശേഷം മേ പിലിബാന്ധവ അധ്യയനീകരണ ആയതിനാൽ ലങ്കാവി കാലഗുണ വിദ്യാ ഡിപ്പാർട്ട്മെന്റ് പ്രകാശകരണ കാരണ എക്ക ദത്ത എക്ക സാൻ ഹുമാനെ സഖ്യതാവ്യാത്തിയേനോ മെവാനി തത്വയാക്കി അത്തിവെന്ന് ഇതുകൊണ്ട് മേക്കത്തരണ സ്വാഭാവിക സംസിദ്ധ്യ ഉണാട്ട് പൗകാലെ വിശേഷം അപ്പി കറുപ്പൂർ അറിയാം സംവർദ്ധന ക്രിയാകാരക്കാം മിക്ക മേക്ക് തീവ്രതാവേ സഹ ബലപ്പേമ റട്ടിൽ റട്ടിട്ട് അപ്പി പ്രദേശം പ്രദേശത്തെ ബലപ്പാണ് വിധിയെ വിണക്കം തീയനോ എക്ക സമാനവും ഉണാട്ട് ഏകനിസ മേ സരി ടിക്ക അവധാനം എമുക്കുന്ന കാരണം തമ്മ എല്ലീനോ ഇക്ക കിവുകമ ගොඩක් අයගේ හිතේ තියෙන ටිකක් වියලි කාලගුණික තත්ත්වයක් ඇවිල්ලා විශේෂම පානීය ජල අර්බුදයක් ආහාර අර්බුදයක් ප්‍රතිකර්මාන්තයේ විශේෂම බලපානවා. ඒක උෂ්ණත්වය වැඩි වීමත් එක්කම විශේෂම මිනිස්සුන්ට සත්තුන්ට මේක දරා ගන්න බැරි වෙන තත්ත්වයක් නිර්මාණය වෙයි කියන කාරණේ තමයි ගොඩාක් අයගේ ඔළුවේ තියෙන්නේ. එක්කම මේ උෂ්ණත්වය වැඩි වීමත් එක්කම මේ මේතරින් ප්‍රකාශ කරන කාරණා එක්ක විශේෂම අපි අවධානය යොමු කරන්න ඕනේ ලංකාවේ එක් ප්‍රදේශයකට වැඩි උෂ්ණත්වයක් එක්ක නියග තත්ත්වයක් ඒකම අධික වර්ෂා තත්ත්වයකට ඇති වෙන්න පුළුවන් කියන කාරණේට දෙවිදිහකට මුහුණ දෙන්න සිද්ධ වෙයි කියන පුරෝකථනය කණාවක් එක්ක තමයි අපි බලාපොරොත්තු වෙන්න ඕනේ. එතකොට මේ සඳහා විශේෂම අපි රටේ රජයේට ආයතන වලට යම් දේවල් කිය කියා ඉන්න ගමන්ම අපි පුරවැසිය හැටියට මොනවද කරන්න ඕනේ මේ සඳහා සූදානම් වෙන්න ඕනේ කොහොමද කියන එක තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. ඒ සඳහා මම හිතන්නේ යම් අදිතාලම සංවාදයක් හැදීම සම්බන්ධ විශේෂයෙන්ම ලක්කනට ෆස්ට් ලයිට් එකට අපි ස්තුතිවන්ත වෙනවා. මම යෝජනා කරන්නේ ඇත්තටම මේ එල්ලිනෝ එක ජාත්‍යන්තර වශයෙන් ප්‍රකාශ කරන්න නිල වශයෙන් මේක ආරම්භ වුණා කියලා ප්‍රකාශ කරන්න සතියකට කලින් ලෝකයේ ආහාර සුරක්ෂිතතාවය සහ ලෝකයේ ජීවත් වෙන අයට කැමැටි බීමට අවශ්‍ය දේවල් අඩු වෙනවා කියන පිළිබඳ ප්‍රකාශනයක් සිද්ධ වුණා. මේක ඇහිච්ච ගමන් මම හිතන්නේ බරපතල අපිට රටට දැනෙන්න ගත්තා. ඒ නිසා මම හිතන්නේ අපි හැමෝටම කියන්න ඕන කාරණේ තමයි අපිට වගා සංග්‍රාම වගා සැලසුම් තියෙනවා. හැබැයි අපි අපේ රටේ තියෙන දේශගුණික කලාපත් එක්ක වැවෙන භෝග කෘෂි භෝග සම්බන්ධව අපිට සැලසුමක් තියෙනවාද? එකම රටේ පාරිභෝජනය සඳහා මූලිකව අවශ්‍ය වෙන ප්‍රමාණයට ගැලපෙන නිෂ්පාදන ක්‍රියාවලියකට යන්න අවශ්‍ය වෙන දත්ත එක්කම ඒක සඳහා තියෙන සේවා සැපයුම ඉඩම් භාවිතා කිරීම පිළිබඳව සැලසුමක් ඉස්සෙ යන්න පුළුවන් නම් හොඳයි. මොකද මේ කොවිඩ් කාලේ මට මතකයි අත්දැකීමක් අපි සමහර දේවල් අපේ ගෙවතුතුළම අපේ ආහාර ස්වයිරිභාවය ශක්තිමත් කර ගැනීම සඳහා වගාව කරා නිෂ්පාදනය කරන ගමන්ම මේ සඳහා ව්‍යවසායකයෝ හැටියට යම් අය මහ පරිමාණ වශයෙන් වගා කරගන්න පෙළඹීම් ඇති කරා. උදාහරණයක් ඉඟුරු කහ වගේ දෙයක් ගත්තොත් ඒ දවස්වල ප්‍රබල වශයෙන් හැමෝම උත්සාහ කරා මේ වගේ දේවල් වවන්න. හැබැයි අපේ සැලැස්මෙන් ඊට එතකොට අතිරික්ත නිෂ්පාදනයක් ඇවිල්ලා මේ සම්බන්ධව ගොවියාට තිබ්බ උනන්දුව නැති වෙලා ගියා. ඒක නිසා මේ වෙලාවෙත් මෙවැනි අර්බුදයක් එන වෙලාවෙත් මේ කෘෂි නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි දියුණු කරන්න ඕන කියන මතේ එක ජනතාව දැනුවත් කරද්දී ඔවුන්ව සජීවීකරණය කරද්දී ඔවුන්ට පහසුකම් සලසද්දී නිසි අවබෝධයක් රජයට පහසුකම් සලසන්න සහ ප්‍රජාවට තියාගත්තොත් හොඳයි. අපි මොනවද වගා කළ යුත්තේ, මොනවද අවශ්‍යතාවය තියෙන්නේ, අපේ ආහාර අවශ්‍යතාවය සඳහා මොනවද වගා කළ යුත්තේ, ඒකම අලෙවි කිරීම සඳහා අනිකුත් පාරිභෝගික අවශ්‍යතාවය මත කොච්චරක් එවැනි ඩිමාන්ඩ් එකක් තියෙනවද කියන එක ගැන කල්පනා කරලා ඒ පිළිබඳ රජය උදව් කරන්න නැත්නම් ගොවියාට ඒ පිළිබඳ තීරණ ගැනීම සඳහා ගත්ත ලබා දෙන්න තොරතුරු ලබා දෙන්න ඒ එක්කම ඒ සඳහා තමයි ඇත්තටම සේවා සැපයුම් ජාලය ශක්තිමත් වෙන්න ඕනේ. ඒක නිසා මම හිතන්නේ මේ සමස්ත ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡාව අහගෙන ඉන්නකොට විවිධ ශේෂ්ඨ මට්ටමේ අර්බුද පැහැදිලි කරා. ඊළඟට විශේෂයෙන් මේකේ තියෙන අභියෝග තමයි මිනිස්සුන්ට ආහාර අර්බුදේ නැව වගේම අපිට ඉන්න සැලෑවේ ඉන්න එකම පහුගිය කාලේ අපේ ඉඩම් වලට ආපු පොටාසි උපාවන්ටත් මේක අර්බුදයක්. ජලහිඟය උන්ටත් බලපානෝ, ආහාරයේ උන්ටත් බලපානෝ. ඒක නිසා වනජීවී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුත් රජයේ සමස්ත ආයතනත් මේ සඳහා මැදිහත් වෙන්නට ඕනේ. නියක තත්ත්වයක් වැඩි වෙනකොට ඔවුන්ත් ආහාර හොයාගෙන ඉන්නේ අපේ ගෙවත්තට. ඒක නිසා අපේ පුංචි දරුවෝ ඉඳලා සිකිත්තාරි ඉඳලම විශේෂයෙන්ම ඒ සතා සිපාවන්ගෙන් ආරක්ෂා කර ගැනීම පිළිබඳත් අර්බුදයක් සංකීර්ණ වෙනවා. එක්කම ජල ගැලීම් තත්ත්වයක් වැඩි වර්ෂාවක් ඇවිල්ලා සිද්ධ වුණොත් අපි කොහොමද අපේ ඉඩම, අපේ ගම්මානය, අපේ කාණු පද්ධතිය, අපේ ඇලවදලවල්, අපේ වැව මේ සඳහා සූදානම් කරගෙන ඉන්නේ කියන පිළිබඳව පෙර සූදානම් තත්ත්වයක් ඇති කර ගන්න ඕනේ. ඒක මම හිතන්නේ අපි සමාජ කාර්යයක් හැටියට, සමාජ වගකීමක් හැටියට මේකට මූණ දෙන්න අපේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කරගන්න කටයුතු කරන්න ඕන කියන එකයි මගේ අදහස.
0: හොඳයි, බොහොම පැහැදිලි. ඉතාම ප්‍රසස්ත අදහසක්. මේ සමස්තය පිළිබඳව කමලගේ ගුණන්දර මහත්මයාට අවබෝධයක් දෙන එතුමාගේ අදහසට බෙහෙවින්ම සූදි. රනිල්, අපි කතා කරමින් ඉන්නේ අපි රටක් විදිහට කොහොමද මේ වෙලාවේ කටයුතු කරන්න ඕනේ, විශේෂයෙන් කෘෂිකාර්මික ආර්ථිකයක් අපිට තියෙන, අපි වෙනත් කර්මාන්ත වලට වඩා කෘෂි කර්මාන්තයත් එක්ක නිබද්ධ වෙලා තියෙන සමස්ත ජනතාව. ඒ නිසා අපිට පුළුවන් නම් මේ වෙලාවේ අපේ ගෙදර ආහාර අවශ්‍යතාවය වෙනුවෙන් යම් කිසි වැඩපිළිවෙලක් කරන්න. අපි දන්නවා රිලවුන්ගෙන් ප්‍රශ්න ඇති, වඳුරන්ගෙන් ප්‍රශ්න ඇති, මොනරුන්ගෙන් ප්‍රශ්න ඇති, මේ ඔක්කොම තියෙනවා. හැබැයි ප්‍රශ්න තියෙනවා කිය ඉඳලා අපිට එල්නීනෝ තත්ත්වයක් ඇවිල්ලා, දැඩි පෑවිල්ලක් ඇවිල්ලා, කන්න බොන්න නැති ආහාර හිගයක් නිර්මාණය වුණොත් එදාට අපිට කියන්න බෑනේ රිලවාව නිසා අපිට මේක කරන්න බැරි වුණේ කියලා. එදාට අපිට බඩගින්න දැනුණා. ඉතින් එතකොට අපේ දරුබටවුන්ගේ බඩගින්න නිවන්න ඕනේ. හරි සහ අර කමල් මහත්තයා හරි ලස්සන පැහැදිලි කිරීමක් කළා වනයේ ඉන්න සතාසේ උපාවට විශේෂයෙන් සර්පේන්ට මේ උරග ප්‍රභේද ඔවුන්ටත් ආහාර පාන ජලය නැති වෙනකොට අනිවාර්යෙන් අපේ ගෙවල් වලට තමයි එන්නේ තියෙන දැනකට නෙන්නේ නැති දැන ඉඳලා තියෙන දැනට එනවා එතකොට ඔය දරු පැටව ගැන සමස්ත සමාජයේ පිළිබඳව යම් අවබෝධයකින් විශේෂයෙන් කටයුතු කරන්න ඕනේ කියන කාරණාවත් එතුම පැහැදිලි කළා තව යමුතුමක් තියෙනවා පිටනේ
1: ඔව් රත්නපුරෙන් නිමල් මහත්තයා නිමල් මහත්තයා අයිබෝන් කෙටියෙන් ඔබේ අදහස කිව්වම අපි අන්තිම විනාඩි කිහිපෙ ඉන්න නිසා
2: එහෙමයි මහත්තයා අයිබෝන්
0: අයිබෝන්
2: ඔබතුමාලා මේ කරන්නේ මේ ලක්කඬ ගුවන් විදුලිය මේ රජයෙන් කරන්න ඕනි වැඩ ඔබතුමාලට මම පළමුව ඉස්සනම ආචාර කරනවා මේ ලංකාවේ ඉන්න 2,26,000 මේ ලක්කඬ තියා අහන්න කියන එක මම ප්‍රධාන වශයෙන්ම කියනවා මොකද හේතුව මෙවැනි කරකවියක් ඔබතුමාලා මේක ඉදිරිපත් කරන එක හරිම වැදගත් හරි ශ්‍රේෂ්ඨයි ඒක හේතුව මොකද අපේ මහත්තයා මේ ලක්කඬ මිනිසුන්ගේ තියෙන ප්‍රවර්ධනය තියෙන අය එළියට අරගෙන ගුවනින් ප්‍රචාරය කරන එතකොට අර නිදාගෙන ඉන්න මිනිසුත් ඒ විදිහටම නැගිටින්න උත්සාහවන්ත වෙනවා ඒකට විසනම ආචාර කරනවා ප්‍රධානම දේ තමයි අන්නේ ඒක ඒකට ලක්කඬට අපි හිසන් නමා ආචාර කරන මහත්ය ඔයිනි වැඩසටහන් ඔබතුමාලා දෙන්න හැදපු දෙමව්පිය දෙන්නට පිංසිද්ධ වෙන්න ඕනි මේ වගේ උතුම් රාජකාරි කරනවට අපි අනිත් නාලිකාවලින් දකින්නේ විරංගන් වීම ගැනීම පමණයි නමුත් මෙවැනි උතුම් වැඩ කරන එක ලක්කඬට අපි හිසනම ආචාර කරන මහත්ය ඉතාම කියන්න බැරි තරම් ශ්‍රේෂ්ඨයි ඉදාගෙන ඉන්න මිනිස්සු නැකිටෝල මේ එන විසන වලට ඔබතුමාලා සහයෝගය දෙන එක ගැන මගේ පූර්ණ ගෞරවය මං ධනවතෙක් නම් ඔය වැඩසටහනට මගේ වියදම දරනවාගේ නාලිකාවට මං එහෙම ධනවතෙක්
0: නෙවෙයි හොඳයි ඔබතුමාගේ හගේ කිරීම
1: අවංක හැඟීමට බොහොම ස්තුතියි ඒ අවංක හැඟීම අපිට ඉතාම වටිනවා මේ එතුමා කිව්වා වගේ මේ අපේ මේ වැඩේ ගැන කතා කරන්නේ කියන්නේ නිදන් ඉන්න මිනිස්සු නැකිට්ටෝන එක ලේසියි අය බොරුව නිදන් ඉන්න මිනිස්සු නැකිට්ටෝන එක
0: අමාරුයි
1: අපික්මට වෙලාවල්ලි මුදේ 9:56යි
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
0: දැනවැ විනාඩි 56යි තවත් විනාඩි 4යි අපිට තියෙන්නේ ඊට පස්සේ රවි එනවා නේද
1: කවි නැතු රවි එනවා මේ අපි අහුව ප්‍රශ්නයක් ශක්තිමත්ව හදවත තියෙන සත්‍යය කවුද කියලා නිවැරදි පිළිතුර ජිරාෆ් කියන පිළිතුර මුලින්ම හරියටම දුන්නේ කවිෂා කඹුරු පිටියෙන් තව ගොඩක් අය විවිධ උත්තර දීලා තිබ්බා නිවැරදි පිළිතුර මුලින්ම දුන්නේ කවිෂා කඹුරු පිටියෙන් කවිෂාට සුබ පතන ගමන් එල්ලිනෝ එනවා මේක අද ඉවර වෙන්නේ ඉස්සරහට මේකේ බලපෑම තියෙනවා එල්ලිනෝ එන්නේ කොහොමද කියන එක නෙමෙයි වැදගත් අපි එල්ලිනෝ වලට මුහුණ දෙන්න සූදානම් වෙන්නේ කොහොමද කියන එකයි වැදගත් කාරණාව ඒක මතක තියාගෙන ඒකන අපි වැඩ කරන්න පටන් ගමු කියලායි කියන්න තියෙන්නේ
0: උත්තරේ මේ අපේ නෝන එකල දිනන ශක්තිමත් මහදවත් තින්නේ මට කියලා
1: ඔව් හස්බන්ඩ්ලා වයිෆ්ලා දරාගෙන ඉන්න අයද
0: හරි එහෙනම් අපි ගිහින් එන්න සතුටින් ඉන්න කියලා ලේන්න මම මදුශංක
1: මම රණී

ൂപ്പിയാൽ

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: ප්‍රදේශ රැසක අද වැසිය තිබෙන බව කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තු සඳහන් කළා. ඒ අනුව බස්නාහිර සබරගමු සහ වයඹ පළාත් වලත් ගල් බාතර මහනුවර මෙන්ම නොරිලේ දිස්ත්‍රික් වලත් ගිගුරුම් සහිත වැසිය තිබෙන බවටයි අපේක්ෂා කෙරෙන්නේ. මහනුවර සහ අනුරාධපුර දිස්ත්‍රික් වලද වැසි ස්වල්පයක් ඇතිවීමේ හැකියාවක් පවතිනවා. මධ්‍යම කඳුකරේ බටහිර බැව් ප්‍රදේශ වලත් උතුරු සහ උතුරු මැද පළාත් වලත් හම්බන්තොට මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික් වලත් පැයට කිලෝමීටර් 50ක පමණ තදසුලන් ඇතිවන බවද දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඊට අමතරව දෙවර සහ නවක ප්‍රජාවට අවධානයෙන් කටයුතු කළ යුතු බවට දැනුම් දීමක් සිදු කර තිබෙනවා. ඒ ත්‍රිකුණාමලයේ සිට කංකසන්තුරේ, බණ්ඩාරම, කොළඹ, ගාල සහ හම්බන්තොට හරහා පොතුමි දක්වා විලටොබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළුවීමේ හැකියාවක් පැවතීම හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර 2.5 අතර ප්‍රමාණයකින් ඉහළ යන බවද කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ප්‍රබල ත්‍රස්තවාදී සංවිධානයක නායකයෙකු ඝාතනය කළ බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඒ ට්‍රූත් සටහනක් තමමින් ඇමරිකා හමුදා එල්ල කළ සාර්ථක ප්‍රහාරයකින් ත්‍රස්ත නායකයා ජීවිතක්ෂයට පත් වූ බවයි ට්‍රම්ප් සඳහන් කළේ. මෙසේ මේ ගොස් ඇත්තේ වෙනිසුලාවේ ට්‍රේඩ් ඩි අගුවා ඩමින් හඳුන්වන ත්‍රස්ත කල්ලියක නායකයෙක්. මේනික ලක්හඬ ප්‍රවෘත්ති පෙරවර 11ට.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ.
1: Good morning. මේ සිගරාජ් අහගෙන ඉන්න වෙලාව උදේ 10:04.

0: Music Garage with Govi and Ravi.
1: Good morning. Ude dahaya vinadi 8 velawa. Itti ජීවිත කොහොමද? අද ජුනි මාස 14 වෙනිදා. ඒ කියලා කියන්නේ දෙගිනේ කියලා ජුනි මාසේ දවස් 14ක්. ඒ කියන්නේ හරියටම මාසෙන් භාගයක් ඉවර වෙලා ඉවරයි. ඉතින් ජුනි මාසේ කොහොමද? සතුටින් හිටියද? හරි සමර හිටියද? මට හිතා ගන්න බැරි. මොකද දන්නවද? නෑ මම දන්නේ එක නේද? දැන් මං අද ඉඳන් කොහොමද මේ තනියම මේ වැඩේ කරගෙන යන්නේ කියලා. ඔයාලගේ යෝජනා චෝදනා කියන්න මම තනියම මේ වැඩේ දිගටම කරගෙන යන්නද කවිට පොඩි නිවාඩුවක් දෙන්න ඕනේ කියලා හිතුවා. ජීවිතේ අපේ සමහර තැන් තියෙනවා අපිට නිවාඩු ගන්න වෙන. පොඩි නිවාඩුවක්. පොඩි විරාමයක් කියලා කියන්නේ නේද? ඊට පස්සේ මං කවිව එක්කන් එනවා තව ටික දවසකින්. ඒකට ඉතින් ටික දවසක් යයි. ඒ නිසා අද මැසේජ් කරලා අද කවි නැද්ද? හෙටත් කවි නැද්ද? ලබන සතියේත් කවි නැද්ද කියලා මගෙන් අහන්න එපා. කවි නැහැ. ටික කාලෙකට නැහැ. පුංචි නිවාඩුවක් මං එයාට දෙන්න ඕනේ කියලා හිතුවා. ඉතින් හැබැයි මම හැම ඉරිදාම ඔන්න උදේ 10ට එනවා කියන පොරොන්දු මම දෙනවා. ඒත් එකම කතා කරන්න ඕනේ මම මේ අද උදේ නැගිටලා කල්පනා කරේ. සමහර ලාවට අපි හිතනවා නැපේ ජීවිතේ උදේ නැගිටිලා පස්සේ අයියෝ මට අදත් වැඩ කියලා නේද? හැබැයි ආ දන්නවද අපි අපේ ජීවිතේ දේවල් ආසාවෙන් ආදරෙන් කරනවා නම් ඒ වචන ටික හිතෙන්නේ නැහැ කියලා. මොකද මං අදාවේ මගේ මේ මුළු සතියෙම තියෙන සතුට පුරවගෙන හරිද? ඒ නිසා මට අද දවස ගැන කිසිම දුකක් නැහැ. මං අද දවසේ ඔයත් එක්ක දවල් 12 වෙනකන් ආසම සින්දු ආ කැමැතිම සින්දු අලුත්ම සින්දු ඔයාලට අහන්න දෙනවා කියන පොරොන්දු මං දෙනවා. අද අලුත් songs ගොඩාක් තියෙනවා රිලීස් කරන්න මේ පැත්තෙන්. ඉතින් මම ලෑස්ති. මං හිතනවා ඔයත් ලෑස්ති කියලා. ඒ ගමන් ඔයාට පුළුවන් දැන්. මම අද රිලීස් කරන්න හිතාගෙන ඉන්නවා සින්දු තුනක් මේ පැත්තෙන්. ඉතින් ඒ ගමන් ඔයාට පුළුවන් තවත් අලුත් සින්දු ආ කැමැති සින්දු මොනවා හරි තියෙනවා නම් අපි මියුසික් ගරාජ් වලින් අහමු අපේ playlist එකට add කරමු කියන දේවල් මට මැසේජ් එකක් දාලා කියන්න. දැන් එහෙම කියද්දි මගේ number එක මේ වෙනකොටත් ඔයා දන්නව මං ආයෙත් මතක් කරන්න. 0705 0395 0375 0397 අපේ WhatsApp number එක විවෘතයි. ඉක්මනින්ම මැසේජ් එකක් දාන්න. අද ඉඳන් දිගටම මියුසික් ගරාජ් පැත්තෙන් එනවා රවින්ද්‍යා. හැබැයි ඉතින් තව ටික දවසකින් මං කවිවත් එක්කගෙන එනවා කියන පොරොන්දුවක් දෙනවා. ඒත් එක්කම ආදරය කරන ගායක ගායිකාවොත් මේ තැනට දිගටම එනවා. ඒක නතර වෙන්නේ නැහැ. ලබන සතියෙත් මං කෙනෙක්ව එක්කගෙන ඉන්න පොඩි බලාපොරොත්තුවක් තියෙනවා. මං ඒ ගැන කියන්නම්. එයාව මම අද ප්‍රෝග්‍රෑම් එකට ඔන්නෑ සම්බන්ධ කරගන්නත් බලාගෙන ඉන්නවා. එයාගලුත් song එකක් රිලීස් වෙලා තියෙනවා. අපි බලමු ඒ විස්තරත් මං කියන්නම් ඉස්සරහට. දිගටම ලක්කඩ අහගෙන හිටියොත් ඔයාලට දැනගන්න පුළුවන් ළඟදිම එන ආටිස්ට් කවුද කියලා. ඒත් එක්කම ඔයා කැමති ආටිස්ට් කෙනෙක් ඉන්නවා නම් අනේ රවින්ද අපි ඔමුට මියුසික් ගරාජ් එකට මෙයාවත් ගෙන්නලා දෙන්නකෝ කියලා. අනිවාර්යයෙන්ම මං ලෑස්තියි වගේ කීම ඔබ වෙනුවෙන් ඉෂ්ට කරන්න. අද ලස්සන සින්දු ගොඩක් එනන් ඔයාලට අහන්න පුළුවන්. ඉතින් මං හිතුවා අපි පටන් ගත්ත මම මගේ ටෝක් එකෙන් පස්සේ මං දෙන ඉස්සලම් song එක අපේ ආදරණීය අම්මා වැඩුවෙන් සින්දුවක් දෙන්න. මොකද ලබන සතිය පියවරුන්ගේ දිනේ කියලා දන්නවද? හැමදාම අපි අම්මලා ගැන කතා කරන්නේ නේද? හැබැයි අද මේ ජෝගේ අලුත්ම song එක තමයි දැන් අපි අහන්නේ. මේක නම් කලින් අහන්න දුන්න music garage වලින්. ලස්සන අම්මා. ඔහටත් ඉන්නේ ලස්සන අම්මා කෙනෙක් නම් මේ සින්දුවට.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
3: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි

0: V and Ravi.
1: දහයි විනාඩි 22යි මියුසික් ගරාජ් අහගෙන වෙලාව රවින්දයාත් එක්ක ඉතින් මේ පැත්තට මැසේජ් කරපු කට්ටිය එකතු කරගන්න තමයි මේ ලැස්ති වෙන්නේ. ඉස්සලම් මං යන වේයන්ගොඩු පැත්තට වේයන්ගොඩින් ඉන්දික අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ප්‍රේමයේ සොඳුරු ගීතය දෙන්න පුළුවන්ද කියලා හනෝකී මම ට්‍රයි එකක් දෙන්නම්. ඒ සින්දුවට එයාගේ පවුල හැමෝමයි මාව එකතු කරගන්න කියලා තමයි කියන්නේ. බොහොම ස්තුතියි ඉන්දික මැසේජ් එකට. එතකොට ඔසුබ දාසනාක් රවි දුවේ අපේ ලිස්ට් එකේ මුලින්ම කවීන ඉතින් යව මතක් වෙනවා කියලා කියන අපිටත් මටත් මතක් වෙනවා ගොඩක්. කොටා වීරකොඩි බේකඩි කටි ඔක්කොම එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ලොකු බොස් උපුල්, පොඩි බොස් වරුණ, එතකොට ස්නාමිස්, එවාගේම ලක්ෂ්මි, එතකොට ජගත්, විජේ, මෙන්න මේ කටි ඔක්කොම එකතු කරගන්න කියලා තමයි ජය මාම අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඒත් එක්කම යන හදන බ්‍රිස්බේන් පැත්තට ගුඩ් මෝර්නින් අපි වහගෙන ඉන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. සුනිල් තේන බන්දුවා මං කාව්‍ය කියලා හිතුවේ. බලන්න මගේ කාව්‍යගේ වොයිසස් දෙක එක වගේද? Thank you so much. අපි වහගෙන ඉන්නවට සාද්දට බොහොම ස්තුතියි. ගුඩ් මෝර්නින් අක්කි. අපි දරණීගල මාලි බොඩින්. මම චිරන්දි. අම්මා චන්ද්‍රාණි, තාත්තා ජගත්, අයියා චේතන්, ගලපිටි මඩින් ආදරණීය සමන්තිකා ගුරුතුමිය වගේම නක්කා විටලින් ආදරණීය දීපාණි ගුරුතුමියත් එකතු කරගන්න රෝසමාල කියලා කියන දෙයනේ දෙයනේ. අපි හැමදාමත් ලක්කන්න අහනවා වැඩසටහන ලස්සනයි කියලාත් කියන අනිවාර්යම කටි ඔක්කොම මම එකතු කරගන්නම් ඊළඟ සෝන් එකට. ඒත් එක්කම මනෝජයව මතක් කරන්න ඕනි. ඒත් එක්කම ඉසුරු ආවත් එකතු කරගන්නවා. අද ගෙදරට වෙලා තමයි ඔෆ් දවසක්ලු. ඉතින් යාවත් එකතු කරගන්න ඕන ඊළඟ සෝන් එකට. ඒත් එක්කම කවි ඉන්නවා. එතකොට ලෝටස් කියලා කෙනෙක් ඉන්නවා. ඔන්නෝ කටි ඔ මතක් කරනවා ගොඩක් ආදරෙන් අපේ ඊළඟට මම රෙඩි කරගෙන ඉන්න සෝන් එකට. උදාහරණ ගුඩ් මෝර්නින්, ගුඩ් මෝර්නින්, ගුඩ් මෝර්නින්, වෙරි ගුඩ් මෝර්නින්. ඒත් එක්කම දැන් මේ වෙනකොට ගමනක් යන ගමන් අපි අහගෙන ඉන්න හතර දෙනෙක් ඉන්නවා. ඒ හතර දෙනා තමයි නවෝත්, ගයිෂි, නිර්මලත් එක්ක අපේ චූටි බබෙක් ඉන්නවා. මට පොඩ්ඩක් ඉන්න එයාගේ නම් මම මේ මතක් කරනවා. මට මතක් වෙන්නේ සබා වෙන්න ඕන. කමන් නැ චූටි බබෝ, ඔයාවත් මම එකතු කරගන්න ගොඩක් ආදරෙන්. ඔය නම මතක තියෙන ඇති ප්‍රශ්නේ මට පොඩි ප්‍රශ්නයක්. මේක විසඳගන්නනවා ඉක්මනටම නේද? නේද දෙනෙත්? ඔව්, ඔයාවත් මම එකතු කරගන්නම් අනිවාර්යම. ඉතින් අපි ළඟ song එක අහලා මේ පැත්තට එමු. දැන් අලුත් songs කීපයකුත් තියෙනවා release කරන්න කියලා මම ඔයාලට කිව්වා. මේක අහලා අපි කතා කරමු. උදේ 10:24යි.

0: ලක්කඩාගෙන වෙලාව උදේ 10යි විනාඩි 36යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: ලුකයා මාරෙ වෙනනේ ඌනේ දුක්ඛ කිවානේ මඩ මෙමරි ලොස් කීලා
3: මෙමරි ලොස්
2: කවුද ඩොක්ටර් යාරු සුන්නදේ මම කිරිතේ පුන්නේ අය සීනි වෙලනේ මුකුත අතපය විඩ කරන්නේ අය මට සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ
1: hina baby sindu ahanna fm 93.5 fm 93.7 හැන්දෑවෙ 4 වෙද්දි ටියුන් කරලා තියාගන්න
0: Evening Drive with Chamit and Charu.
1: Sama Anugrahaya.
0: Marksman Samuha Vyapare within Genwabita Harina Dan Navani Mavakin in a Domasu and Tri VKT Miantrika, Sadamber Himikaru Kumanda, Adamavatana, Midwaka Hatai, Hai Sehatanamaya, Pansi Hatanamaya.
1: Obe Kotipati Sihine, Ada Sebe Veda, Ratri the Haita, Lakhanda Ahana, Jadika Lotre Mandale, Sunuma Ticket Patula, Jagrahi Pratipala, Ada Ratriem Obata Kiana. එකම රේඩියෝව ලක්හඬ

0: Zig Garage with Govi and Ravi.
1: උදේ 10 විනාඩි 36යි මියුසික් ගරාජ් අහගෙන ඉන්න වෙලාව. ඕකේ මම දැන් මාට මැසේජ් කරපු කට්ටිය මතක් කරන්න ඕනි අනිවාර්යෙන්ම. හයි චානුක මම ආව එකතු කරගන්න ඕන සෙලාම. ඒත් එක්කම ටේෂ් මම හිතනවා හොඳින් ඇති කියලාවත් ගොඩාක් ආදරෙන් මතක් කරනවා. ඒත් එක්කම දිනුක තිස්ස කුට්ටිගේ මම නම ගිව හරිනේනේ. ඔයාවත් එකතු කරගන්න. ශාමි වික්‍රමසිංහ ඒත් එක්කම යෂ් පෙරේරා. ඒ වගේම HAMK මම වාගේ නම ඉතින් ඊටදී දෙයක් කියන්න දන්නේ. ඔයාවත් මතක් කරනවා අනිවාර්යයෙන්ම අපි ළඟට රෙඩි කරගත්ත සෝන් එකට ඉෂාර චමිදු හයි හයි හයි කොහමද හොඳින් ඉන්නවද ඔයාවත් මතක් කරනවා අනිවාර්යයෙන්ම ඒත් එක්කම WhatsApp chat එක පැත්තට යන්න ඕනි WhatsApp chat එකේ තව messages ටිකක් තිබුණා මට miss වුණ miss වෙච්ච miss වුණා සබ දවසක් ලක්කඳහන හැමෝටම අපිත් හැමදාම ලක්කඳහන ලස්සන සින්දුවක් වලට අපිවත් එකතු කරගන්න ගෙදර හැමෝමමයි මේ වෙලාවේ ලක්කඳහන හැමෝමයි වැඩසටහන කරන ඔයාවයි එකතු කරන් ලස්සන සින්දුවක් අහමු කියලා තමයි කියන්නේ හොරණ වරකා ගොඩින් රේණුකා ආදරේ ලක්කඳ කියලා කියන අපිත් ආදරේ අපි වහන හැමෝටම ඒතකම රාගමින් නෝරා අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා මට ප්‍රේමේ සොඳුරේ සොන් එක දෙන්න පුළුවන් දාන්නි වාරෙන් දෙන්නම් මම ඉන්න අපි වහගෙන ඒ සින්දුවට එකතු කරගන්න කියලා කියන පවුල හැමෝමයි ලක්කඳහන හැමෝමයි ආවයි thank you so much nora ඔයා බෙකිට කරගන්න ඔයාගේ නම මාර ලස්සනයි එතකම good morning නඩි යටියන්තට නිතු ගරාජ් එකෙන් හොරයන් හොරන්දල යටියන්තටනේ අජිත් ලක්ෂාන් එතකොට සුබුදු කුමාර මල්ලි ජයම්පති වගේම සෙල්වම් එකතු කරන් තමයි සින්දුවක් ගහන්න ඕනි කියලා කියන්නේ ඕකේ good morning ravi දින හතක නොවි සෙල්ලෙන් බලාගෙන උන්නා කෙලි පොඩිත්‍යෝ දෙන්න කෙලි පොඩිත්‍යෝ දෙන්න නෑ එක කෙල්ලා ඉන්නේ මේ පැත්තේ 10ට ප්‍රෝග්‍රෑම් එක ගන්න ආසාවෙන් හිටියා කියලා කියන සුමනා බෝය ගොඩින් එන්නේ කටි ඔක්කොම එකතු කර ගන්න මොනා කරන්නද ඉතින් දැන් ඉතින් මට මම විතරයි එයාටත් එයා විතරයි දැන් අපි දෙන්න තනියම ඉන්නේ නේද කමක් නෑ ඉතින් ඊළඟ සින්දුවට ශානුක කියනවා ගැලෝ හැමෝමත් එකතු කර ගන්න කියලා ඉෂාරෝ මම මතක් කරා දිනුක ආ මම ට්‍රයි එකක් දෙන්නම් දෙයනේ මෙතන ඇවිල්ලා මේක කරන්න බෑ ඔත 10:38 වෙලාව මේ පැත්තේ මැසේජ් එකක් දාන්න දවල් 12 වෙන එකක් ඔයා කැමතිම සින්දු අහන්න පුළුවන් 07.03 93.5 93.7 අනේ මන්ද ඉතින් මේ වගේ සින්දුවක් කියන්න කෙනෙක් හොයාගන්න එක තමයි ඉතින් අපේ ඊළඟ පරමාර්ථය වෙන්න ඕනේ. දිනේෂ් ගැලතුව සෝන් එක ශනූට කියපු. දීමුද දැන් අනාගතේ ඉතින් මේ වගේ ලස්සන සින්දු අහන්න නම් ඔයාට ඉතින් මියුසික් ගරාජ් අහන්නම් වෙනවා රවින්දත් එක්ක. ඉස්සරහට ඉතින් කාවේ නෑ රවින්දත් එක්ක. ඔතේ 10:39 දැන් වෙලා.

0: ලක්කඩ මියුසික් ගරාජ් ආගමන වෙලාව 10:42.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මොටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මොටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: ලොතරැයියේ පෙරලි කරන MLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය MLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
3: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුණු කුමන්න අදම අමතන්න 011767979579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
4: අනුෂ්ක රසංජනිත සිල්වා අධ්‍යක්ෂණයක් පට්ටිගෙදර
5: බිමූට කියන්න බැරි වුණා මම යනවා කියලා. එයාමත් එක තරහ වේද දන්නේ නැහැ.
4: සත්‍යන්තයේ රාත්‍රී 9:00 ITN බලන්න. පටිගෙදර

0: Music Garage with Kavi and Ravi.
1: උදේ 10යි විනාඩි 48යි වෙලාව. සින්දුරික්කු තියෙන රිලීස් කරන්න පොඩක් ඉන්න පොඩි වෙලාවක් දෙන්න මට ඒ වෙනුවෙන්. හරිද? සමහර විට ඊළඟ පැය මුල වෙන්නත් පුළුවන් මේ යන තත්ත්වයට. කමක් නැහැ. ඉතින් ලස්සන සින්දු මොනහරි රික්වෙස්ට් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න. අපි මේ සින්දුව හමුද අපි මේ සින්දුව ප්ලේලිස්ට් එකට ඇඩ් කරමුද කියලා. අනිවාර්යම මම ලෑස්ති ඔයාට ඒ වැඩේ කරලා දෙන්න. ඉරුෂ හයි. මොකද්ද මේ කියන්නේ? චූටි නෝන ඔයා ඉන්නේ මට පයින් යන දොරක. කවුද මේ? කොහෙද ඉතින් ඔයා ඉන්නේ? ගෙවල් පැත්ත කියන්න බලන්න කොහෙද ඉන්නේ කියලා මම මතක් කරන ඕනේ ඉන්නක සින්දුවට ගොඩක් ආතරෙන්. එතකොට ලියොන් එකතු කරගන්න ඕනි. ඒ වගේම මංජුල ඔයා ලස්සනයි යනේ. Thank you Anne. ඔබත් එකතු කරගන්න සමන්තද සිල්වා ඔයාවත් මතක් කරනවා. සිසිල කියලා කෙනෙක් ඉන්නවා ඔයාවත්. ආ නේ ඉරුෂ වික්‍රමසිංහපුර ඉන්නේ කියලා කෙනා එන්න වෙලාවක මේ පැත්තේ ඇවිල්ලා යන්න. මම නම් නැහැ. එතකොට හයි කොහොමද අක්ක? පල්ලිවල වික්‍රමසිරි හොටෙල් එකෙන් සද්දටම අපි වහගෙන ඉන්නවා කියලා කියනවා. බොහොම ස්තුතියි ඔය විදියටම දිගටම ලක්කට අහගෙන ඉන්න. සුබදාසන රවින් දාට කොහොමද? අද මගේ උපන්දිනේ දෙයනේ දෙයනේ. ඊජි අනුර පුසල්ලා අවසුබ උපන්දිනයක් වේවා වගේ හිතෙතින් හැම බලාපොරොත්තුවක් මිෂ්ට සිද්ධ වේවා. ජයම වේවා. දිගටම ලක්කටම අහගෙන ඉන්නෝනේ. හරිද? හයි රවි මම රමේෂ. ආටි කොහොමද? මට ප්‍රෝග්‍රෑම් එක ලස්සනයි කියලා කියනවා. මට උවින්දුකි සොන් එකක් දෙන්න. උවින්දුක සොන් එකක් අහලා තමයි මම ආව එකතු කරගත්තේ. බලන්න ඉතින් වාගේ ඉල්ලි මං ඉෂ්ට කළ ඉවරයි රමේෂා. Thank you so much. අපි ආදරෙන් අහගෙන ඉන්නවට. ඒත් එක්කම සුබ දවසක් මැනික. මම යටියන්තට පරුසල්ල සේපාලි හෝටලෙන් සේපාලිකා. සේපාලිකා හරිම ලස්සන නමක් තියෙන ගැලමෙක්. ආවත් මම මතක් කරන අනිවාර්යෙන්ම. ඒත් එක්කම ලස්සන සින්දුවකට එකතු කරගන්න මම මංජුල හේමන්ත ගිනිගත් හේනේ. සුබ දවසක් ලක්කණ්ඩට කියලා කියනවා. එසේම වෙන්න ඕනි. මංජුල හේමන්ත ඔන්නාවත් එකතු කරගෙන අපි ළඟ සොන් එක අහන්න තමයි ලෑස්ති වෙන්නේ. ලියොන් මං ආව එකතු කරගත්තා. ඔයා මාව වහගෙන හිටියේ නෑ නේද? කරන්න දෙයක් නෑ. ලංවියා වාෂන් නැගලුත්ම සොන් එක මේකත් අහලා අපි කතා කරමු තව චුට්ටකින්නේ. උදේ 10යි විනාඩි 50යි වෙලාව.

0: Music Garage with Kavi and Ravi.
1: ඔද 10යි විනාඩි 55යි වෙලාව ලක්කන මියුසික් ගරාජ් අහගෙන ඉන්නේ රවින්ද ඇත් එක්ක. හරි මං ඔයාලට ප්‍රොමිස් වුණා ද ප්‍රෝග්‍රෑම් එක පටන් ගද්දි අලුත් සොංග්ස් කීපයක් ඔයාලට මං අහන්න දෙනවා කියලා. ඉතින් මේක ටිකක් ස්පෙෂල් සොංග් එකක්. කාලයක් තිස්සේ TikTok එකකින් අපි අහලා අහලා අහලා අහලා සොංග් එක රිලීස් වෙනකන් කාලයක් තිස්සේ බලාගෙන හිටපු සොංග් එකක්. මම හිතන ඔයත් එහෙමයි කියලා මම වගේම. මොකද මේක මේ අර ආදරේ පිරුණු දැන් කාලය ගතට පස්සේ අලුතෙන් වැඩිපුර ආදරේ පිරුණු සින්දු ඉස්සරහට එනවා වැඩිදෝ මන්දා කියලා මම මේ කල්පනා කරන ගමන් ඉන්නේ. අසන්ත පීටර්ස්ගේ අලුත්ම සොංග් එක ඔබමයි මගේ ආදරේ. අසන්ත ආයි බෝවන්. අසන්ත අසන්ත වයිට අපි වැහෙනවද? හැලෝ අසන්ත. දැන් ඇහෙනවා. හරි හරි හරි. කොහොමද කොහොමද?
2: හොඳින් ඉන්නවා හොඳින්
1: ඉන්නවා. ඉතින් අලුත් සොංග් එකට කොහොමද ප්‍රතිචාර?
2: ගොඩක් අයගේ හොඳ ප්‍රතිචාර තියෙනවා. ගොඩක් දෙනෙක් හොඳ කියනවා. ගොඩක් දෙනෙක් සිද්දට ලිරික්ස් ලස්සනා යනවා. ගොඩක් කමෙන්ට්ස් තියෙනවා.
1: ඉතින් හා මං හිතන්නේ අසන්ත මේ يعني මේ සොංග් එක දැන් ඔය කාලයක් තිස්සේ TikTok එකේ තිබිලා කාලයක් දැන් අපිත් ඔය හිටියා සොංග් එක රිලීස් වෙලාද මොකද කියලා. ඉතින් දැන් දවස් දෙකයි නේ රිලීස් වෙලා.
2: නෝ දවස් දෙකක්
1: වෙනවා. ඉතින් දැන් කියන්නකෝ බලන්න සින්දුවේ විස්තර කවුද මියුසික් ලිරික්ස් එතකොට ඒ විස්තරත්.
2: මේ සින්දුවේ මියුසික් ලිරික්ස් කරේ මම. වගේම මේකේ මික්ස් මාස්ටරින් කරේ දිල්හාර නන්දසිරි. අපි දෙන්න තමයි මේ සින්දුව ගොඩක් කරේ. මේක ඇත්තටම මගේ වෙඩින් එකට මම කරපු සින්දුව. ඒ කියන්නේ වෙඩින් එකට කරන් ඒ කියන්නේ වෙඩින් එකට කලින් දවස් තමයි හදිස්සිය ගිහිල්ලා තමයි මේක ඕඩියෝ විතරයි මට වෙඩින් එක වෙද්දි කරගන්න පුළුවන් උනේ. ඉතින් පොඩි පොඩි පොඩි කොටසක් අපි දාලා තිබ්බා මේ සමාජ මාධ්‍යවල. ඉතින් ටිකක් කල්යදී වෛරල් වුණා ඒක. ඉතින් තට්ටක් ගාලා කරපු වීඩියෝ එකක් එක තමයි සින්දුව රිලීස් කරේ.
1: මාර ලස්සනයි සොංග් එක. ඇත්තටම ලිරික්ස් තමයි මේ. ඇත්තටම දැන් යව මතක් කරගෙනද මේක ලිව්වේ?
2: ලියලා අවුරුදු 3-4ක් වෙනවා ලියලා. ප්ලෑන් කරන් හිටියේ මේ දවස්වල කරන්න. හැබැයි ඉතින් මේ දවස් ටිකේ පොඩක් වැඩ රාජකාරි වැඩි වෙච්චින්ද ඕඩියෝ විතරයි මට කරගන්න පුළුවන්.
1: හරි හරිම ලස්සනයි. ඉතින් දිගටම ලක්කඩෙන් අපි අපේ අසන්මන්ට මේ සොංග් එක අහන්න දෙන. ඉතින් අසන්ත කියන්න දිගටම ලක්කඩෙන් අහන්න කියලා මේ සොංග් එක.
2: ඉතින් කට්ටියටම ලක්කඩෙන් අහන්න පුළුවන් මගේ අලුත් සින්දුවයි මගේ ආදරේ. ඉතින් හැමෝම අහන්න ආදරේ.
1: ආදරේ අපිත් ආදරේ. හරිම ලස්සන සොංග් එකක් අනිවාර්යයෙන්ම යන්න YouTube පැත්තෙන් යන්න. අසන්තගේ YouTube account එකට ගියා තවට බලා ගන්න පුළුවන් ලස්සන මියුසික් වීඩියෝ එකක් එක්ක අනේ ආදරේ කරන්න හිතෙන වීඩියෝ එකක් සහ සින්දුවක්. Thank you අසන්ත අපිත් එක්ක සම්බන්ධ වෙලා.
2: Okay.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
3: දුරකතන සම්ප්‍රේෂණ කුළුණුවල කේබල් කපා සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය පවසනවා. ඒ රාගම් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී. එහිදී අත්අඩංගුවට සැකකරුවන් දෙනා සතුව තිබේ අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 17යි මිලිග්‍රෑම් 700ක් දසවා ගැනීමට හැකිවුණා. මෙසේ අත්අඩංගුවට ගෙනැත්තේ අවුරුදු 27 හා 34 යන වයස්වල පසුවන රතුපස්වල සහ කඩවත ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්. ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවැදේ උතරතුරු මත සොරකම් කරන ලද කේබල් කුටස් තුගයක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. රාගම් පොලිසියයි වැඩිදුර විමර්ශන සිදු කරන්නේ. ලන්ඩනයේදී එල්ල වූ පිහි ප්‍රහාරයකින් ඉන්දීය ජාතිකයේ කුමිය ගොස් තිබෙනවා. මෙසේ මේ ගොස් ඇත්තේ වයස අවුරුදු 26ක පුද්ගලයෙක්. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පිහි ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් ලන්ඩන් පොලිසිය විමර්ශන සිදු කරනවා. සැකකරුවන් 7 දෙනෙකු මේ වන විටත් අත්අඩංගුවටගෙන ඇති බවයි සඳහන් වන්නේ. ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. ලක්කඩි ප්‍රධාන ප්‍රවෘත්ති දහවල් 12ට.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: Music Garage with Govi and Ravi.
1: එකලහයි විනාඩි 8යි වෙලාව එකලකින් අපි දෙනගේ දෙවෙනි පැය වගේම අවසාන පැය තමයි මේ පටන් අරගෙන තියෙන්නේ. හනේ කාව්‍ය කොහෙද ඉන්නේ? හොර ගෙඩිය වගේ මෙතන මැසේජ් කර කර ඉන්න උමට ඉන්නෙත් නැ මේ පැත්තේ. බලන්න ඉතින් ඇයි ඔහොම කියන්නේ ආ? හරි ඉතින් අපේ කාව්‍යවත් මම ස්පෙෂල් ඊළඟ song එකට එකතු කරගන්න ගොඩක් ආදරෙන්. කවින්ද එකතු කරගන්න ඕනි. මොකද්ද මේ කියන්නේ? අපිට තේරෙන්නේ නැහැ කියන එක. ඒත් එක්කම ප්‍රියන්ත සඳකලුම අපි වහගෙන ඉන්න බොහොම ස්තුතියි ප්‍රියන්ත හැමදාම ආදරෙන් මාව වහගෙන ඉන්න කෙනෙක්. මම ආවත් මතක් කරනවා අනිවාර්යයෙන්ම ගොඩක් ආදරෙන්. ඒත් එක්කම කවුද තව ඉන්නේ? කුවේට් වලින් ධම්මිය අපි වහගෙන ඉන්න ක්‍රම මැසේජ් එකක් දාලා තිනවා. ඒ වගේම අසංක ලක්මාල් ඉන්නවා. MM මිස් නෑම් එම් මෙන්නවේ එම් ආර් කියන් මිස්ටර් දිලි දිලි බවත් මතක් කරනවා ඊළඟ සොන් එකට. ඒත් එක්කම දැන් මම යන්න හදන්නේ චැට් එක පැත්තට. සුදු මැණික මම ආවත් එකතු කරගන්නම්කෝ. ආගේ නමත් කියන්නකෝ මට. එතකොට ආව තවත් ආදරෙන් එකතු කරගන්න පුළුවන් නේද? හරි අපි බලමු කවුද චැට් එක පැත්තේ ඉන්නේ කියලා. චැට් එක පැත්තට යනකොට හයි රවි කොහොමද? ගුඩ් මෝර්නින් මියුසික් ගරාජ් සද්දට මහගෙන ඉන්නේ. ලස්සන සින්දුවක් දෙන්න. සින්දුවකට එකතු කරගන්න කියලා කෙනා අනුරාධපුර එයාපෝර්ට් රෝඩ් එකේ සංජීව දිසානායක අන්න අනිවාර්යෙන්ම එකතු කරගන්න ඔයාව. ඒත් එක්කම සින්දුව අහගෙන දවල්ට උයන ගමන් ඉන්නේ. දෙයනේ දෙයනේ මොනවාද දවල්ට උයන්නේ? අපිටත් දෙන සින්දුවක් මේ වෙලාවෙනි මායි පුතයි විතරයි කියලා කෙනා පුතා සිතුම් සංසිත එක්කම ලක්මාලි බණ්ඩාර උඩත් තාපොල කුරුණෑගලින් ඉස්සර හැමදාම හවසට මාව ආදරෙන් අහන එකතු කරගන්නවා ලක්මාලි. බොහොම ස්තුතියි අදත් ආදරෙන් මා වහනවට. රස කෑමක් හදලා දෙන්න ඕනි පුතාට. හරිද? ඒත් එක්කම කොතලාවල පැත්තට යන්න ඕනි. කොතලාවල සුමගි කුෂන් වර්ක්ස් එකෙන් කපිල අපිට මැසේජ් එකක් දාලා තිනවා. ධර්මන් ඒ වගේම බොස් සුරේෂ්වත් එකතු කරගෙන සින්දුවක් ගාමු කියලා තමයි කියන්නේ. මොකද්ද ගමනගින් දැන් ආවේ? ආයම කතාව කියන්නකො. මොකද්ද ආයම කියන කතාව කියන්නකො මට පොඩ්ඩක්. මැසේජ් එකක් දාලා තිනවා. මේකේ මේ මැසේජ් එක දාපු කෙනාගේ නම නෑ. ඒ නිසා මට හොයා ගන්න බෑ. ඔන්න ඔය කට්ටි ඉන්නවා. ඒත් එක්ක මාසිරිව එකතු කරගන්න ඕනි ගොඩක් ආදරෙන්. එතකොට ජෝර්ජ් ඉන්නවා, ඒ වගේම සෙනු ඉන්නවා. ඔන්න ඔය කට්ටිවත් එකතු කරගෙන අපේ ඊළඟ සොන් එක අහන්න දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔයාලට මතකද දන්නේ ගිය සතියේ අපේ ප්‍රෝග්‍රෑම් එකට ආවා මේ සින්දු කියන ලස්සනම ලස්සන චූටි පිරිමි ළමයා ගජදුගේ සොන් එකනේ. ගජදුගේ ප්‍රණේෂාගේ සොන් එක මට දෙන්න ලෝබයි. මේ දවස්වල මං කල්පනා කරේ හරි මාදරණීය සින්දු ටික හැදෙනවා නේද? දැන් අපි අසන්තගේ සින්දු කලින් ඇහුවා. ඒකත් එහෙමයි, හරි මාදරණීයයි. මේකත් එහෙමයි, හරි මාදරණීයයි. දිනේෂ්ගේ සින්දු ඇහුවා. ඒකත් හරි මාදරණීයයි. 11 විනාඩි 11 වෙලාව

0: රටට වග කියන රේඩියෝ
1: මගේ පෙරනි පෙම්වති
2: පියුමල් දෝනි බලාගෙන හිටියේ කවද හරි දවසක එයාගේ අප්පච්චි කතා කරනක. ඒත් මේ වෙලාවේ නම් එයා මෙතන නෑ.
3: මට මේ වෙලාවේ කතා කරන්න නම් ඕනි ඔයා එක්ක.
2: මං එක්ක
4: අධ්‍යක්ෂණය ඉන්දික ධර්මතිලකා.
3: දේවිකාට කෝල් කරා. හම්බෙන්න පුළුවන්ද ඇහුවා.
5: මොකද කිව්වේ?
3: එන්නම් කිව්වා. මං ඒත් හිතුවේ නෑ මට ඒකට මෙච්චර සතුටු හිතෙයි කියලා. උඹ කිව්වා හරි බා. අපි ජීවත් වෙන්නේ ටික කාලයක් සදාකාලික තරහවල් තියාගන්න එක පුරුවෙට.
4: මගේ ඉපැරණි පෙම්වති සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.
6: රිදම් වයිබ් බීට් එකට මික්ස් වෙනවා.

0: සම අනුග්‍රහය
1: ලොතරැයියේ පෙරලිකරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
2: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දින

ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පඩු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල්ස් ලාස් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ.

0: Music Garage with Kavi and Ravi.
1: එකලහයි විනාඩි 25යි මියුසික් ගරාජ් රවින්දත් එක්ක අහගෙන ඉන්න වෙලාව කට්ටියක්ව එකතු කරගන්න ඕනි මා වහගෙන ඉන්න මට මැසේජ් කරපු අය ඉන්නවා අකි ගුඩ් මෝර්නින් මම හෂිනි සුදු මට ඔයයි ඕනේ සුදු මට ඔයයි ඕනේ මම try එක දෙන්න song එක දෙන්න කියලා තමයි බණ්ඩාරගමින් මැසේජ් එක දාලා තියෙන්නේ ඒත් එක්කම සේපාලිකා 100ට මොකද්ද මට තේරෙන්නේ නැහැ හම්බෙගමු සේපාලිකා මැසේජ් එකක් දාලා තියෙනවා ඔයාව එකතු කරගන්න බුදු සරණයි මැනික වහට නෑනේ ඔහෙට ඔහෙට වඩ විශේෂ දවසක් කියලා මට රත්නපුරේ රත්නෙන් තමරා කුමාරි මැසේජ් එකක් දාලා තියෙනවා එහෙම තමයි අපේ ජීවිතය අපි ආදරය කරන අය අපිට අහිමි වෙනවා අපිට හිමි වෙනවා ජීවිතය කියලා කියන්නේ තින් ඒකට තමයි හැමදේම දරාගෙන ඉස්සරහට යන්න ඕනේ මම ඔන්නව ගොඩාක් ආදරෙන් එකතු කරනවා රත්නපුරේ රත්නෙන් තමරා කුමාරිව ඊළඟ song එකට අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න මම අලව කොහලනේ ජයකලනේ සින්දු අහන්න එකතු කරගන්න කියලා කියන උපාලි චිත්‍රාණි මාධව කසුන් ඇතුළු ලක්කඳහන හැමෝම ඕකේ ඔන්න ඔය කට්ටිය ඔක්කොම එකතු කරගන්නන් ඒත් එක්කම අලව ගුණසිරි කූල් ස්පොට් එක පැත්තට යන්න ඕනි උපාලි අපිව අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා යා කියන යාගේ අධිපතිතුමිය පත්මිනි ඒ වගේම අධිපතිතුමා උදේ කුමාර වසන්ත සමන් නතුල සමිතා එතකොට නිලන්ති ඒ වගේම ඉන්ද්‍රලතා මෙන්න මේ කට්ටිය එකතු කරන් තමයි සින්දුවක් අහන්න ඕනි කියලා කියන්නේ සුබ දවසක් මාවත් සින්දුවකට එකතු කරගන්න කෑගල්ල මීදිනේ ගමෙන් උපනන්ද මැසේජ් එකක් දාලා තිනු ඔන්න මං උපනන්ද ආපත් මතක් කරා ඒත් එක්කම මලින්දව එකතු කරගන්නවා ඊළඟ song එකට සුදුනෝනා ඔයාවත් මතක් කරනවා thank you මෙච්චර තින් බටර් ගන්න ඕනේ නම කියන්නම් හරිද එතකොට අපේ අම්මයි තාත්තයි පවුලේ ආවා එකතු කරගන්න අම්මා බාලමණිකේ තාත්තා ජයසූරිය මම සුමුදු නිසංසලා සුමුදු ඔන්න මං ඔයාවත් මතක් කරනවා ඊළඟ song එකට සෙනු දිනේෂ් කමුගේ සින්දුවක් අපි ඇහුවාලු දිනේෂ්ගේ අලුත්ම song එක ඒක ඇහුවා ඉන්නේ සයිතින් දැන් ආයි දිනේෂ්ගේ song එකක් දෙන්න වෙන්නේ නැහැ මනෝජ් ප්‍රාතිහාරි song එක ප්‍රාතිහාරි ඇහුවේ නැත්වට මොකද දැන් ඔය අපි සුපුන්ගේ සින්දුවක් අහන්න ලෑස්ති වෙන්නේ හරි ඉතින් මේ දවස්වල හිට්ම අලුත්ම song අහන්න නිසා ප්‍රාතිහාරි දෙන චුට්ටක් අමාරුයි මේ වෙලාවේ අපි බලමු නේ ඉස්සරහට ඉතින් ඒත් එක්කම මනෝජ් එකතු කරගන්න ඕනි සෙනු එකතු කරගන්න ඕනි ඔන්න ඒ කට්ටිය ඔක්කොම එකතු කරගෙන අපි ළඟට අහන්න යන්නේ සුපුන්ගේ අලුත්ම song එක සුරංගන එහෙනම් රවින්දත් එක්ක මියුසික් ගරාජ් අහගෙන ඉන්න වෙලාව මතක් කරන්න 11:27

0: රොවින්දත්තක මියසික් ගරාජාගනින වෙලාව 11:30 විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත. ලකන්ද Radio ITN.

එකොළහයි විනාඩි 34යි වෙලාව. දැන් අපි කිව්වනේ ජෝගේ අර අපි වාහේ අලුත් අහපු සොන් එකේ ලස්සන ටැමිල් වර්ෂන් එකක් ඇවිල්ලා තියෙනවා. දෙයිනේ දෙකනේ මේක ප්ලේ කරන්න නැතුව කොහොමද නේද? ඉතින් ජෝ අපි ප්‍රෝග්‍රෑම් එකට තාම ඉතින් අපි වාහේ සොන් එකට මා රාසයි. හැබැයි ඉතින් මේ කාලෙත් දැන් වාහේ ප්ලේ කරන්න බෑනේ. ඒක තේරුම් ගත්ත ජෝ මේක ලස්සන කව එකක් කරලා තියෙනවා, ටැමිල් කව එකක්. මේක තර්ක වගේම ලස්සනයි. ඒ නිසා අද ඉඳන් දිගටම ලක්කණින් ඔයාලට මේ සොන් එකත් අහන්න පුළුවන් chance එකක් තියෙනවා කියන කාරණාව මතක් කරනවා. ඔන්න මියුසික් ගරාජ් එකෙන් අද ඉඳන් දිගටම අපේ ප්ලේලිස්ට් එකට මේ සොන් එකත් ඇඩ් වෙනවා. ජෝ මේකත් ලස්සනයි, මාර ලස්සනයි.

0: Luck Hunter Radio ITN Ratata Waga Kiyana Radio
1: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

0: channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: ලකන හගින්න බලව 11යි විනාඩි 40යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: Music Garage with Govi and Ravi.
1: එකලා හයි විනාඩි 45 වෙලාව තව පොඩිම පොඩි වෙලාවයි තියෙන. ඔන්න අන්තිම මොහොතේ මැසේජ් දාලා මම මැසේජ් එක කිව්වේ නෑ කියලා මාත් එක්ක තරහ වුණොත් තමයි මම බලාගන්නේ. හරි මං ටග් ගාලා චැට් එක පැත්තට යන්න ඕනේ. සුබ දවසක් ලක්හන්න. මම ගාමිණි කටාර් එයාපෝර්ට් රෝඩ් එකේ එයාපෝර්ට් සිට රෝඩ් නෙවෙයි කටාර් එයාපෝර්ට් එකේ ඉඳන් තමයි මේක සින්දුකට එකතු කරගන්න කියලා කියන අනිවාර්යයෙන්ම එකතු කරගන්නම්. ඒත් එක්කම ගුඩ් මෝර්නින් මං කොල්ලි පිටියෙන් සුහන්දියක් කි මට ප්‍රේමේ සුන්දරි සොංග් එක දෙන්න පුළුවන්ද? ඒ සොංග් එකට එකතු කරගන්න මගේ පවුලේ හැමෝම ලකනාන හැමෝමයි අකියා වයි ඔයාගේ කටහඬ ලස්සනයි අනේ කියලා දෙනවා. Thank you පැටියෝ. මම ආවමත් එකතු කරගන්න. ඒත් එක්කම හංවැල පැත්තට යන්නයි හදන්නේ. හංවැලෙන් චේතනා අපි වහගෙන ඉන්නවා. අකි මට ප්‍රේමේ මේ මොකද අනේ මේ ඔක්කොම ලද්ද මේ සින්දුවේ ඉල්ලන්නේ. මේ මං අනිවාර්යෙන් ලබන සතියේ ප්ලේලිස්ට් එකට ඇඩ් කරගන්න. ඒ සින්දුව අහන්න එකතු කරගන්න කියලා කියනවා. පවුල හැමෝමයි ලකනාන හැමෝමයි අකියා වයි තමයි එකතු කරගන්න කියලා කියන්නේ. ඕකේ. අනේ මට බේබි බෝය් තියෝන් වනේ මේ අමතක කළා තිබුණේ. මට හිටින නමක් දාගන්න ඕනේ තියෝන් පැටි ඔයා. ආයි අමතක වෙන්නේ නැහැ නේද? ඔයාව මම ගොඩාක් ගොඩාක් ආදරෙන් ඉඟුති කරගන්නවා. හරිද? සුබ දවසක් වේවා. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න නන්දනී හේරත් සමගම මගේ එකම දුව ප්‍රභාෂ්වරි වන්නේ නායක. ඔයාලවත් එකතු කරගන්න. ඒත් එක මාක්ක අපි ඉඩිලිව ඒක යන ගමන් ඉන්නේ. මැසේජ් කරන්න අපිට දෙනවද වැඩ කරලා මොකද්ද අන්නේ මම ට්‍රයි එකක් දෙන්නම්. එයා කියනවා මල්සිට මහත්තයා ඇතුළු ඩෙලිවරි එකේ කට්ටිය ඔක්කොම එකතු කරන් තමයි සින්දුවක් දෙන්න කියලා. මං හිතන චමින්ද තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ආවත් මං එකතු කරගන්නවා ගොඩක් ආදරෙන් ඊළඟ සොන්ග් එකට. ඒත් එක්කම මට කතා කරා අනුවරින් සංජීව. සංජීව කතා කරලා අද මේ කවුද දන්නේ කෝල්ලි කාන්ස කරන්න. අද ඉතින් ආන්ස කරන්න වෙන කවුද ඉන්නේ? රවින්ද අම්සත්. අදින් පස්සේ ඉතින් රවින්දයා තමයි කෝල් නිතරම ආන්ස කරන්නේ. හරිද සංජීව? ආයි කෝල් කරලා කවුද මේ කවීද රවීද කියලා අහන්න ඔට්ටු නැහැ. ඔන්න නුවරින් සංජීව වෙකතු කරගන්නවා අනිවාර්යෙන්. මම ගොඩක් ආදරේ. ඒත් එක්කම සේරුව විලින් කෙඩියේ සමරසිංහ රත්නපුරෙන් තමලා කුමාරී මඩපාතෙන් ලක්ෂ්මන් ඇතුළු යාළු ඔක්කොම එකතු කරන් සින්දුවක් දෙන්න කියලා කියනවා. ඕකේ. ඒත් එක්කම රණසිංහ වෙකතු කරගන්න ඕනි. එතකොට අශේන් ලක්මාල් මට ඔක මිස් වුණා. මම ආවත් එකතු කරගන්නවා. ඉරිගිරි මම රෙඩි කරගා තෝ මෙන්න මෙන්න මෙන්න මෙන්න මේ සොන්ග් එකට 11 විනාඩි 47යි. තව පොඩිම පොඩි වෙලාවයි රවින්දර් මේ වැත්තේ ඉන්න වෙන්නේ. කමන්නේ ඉතින් හමු වීම් වෙන් වීම් ඕනම් මොනදලේ ලබන සතියෙත් එනවා. චුට්ටක්නේ චුට්ටක්නේ දැම් යන්නේ. මෙසින් දාලා අපි තව චුට්ටක් කතා කරමු.

0: Ratata Vagakiana Radio.
1: Music Garage with Kavi and Ravi.
2: 11:52 වෙලාව ඔය කියලා කියන්නේ රවින්දයාට යන්න වෙලාව ඇවිල්ලා තියෙන. දැන් ඒත් එක්ක මතක් කරන්න විශේෂ කාරණාවක් තියෙනවා. ඔයාටත් ලස්සනට මට වගේ සින්දු කියන්න පුළුවන්ද? මට වගේ නෑ නෑ නෑ. ඔයාට ඉතින් ලස්සන සින්දු කියන්න පුළුවන් නම් ඒකට හොඳ chance එකක් දෙන්න ලක්කන් අපි සූදානම් වෙලා ඉන්නවා. ඔයාට වයස අවුරුදු 20ත් 50ත් අතර නම් ඔයා ආසම සින්දුවක කැමැතිම කොටස රෙකෝඩ් කරලා 07:06 366 166 නම්බරයකට දැම්ම WhatsApp කරන්න. මොකද කියන්නේ? තරුවක් එනවද? අපිත් එක්ක එකතු වෙලා අනිවාර්යයෙන්ම කතා කරන්න, මැසේජ් කරන්න මේ නම්බරයකට. ඔයාලා ලස්සනටම කියන ප්ලෑන් සොන් එක ලස්සනට සින්ක් කරලා අපිට එවන්න කියන කාරණාවත් ඔන්න මම මතක් කරා. ඕකේ මනෝජ් සෑම් එයා කියන එයාසව කියන සොන් එක, එයා කියන සොන් එකට මනෝජ් ඒ වගේම නයිරෝබි එක නයිරෝබි වලින් එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ඒත් එක්කම තිලිනව එකතු කරගන්න ඕන ළඟ සොන් එකට ඔන්න ඔය කට්ටිය තමයි ඉන්නේ මේ පැත්තෙන්. ඉතින් බොහොම ස්තුතියි අදත් ගොඩක් ආදරෙන් මාව අහගෙන හිටියට. මම ට්‍රයි කරන ඊළඟ සතියේ කවහරි එක්කගෙන එන්න. එහෙම නැත්නම් ඊට පස්සේ සතිය වෙන්නත් පුළුවන්. කමක් නැහැ. මම එනවා ලබන සතියේ. අනිවාර්යෙන් ලබන සතියෙත් මාව අහන්න. එහෙනම් ගින් එන්නම්. සතුටින් ඉන්න, හිනා වෙලා ඉන්න, පරිස්සමට ඉන්න. මොකද මං වාට ගොඩම ගොඩම ගොඩම ගොඩක් ආදරේ. ගින් එන්න, හිනා වෙලා ඉන්න ඕනි හරිද? මං රවින්දයා. ආයි තම්බෙමු. ඊළඟ ඉරිදා උදේ 10ට මියුසික් ගරාජ් වලින්. Thank you අහන් හිටියට.

0: Radio ITN.
1: Magi pereni bimbatimbe.
2: Piyumal, Dhoni balagan hitiye kavada hari davasak eyage appachi katha karanaka. Eth me welawa nan eya metena na.
3: Mata me welawa katha karanna nan oni. Oya ekka.
2: Man ekka.
4: Adhyakshanaya Indika Dharmatilaka.
3: දෙවිකාට කෝල් කරා. හම්බෙන්න පුළුවන් අද ඇහුවා.
5: මොකද කිව්වේ?
3: එන්නම් කිව්වා. මං ඒ තිතුවේ නෑ. මට ඒකට මෙච්චර සතුටු හිතේ කියලා. උඹ කිව්වා හරි බං. අපි ජීවත් වෙන්නේ ටික කාලය සදාකාලික තරහවල් තියාගන්න එක පුරුවෙට.
4: මගේ ඉපැරණි පෙම්වතිය සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.
0: Lakhanda Radio ITN.

0: වෙලාවු මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රෝතයක්. NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: Si nastala.
1: അബുദാബിയിൽ എല്ലോ ബ്ലൂ മെഡൽ സംഘ സഹ ബോധന ചതുര ദിവ്യനിട്ട് രേഖനയി പാസ്കു പ്രഹാരേ മഹാമുലകരുടാത് സംബന്ധ സീലു ദിനാട്ടാത് നീതി ക്രാത്മക് കർണവാ എമതി നലിന്ദ കിയായി പ്രദേശ രസകട്ട് വെസേ വരതികരുവണ്ട് ദണ്ഡുവം ദീമിട്ട് വത്മാൻ ആണ്ടുവ് ഔർദു പഹമ്മ സിറ്റിയുതുയി ഫീൽഡ് മാർഷൽ സരത് കിയായി ഇറാനെയത് അമേരിക്കാവത് അത്തര സാമ ഗിവിസുമറ്റാത് സന്തബീമ് അത് കൊതുവൻ പരദ ശ്രീലങ്കാവട്ട് ലകുറുത്തിസ് ഹത്തക്ക് ജയ ലഖണ്ഡ് പ്രധാന പ്രവർത്തി സമകൻ മമ സുലക്ഷണി ഉദ്ദേശകായ തിരുവീര് പ്രവൃത്തി സംസ്കരണി മനോജ് കൊട വിതാരണ സംവിധാനാത്മക അപരാധ സഹ ഭദ്രവിചാവരം കറുക്കുവന് ബ്ലൂമെന്റൽ സംഘ് ദിവ്യനിട്ടുരകന് വിത്തിമിനവ ഓ സമഗ് മോതിരണി പുനരമതി ജാവാരം കറുകെ സഹോദരിക്കുവന് മോതിര ചതുരന്ത് രകനവിത് എത്തിമവായി പോലീസി സദാൻകലെ ഓൺ ദിന ഈ രാത്രി കട്ടായ ഗോത്രപ്പുടരകനാവെ എക്സത്രാബിമിൻ രാജ്യ സിറ്റ് പെമിനിയാനേക്കേൻ ഓൺ ഇരട്ട് അറക്ഷക്ക് അശ്വസിൻ അത്തരം കൊടുക്കുന്നതി മുന്നേ അബുദാബി നോര പ്രതീസിറ്റിയതെ മെറിട്ടീൻ പലാഗോസ് അബുദാബി റദീസിറ്റ് അത്തരത്തുര് മെതപ്പെരുതി യുദ്ധേതി ഇറാനെ വിസിൻ എല്ലക്കല് ഡ്രോണയാന സഹ മിസൈൽ പ്രഹാര വലി ദർശന് ഓൺഗി ജംഗമ ദുർഘത്തന വലിൻ ലബാക്കെടുത്തിമിനവ എയാനുവായി ഓൺ ഇരട്ടതി അത്തരം കുടുക്കിന് ബന്ധനക്കാർ കത്ത് കിരിമിൻ അണുത്തുരുവ് യലിൻ ശ്രീലങ്ക വട്ടപ്പിറ്റു ഹൽക്കരുത്തിമെന്നെ സെക്കറുവണ്ടതിന കട്ടായ ഗോത്രപ്പുളുടെ പെമിനിയമേൻ പാസു ഗോത്രപ്പുല് അപരാധ പരീക്ഷണ ഡിപ്പാർട്ട്മെന്റിലെ ധാരൻ വിസേൻ ഓൺ അത്തരം കുട്ടികിന് ദീർഘലേസ പ്രകാശ് സെറ്റഹൻ കിറക്കിണത്തി വരുവ അടുത്തുറവ് മോതിര ചതുര് കൊലംബ് മാധ്യമ അപരാധ വിമർശന കാരാശ്യ വിതരക്കിന്റെ ആമറ്റായി കട്ടയത്തു കിരുണേ ബ്ലൂമെന്റിൽ സംഘ് തവത്തുരട്ടാത് ഗോത്രപ്പുല് അപരാധ പരീക്ഷണ ഡിപ്പാർട്ട്മെന്റിലെ ധാരൻ വിസേൻ റദവാഗിന് പ്രകാശ് സെറ്റഹൻ കിറക്കണേ മസിദു വനുവ പാസ്കു പ്രഹാരെ ബഹമുലക്കാരുമെന്ന് ഈട്ട് സംബന്ധ് സീലു പുത്കലയാൻ അത്തരം കുട്ടികിന് നേത്യക്രാത്മ കിരിമിട്ട് വത്മൻ ജാതിക ജനപല വേഗരാജയെ കട്ടിത്തുക്കുന്ന ബാവ് അബാത്തി വൈദ്യൻ അളിത് ജാതി മഹത്താ പവസനവ ഏ റുപ്യാൽ മില്യൻ തുസ്യ അസു ഇക്ക വേദമീൻ സംവർദ്ധനെ കിരണ് ഹൊറന് കണത്തുകൊണ്ട് ബാർഗി വെഡ് ആരംഭ കിരുമി അവസ്ഥാവട്ടേക്കുമേൻ
2: അപ്പി ആണ്ടുവേണ കളിയും തമ്മ ഒഹുട്ട് അധികാരനെ അപലബാധില്ല തിബുണി സി ഐ ഡി സാ നീതിക ഡിപ്പാർട്ട്മെന്റ് കറുണു അപ്പി ആണ്ടുവെണ്ണ കളിന്മ കറുണു എതിർപ്പാക്കുന്ന അധികാരനെ അപലബാഗിന് തിബു അവശ്യം പരീക്ഷണ വിദ്യട്ട് യലിത്തോ അത്തരം കൂടെ ഇറങ്ങിന് അധികാരം എതിർപ്പാക്കാറ് കോമത്ത് അപിടോമണാവത്തി പെണ്ണി മേക്കട്ട സംബന്ധം ഹെമദനാമ പിലിബന്ധവ് പരീക്ഷണ കറല മഹാമുല കറുവാൻ സഹായമുല കറുവാൻ മേക്കട്ട് ഉദ്ദവ് കുറപ്പായ സിറുദിനാമ നീതി ഹമ്മൂട്ട് പമുള്ള തണ്ടുവാൻ പെമിനി
3: ജനാധിപതി അപേക്ഷക നാമ രാജഭക്ത മാധവൻ ആണ്ടു ഹാജരാക്കി
2: അമ്പത്തോടും ചന്തയിലൂടെ ബലാകാരത്തി നമുക്ക് തോന്നിക്കില്ല ഭൗകാൽ ഡിസ്ട്രിക്റ്റ് ചന്തയിലാണ് നെത്തു മൂന്ന് റട്ടയമ്മ ചന്തകത്തോടെ ജാതികളായ പാലിമെന്തുട്ടാകും മങ്ങി തന്നെ കൂട്ടി അമ്മയെ ദേശപാലനെ പക്ഷേ അത്ര വേടക്കാരാണ് കൂടെ വളർത്തിയാണ് മറ്റേ കൊഹത്ത് വാർഡ് ലൈനോ സലേനി ദാസ്കർ കണ്ടക്കിയല്ല പിറ്റക്കൊട്ടു തവ ഓണം അട്ടാള് കൂടെ ഗാണ്ട് പൊള്ളുവാൻ ശശി വീരവംശോടെ അട്ടാൾ ഗാണ്ട് പൊള്ളുവാൻ എസ് എം ചന്ദ്രസേനയുടെ അട്ടാൾ ഗാണ്ട് പൊള്ളുവാൻ തവ കൂടക്കായ മഹിതന്നെ അധികാരനെയും സർവകുണത്തിനും അട്ടാൾ ഗാണ്ട് പൊള്ളുവാൻ കവലേ ഇവളാണ് പൊള്ളുവാൻ തമ്മ ദേശപാലന വ്യാപാര അട്ടാൾ ഗസവീൻ മിശ്രാട്ടയാണ് അസമാട്ടേക്ക് ആ എല്ലാവരും പുള്ളുവാൻ ജോസി രാജപക്ഷത്ത് അല്ലസ് കോമിസം കേന്ദ്രീയ മക്കളിൽ തിബിനോ അഹു ഇംഗ്ലണ്ടത്തെ പുഹുനുവട്ട് കിയപ്പോ ആക്കാറിയ സംബന്ധം പ്രശ്നത്തിബിനമായ അനുരാധപുരയെ സാമാന്യ പൗലക്ക് നാവിക്ക് നിലധാറിയെ കുട്ട തിബുന അവസ്ഥാവ തമായി മഹിന്ദ രാജപക്ഷയ്ക്ക് പുത്താഹട്ടിയ ജോസി രാജപക്ഷെ കത്തുകയാണ് സമാട്ടോയ വിമാല വിരവാൻസല ഗമ്മം പിള്ള ഏക റണവിരുദ്ധ അടയമക്കെട്ട് അതുകൊണ്ടാണ് പുള്ളുവാൻ ദൈവ ജനതാവ് തീന്തുകറായി ദടയമ റണവിരുദ്ധൻ എന്തെങ്കിലും
1: വത്മൻ രാജ്യ വെടിപ്പിരിവിലിട്ട് വിരോധയെ തക്വാന്റെ വഞ്ചാ ദൂഷണങ്ങളുടെ സംബന്ധ പേരിസ് പമനക്ബാവ് ഫീൽഡ് മാർഷൽ സരത് ഫൊൻസേക മഹതാ പവസനവ ജനതാവ് അപേക്ഷാക്കല് ദൂഷണയുടെ തിരുത്തമീമേ വെടിപ്പിരിവില് രാജ്യ ആരംഭകരത്തിബവേൻ രാജ്യ റെക്കനിമിട്ട് ജനതാവ് കട്ടിയത്തുക്കൻവത്തിബാവട്ട് തമാൻ വിശ്വാസിക്കുന്ന ബവായി സരത് ഫൊൻസേക മഹതാ സ്നഹാൻകലേ
0: තුංශිතයට දඬුවම් දෙන්න උපරිම ඒගොල්ලන්ගේ හැකියාව උපරිම මට්ටමෙන් ක්‍රියාත්මක කරනවා. ඒක නිසා අපේ ආශිර්වාදය අනිවාර්යයෙන් මේ රජයට අපි ලබා දෙනවා. ඒ චේතනාව හොඳින් අපි දන්නවා. ඒගොල්ලෝ ගිහිල්ලා වැරදිලා හරි සුම්බුම් සෙට් එක ආපහු එකතු වෙලා ආවොත් ආපහු ඒ ලබාගත් කුඩා ප්‍රගතිය හෝ තමුන්නාසලට අහිමි වෙනවා. ඒකන්ද අනිවාර්යයෙන්ම මේ රජයට අපේ ආශිර්වාදය දෙනවා. මේ රජය අවුරුදු පහක් ඇතුළත ඒ ජනවරවත් තියෙනවා. ඒ කාලය තුළ මේ රජය පෙරලන්න උත්සාහ කරන කිසිම කෙනෙක් අපි අනුමත කරන්නේ නැහැ. අපි කියන්නේ මේ රජය අනිවාර්යයෙන් මේ අවුරුදු පහ යන්න ඕන.
1: සර්ව සාධාරණ පාස්කු පරීක්ෂණයක් පැවැත්වීම රජ්‍ය අපේක්ෂාව බවයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා ප්‍රකාශ කළේ.
4: මේ රටේ ජනතාව ඉල්ලා සිටියා පාස්කු ප්‍රහාරය සම්බන්ධ චූදිතයන්ට එහෙම නැත්නම් මහාමල්කරුවන් හොයන්න සහ ඒ පිළිබඳ ਸਰව සම්පූර්ණ පරීක්ෂණයක්. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට ආවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ਸਰව සම්පූර්ණ පරීක්ෂණයක් කරන්න. රනිල් වික්‍රමසිංහ බලයට එන්නෙත් මේ පිළිබඳව රටේ ජනතාවට ඒකේ වින්දිතයන්ට සාධාරණ ඉටු කරන්න. හැබැයි ඒ කිසි දෙයකින් සිදු නොවුණු වැඩකටයුත්තක් ਸਰව සාධාරණයක් පාස්කු වින්දිතයන් වෙනුවෙනුත් මේ රට වෙනුවෙනුත් අපි ලබා දෙමින් ඉන්නවා. ඒ හා සම්බන්ධ ආයතනයේ පිළිබඳව පරීක්ෂණ කරමින් චූදිතයන් අත්අඩංගුවට ගනිමින් ඉන්නවා. ඇත්තටම ගත්තොත් මේ වෙලා තියෙන්නේ අර කතාවක් තියෙනවනේ අබකාපු කෙනාගේ මොලේ දනවා කියලා තියෙන. දැන් මේ මොලේ දන්න ඇරන්නේ තියෙන ඒ නිසා තම සමහර තැන්වල උද්ඝෝෂණ කරනවා, සමහර තැන්වල උපවාස කරනවා, සමහර තැන්වල කෑ ගහනවා, පිස්සුවෙන් වගේ විදිනවා. ඒ ඔක්කොම කරන්නේ මොලේ දන සෙට් එක තමයි. ওই මොලේ දන සෙට් එක යනු කවුද? මේ රට විනාශ කරපු කණ්ඩායම. ඉතින් ඒ කණ්ඩායම් වල කලබල වීමට අපි කලබල විය යුතු නෑ. අපි ක්‍රමානුකූලව මේ රටේ නීතියේ ආධිපත්‍ය බලාත්මක කරමින් ඉදිරියට යන ගමනක් අපි මේ තියේ.
1: තරුණ කටයුතු ඩියෝ චබාත දිනිඳු සමන් කුමාර මහතාද අදහස් දක්වුවා.
5: අපි දැක්කා අපේ රටේ ඡන්දයක් ගන්න බැරි මිනිස්සු ටිකක් ඉන්නවා. හැමදාම මේ මිනිස්සු ජාතිවාදේ පාවිච්චි කරගෙන තමයි තමන්ගේ ඡන්ද ජයග්‍රහණය කරන්න ඉස්සරහට ගියේ. දැන් ඒගොල්ලෝ දන්නවා ඒ ජාතිවාදී අවශ්‍යපු ඒවා දැන් එළියට එනවා. ඒ මිනිමරපු කතන්දර ටික එළියට එනකොට ඒ වෙනුවෙන් දැන් ওই වගේ අය පෙනී ඉන්න ඕන. එම් පෙනී හිටියේ නැත්තම් තමයි පුදුම වෙන්නේ. එකට අපි පුදුම වෙන්න ඕන නෑ. හැබැයි අපි දැක්කා ලංකා ඉතිහාසයේ ඔය මේ උපවාස වලට අලුත් අර්ථකථන දීපු සෙට් එකක් තමයි ඔය ඉන්නේ. දැන් මේ පාර අකණ්ඩ උපවාසයක් කියලා පටන් ගත්තා කණ්ඩ වෙයි කියලා නැගිට්ටා. අපේ රටේ ජනතාවට අපි කියනවා මේ වගේ රට විනාශ කරපු ජාතිවාදී අවුලන මේ වගේ අය අඳුර ගන්න ඕන. ඉස්සරහට මේ රටේ එවැනි ජාතිවාදයක් අපි හදන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම අපේ රටේ ජනතාවට කියනවා ඒ වෙනුවෙන් ඔබ පෙනී ඉන්න. ඔබ ප්‍රතිචාර දක්වන්න. පාස්කු ප්‍රහාරයෙන් දුක් විඳින මිනිස්සු තාමත් ඉන්නවා. ඒ මිනිස්සුන්ට අපි හිතන සාධාරණයක් කරන්න ඕන. පාස්කු ප්‍රහාරයේ වින්දිතෝ හැමෝම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. පාස්කු ප්‍රහාරයේ ඇත්ත මොලකරු එළියට එයි කියලා. ඒක කරන ඒ ආන්ත්‍රණයට බාධා කරන්න එපා කියලා අපි ඒගොල්ලෝගෙන් කාරුණිකව ඉල්ලනවා. ඒ වගේම අපි ඔබෙන් ඉල්ලන නැවත මෙවැනි ජාතිවාදී අවුලන්න මේගොල්ලන්ට ඉඩ දෙන්න එපා.
1: ප්‍රදේශ වැසක අද වැසේ තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව බස්නාහිර සබරගමු සහ වයඹ පළාත්වලත් ගල් මාතර මහනුවර මෙන්ම නොරිලි දිස්ත්‍රික්වලත් ගිගුරුම් සහිත වැසේ තිබෙන බවටයි අපේක්ෂා කෙරෙන්නේ. මහනුවර සහ අනුරාධපුර දිස්ත්‍රික්වලද වැස් ස්වල්පයක් ඇතිවීමේ හැකියාවක් පවතින බව කාර්යනිරතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය ප්‍රකාශ කළා.
6: අද දිවයිනේ බස්නාහිර සබරගමු සහ වයඹ පළාත්වලන් ගාල්ල මාතර මහනුවර සහ නුවරළිය දිස්ත්‍රික්කවලන් විටින් විට වැසියෝ විකුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. එවාගේම මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි සුවල්පයක් ඇතිවීමේ හැකියාවද පවතිනවා. දිවයිනේ සුළං තත්ත්ව සැලකීමේදී මධ්‍යම කඳුකරයේ බටහිර පැවුම් ප්‍රදේශවලන් උතුරු සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලන් විටින් විට 5 කිලෝමීටර 40ත් 50ත් දක්වා වේගයෙන් හමන තද සුළං ඇති වෙන්න පුළුවන්. දිවයිනේ ප්‍රදේශවලද විටින් විට 5 කිලෝමීටර 30 40ක් දක්වා වේගයෙන් හමන තරමක තද සුළං නැතිවම හැකියාවක් පවතිනවා.
1: මේ අතර දේවර සහ නාවික ප්‍රජාව අවධානය කටයුතු කළ යුතු බවටද දැනුම් දීමක් සිදු කර තිබෙනවා. ඒ ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරේ බණ්ඩාරම කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා විලටොබෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළුවීමේ හැකියාවක් පැවතීම හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර 2.25 අතර ප්‍රමාණයකින් ඉහළ යන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. දුරකථන සම්ප්‍රේෂණ කුළුවල කේබල් කපා සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරු අද දිනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසනවා. ඒ රාගම් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී එහිදී අත්අඩංගුවට සැකකරු අද දින සතුව තිබේ අයිස් මද්‍රව ග්‍රෑම් 17යි බිලිග්‍රෑම් 700ක් දසවා ගැනීමට හැකි වුණා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 27 හා 34 යන වයස්වල පසුවද රතු බස්වල සහ කඩවත ප්‍රදේශවල පදිංචි කරුවන්ට දෙනේ. ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවැදෙව තොරතුරු මත සොරකම් කරන ලද කේබල් කොටස් තුකයක්ද පොලිස් බහරයටගෙන තිබෙනවා. රාගම් පොලිසියයි වැඩිදුර විභාෂණ සිදු කරන්නේ. එළවලු ප්‍රවාහනය කළ ලොන් රථ දෙකක් ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා. ඒ බකබෝඩ පොලිස් බල ප්‍රදේශයේ දඹුල්ල බහියංගනේ ප්‍රධාන මාර්ගයේ යාය 6 ප්‍රදේශයේදී. අනතුරින් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ. මාර්ගය අසල නතර කර තිබූ ලොරි රථයක පිටුපසින් පැමිණි තවත් ලොරි රථයක් ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. පසුපසින් පැමිණි ලොරි රථයේ දුරට නිින්ද යාම හේතුවෙන් ගැටීම සිදුව ඇති බවටයි පොලිසිය සැකපල කරන්නේ. ඉරානය සහ ඇමරිකාව අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද සිදුවන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඒසිය ට්‍රූත් ගිණුමේ සටහනක් තබමින් ඇමරිකා ජනාධිපතිවරයා එම සටහනේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව හෝමු සමුද්‍ර සන්ධිය වහාම විවෘත කිරීම සිදුවන බවයි. ඉදිරියේදී ඉරානය සහ සමස්ත මැද පෙරදිග රටවල් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් ඉරානයේ පවසන්නේ මෙම සාම ගිවිසුමට අත්සන් තැබීම අද සිදු නොවන බවයි. අනිත් පාර්ශ්වයේ ක්‍රියාකලාප හේතුවෙන් ගිවිසුමට අත්සන් තැබීම පිළිබඳව සිතාමතා කටයුතු කළ යුතු බවද ඉරානය ප්‍රකාශ කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන 20-20 ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ලකුණු 37කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ප්‍රථමයෙන් පන්දුර පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩු 6ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 194ක්. නායක කුසල් බෙන්ඩිස් ලකුණු 31යි. කමිල් තුෂාර නොදවී ලකුණු 61ක් රැස් කළා. වේගවත් එඩිබක් ක්‍රීඩා කළ දසුන් ශානක පන්දු 24කදී ලකුණු 58ක් රැස් කරගත්තේ 6 පහර 4ක් සහ 4 පහර 5ක්ද සමගින්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම පන්දු 18යි 1 පන්තුවකදී සිළු දිනා දැවී ලබාගත්තේ ලකුණු 157ක් පමණයි. කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රෝමන් පවෙල් ලකුණු 43ක් රැස් කළා. මෙම ජයග්‍රහණයත් සමගින් තරග තුනකින් සමන්විත 20-20 තරගාවලිය තරග එකට එකක් ලෙස සම තත්වයට පත්ව තිබෙනවා. ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල. අබුඩාබියේදී ඇල්ලූ බ්ලූ බැන්ඩල් සංක සහ බෝධන චතුර දිව්‍යයට රැගෙනයි. පාස්කු ප්‍රහාරයේ මහා මොලකරටත් සම්බන්ධ සිළු දිනාටත් නීතිය ක්‍රියාත්මක කරනවා ඇමති නලින්ද කියයි. ප්‍රදේශ වැසකට වැසේ වැරදිකරුවට දඬුවම් දීමට වත්මන් ආණ්ඩුව අවුරුදු 5 සිටිය යුතුයි ෆීල් මාෂල් සරත් කියයි. ඉරානයත් ඇමරිකාවත් අතර සාම ගිවිසුමට අත්සන් තැබීම අද

0: Dan rohani Ritme Suayana, Prida Pilagasma, Sports Flash, Sports Flash, Sports Flash.
1: අයිබන් ප්‍රිය ක්‍රීඩාලෝලී හිතවතුනි, ක්‍රීඩාපිටියේ උණුසුම අරගෙන අදත් ස්පෝර්ට්ස් ෆ්ලෑෂ් තුලින් ඔබ හමුවට එන්නේ. අද ක්‍රීඩාපිටියේ උණුසුම අපි වාර්තා කරන්නේ ක්‍රිකට් පිටියෙන්. ක්‍රිකට් පිටියේ උණුසුම වෙමින් තිබෙනවා කාන්තා ලෝක කුසලාන තරගාවලියත් එක්ක. T20 ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙනවා. පළමු තරගයේ සත්කාරක එංගලන්ත කණ්ඩායම සමග ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන්නේ. දැවැන්ත පරාජයක් තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට උරුම වුණේ. කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දු රැකීමේ අවස්ථාව ලබා ගත්තේ, පන්දු පහර දීමේ අවස්ථාව එංගලන්ත කණ්ඩායම ලබා ගත්තේ. මුලින් පන්දු පහර දුන්න එංගලන්ත ශ්‍රී ලංකා කණ්ඩායමට දැවැන්ත ඉලක්කයක් ලබා දෙනවා. ලකුණු 220 ඉලක්කයක් ඔවුන් ලබා දුන්නේ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පිළිතුරුනිම ආරම්භ කිරීම සඳහා කාන්තා ක්‍රීඩිකාවන් පිටියට අවතීර්ණ වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු හර 20 අවසානයේදී අපේ ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 132ක් පමණයි. ලකුණු 87ක දැවැන්ත පරාජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට උරුම වන්නේ. කෙසේ නමුත් එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ඩැනි වියාට් හෝ පන්දු 62කට මුහුණ දෙමින් ලකුණු 105ක් රැස් කරගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු ඈතට අරංගිය ක්‍රීඩිකාව බවට පත්ුනේ ඩැනි වියාට්. ඇය තාමත්ම සුවිශේෂී අග්‍රගන්න ඉනිමා ක්‍රීඩා කරන ආකාරය තමයි අපිට දැක ගන්නට හැකියාව ලැබුණේ. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිලක්ෂි ද සිල්වා ලකුණු 39ක් ලබා ගන්නවා. හර්ෂිතා සමරවික්‍රම පන්දු 18කින් ලකුණු 29ක් රැස් කිරීමට සමත් වුණා. එංගලන්ත කණ්ඩායම ඉතාමත්ම දක්ෂ ක්‍රීඩිකාවන් රැසකකින් සමන්විත කණ්ඩායමක්. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම අපිට අවතක්සේරුවට ලක් කරන්න බෑ. ඕනෑම වෙලාවක ක්‍රියාත්මක විය හැකි කණ්ඩායමක් ශ්‍රී ලංකාව සතුයි. අපි බලමු තව තරඟ 4ක් ශ්‍රී ලංකා කණ්ඩායමට තිබෙනවා මේ තරඟාවලිය. ජුනි 16 වෙනිදා නවසලන්තයේ මුණ ගැහෙනවා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට. ජුනි 21 බටරින්ද කොදෙව් කණ්ඩායම, ජුනි 23 අයර්ලන්ත කණ්ඩායම, ජුනි 26 ස්කොට්ලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට මූණට මූණ ගැටෙන්න තිබෙන කණ්ඩායම. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු T20 ලෝක උසාවිය ශ්‍රී ලංකාවට රැගෙන එන්න අපේ ක්‍රීඩිකාවන්ට වාසනාව ලැබෙන්න කියලායි අපි ප්‍රාර්ථනා කරන්නේ. ඊළඟට අපි අවධානය යොමු කරන සූදානම් ලෝක මළල ක්‍රීඩා සංගමය විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීමවල කැපී පෙනෙන ලෙස ඉදිරියට එන ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වී තිබෙනවා. ඔහු ලෝකයේ 3 වෙනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණියා. මේ ලයිස්තුවේ පළමු ස්ථානයේ ලකුණු 1360ක් ලබා ගනිමින් ජර්මානු ක්‍රීඩක ජුලියන් වෙබර් හිමි කරගෙන තිබෙන්නේ. දෙවැනි ස්ථානය ඇන්ඩර්සන් පීටර්ස් හිමි කරගෙන තිබෙනවා. මේ ඇන්ඩර්සන් පීටර්ස් හා රුමේෂ් අතර පරතරයේ ඉතාම සිවුම් පරතරයක් තිබෙන ලකුණු 2ක විතර සුළු පරතරයක් රුමේෂ් තබාගෙන තිබෙන්නේ. කොහොම නමුත් රුමේසින් 3 වෙනි ස්ථානයේ ඔලිම්පික් රන්පදක්කම් ලාභීන් දෙදෙනෙකු අභිබෝ ආයාමට රුමේස් තරඟට හැකියාව ලැබී තිබීමත් විශේෂත්වයක් ලෙසයි අපි සැලකන්නේ. කොහොම නමුත් ජාත්‍යන්තර මල්ල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකා නාමය ඉහළින් ඔසවා තබන්න රුමේස් සමත් වී තිබෙනවා. ඊළඟට අපි අවධානය යොමු කරන්නේ මේ දිනවල ලෝක ක්‍රීඩා ලෝලින්ගේ අවධානයටම ලක් වී තිබෙන ලෝක පාපන්දු ශූරතාවලිය පිළිබඳව. රටවල් 48ක් එක් කිරුලක් වෙනුවෙන් සටන් වදින දැවැන්තම තරගාවලිය තමයි ලෝක පාපන්දු තරගාවලිය. පළමු තරගය දකුණු අප්‍රිකාව පරාජිත පත් කරමින් ජය වාර්තා කර ගැනීමට සත්කාරක මෙක්සිකෝ කණ්ඩායම සමත් වෙනවා. ඊළඟට ඊයේ පැවති තරගයේ ඇමරිකා කණ්ඩායම පැරගුවේ කණ්ඩායම පරාජිත පත් කරමින් සුපිරි ජයක් වාර්තා කිරීමද කැපී පෙනෙන සිද්ධියක් බවට පත් වුණා. ඉතින් ලෝක තරගාවලි ගණනාවක් T20 ලෝක කුසලාන තරගාවලිය එක පැත්තකින් කාන්තා, එක පැත්තකින් පාපන්දු තරගාවලිය, මේ ආදී තරග ගණනාවක් ලෝකයේ පුරා ක්‍රීඩා ලෝලින්ට බලාගෙන සිටින්න විවර වී තිබෙනවා. ඒ නිසා අපි ආරාධනා කරනවා ඔබට මේ තරගාවලි නර්මනවා වගේම අපි වහගෙන ඉන්න ඔබටත් අපි ආරාධනා කරනවා දිගටම රැඳෙන්න අපි සූදානම් සෑම ඉරිදා දිනකම මේ විදිහට තොරතුරු ඔබට අලුත්ම තොරතුරු සමීප කරන්න. ඒ ක්‍රීඩා තොරතුරුත් එක්ක සමුගන්න සූදානම් ඔබට සුවදායි සතියන්තය ප්‍රාර්ථනා කරමින් මම සමීර කාර්යවසම්.
0: ජයග්‍රහණ රිද්මේ සොයායන ක්‍රීඩා පිළගැස්ම ස්පෝර්ට්ස් ෆ්ලෑෂ්. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල්නම් RJ හිස්තැනක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: Radio ITN රටට වග කියන රේඩියෝ
1: ලක්කඩ හගනින වෙලාව දවල් 10:20යි.

0: ලකඩ හගෙන වෙලාව දවල් දොළහයි විනාඩි 31යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවේම 50%ක පමණ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. පවතින අවදානම් තත්ත්වය සලකා ජුනි 10 වෙනිදා දක්වා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඔබත් ඩෙංගු මර්ධනයට ක්‍රියාකාරීව සහයෝගය දක්වන්න.
1: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
3: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: ලක්කඩ හගනින වෙලාව දවල් දොළහයි විනාඩී 42.
1: රිතම් වයිබ් බීට් එකට මික්ස් වෙනවා.

0: 89.5 anu 89.7 lakhanda radio itn sabha sri lankiya handa
1: velava pasaru ekai
2: velava obaveta gena aave
3: lotarayye peralikarana nlb mega power tavanta mega super tag kata amatarawa rupiyal koti ekak power super tag saha grand super tag kata suki remote rotaya nlb mega power obat adama miladi gan
1: ලක්හඬ ප්‍රවෘත්ති සමගින් බබ සුලක්ෂණී උදේශිකයි ත්‍රිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතාරණ

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය ලකඩ
1: දේශීය ප්‍රවෘත්ති ඩෙංගු පාළියේ කඩනම් ක්‍රියාමාර්ග නොකරන්නේ නම් සෞඛ්‍ය අවධානම් තත්වයක් ඇතිවිය හැකි බව වෛද්‍යවරුන් පවසනවා. සතිය තුල වර්තාවන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව අතිශයින් ඉහළ මට්ටමකට පැමිණීම ඊට හේතුව බවයි විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ. මෙම තත්ත්වය පාලනය සඳහා හෙට සිට යළේ ජාතික ඩෙංගු මර්ධන සතිය ක්‍රියාත්මක කරනවා. ඒ රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකය අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මෙන්ම පොලිසිය සහභාගීත්වයෙන් මේ අතර රෝගීන් නිසි අවස්ථාවේදී රෝහල්ගත නොවීම ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනයේදී දැඩි ගැටලුවක් වී ඇති බවයි වෛද්‍ය ප්‍රභාත් සුගද්දාස මහතා පෙන්වා දෙන්නේ.
2: රෝගියෙක් උණ සහිතව පැය 24ක් හෝ පැය 48ක් ඇතුළත ඔහුට උණ රෝගය වැළඳිලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙකු මුණ ගැසිය යුතුයි. විශේෂයෙන්ම උණ වමනය, හිසරදය, ඒ වගේ තත්ත්වයන් වලදී අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙකු මුණ ගැහෙන්න, මුණ ගැහිලා අවශ්‍ය රජයේ වෛද්‍යවරයෙක් විදියට ඔහු දෙන උපදෙස් පිළිපදින්න, ඒ වගේම විශේෂයෙන්ම ඖෂධ භාවිතයේදී පරිස්සම් වෙන්න ඕන. විශේෂයෙන්ම පැරසිටමෝල් කියන ඖෂධයේ පමණයි අපි නිර්දේශ කරන්නේ උන්නට භාවිතා කරන්න කියලා. ද වේදනා නාශක, ඒ වගේම ස්ටීරොයිඩ්ස් වර්ග භාවිතය කිසිම විදියක අපි අනුමත කරන්නේ නැහැ. ඩෙංගු රෝගයේ ආශ්‍රිතව මරණ 23ක් මේ වන විට වාර්තා වෙලා තියෙනවා. ඒ හරහා ඩෙංගු මරණ ගිය වසරට සාපේක්ෂව වැඩිවීමක් මේ වන විට අපි දකින්න තියෙනවා. මේදී ප්‍රධාන වශයෙන් නැගෙන චෝදනාවක් තමයි රෝගීන් නිසි වේලාවට රෝහලට පැමිණෙන්නේ නැහැ කියන කාරණය. ඒ නිසා රෝගියා නිසි වේලාවට ඒ වෛද්‍ය උපදෙස් අනුව රෝහලට ඇතුළත් වීම වැදගත්.
1: මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතාද අදහස් දැක්වුවා.
3: අවාසනාවන්ත මරණ කිහිපයක් ඇතිවෙමින් තියෙනවා. ඒ වගේම ඩෙංගු රෝගී ඉතා තදින් පැතිර යමින් තියෙනවා. කුඩා දරුවන් ඇතුළු සියලු දෙනා මේ සඳහා ගොදුරු වෙමින් තියෙනවා. ඒ නිසා ඔබ සියලු දෙනා තමන්ගේ වගකීම නිසියාකාරව ඉටු කරන්න, තමන්ගේ නිවෙස්වල, ආයතනවල සහ පරිශ්‍රවල මදුරුවන් බෝන ස්ථාන සියල්ල විනාශ කරන්න කටයුතු කරන්න. ඒ වගේම හෙටින් ඇරඹෙන ඩෙංගු මර්ධන සතිය තුළ මේ නිලධාරීන්ට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න, ඔබගේ ජීවිත සහ ඔබගේ දරුවාගේ ජීවිත ආරක්ෂා කිරීම අරමුණු කරගෙන තමයි මේ විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ. මේ වැඩසටහන් වලදී දිගින් දිගටම උපදෙස් දීලා ඔබ ඒ උපදෙස් පිළිපදින්නේ නැතුව ඩෙංගු රෝගය බෝ වෙන ආකාරයෙන් කටයුතු කරනවා නම් කැමැත්තෙන් උනත් ඔබට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න මහජන සෞඛ්‍ය පරිශ්‍රමට සිද්ධ වෙනවා. ඒ නිසා ඒ ගැන අවධානය යොමු කරලා නීතිමය ක්‍රියාමාර්ගවලට යොමු නොවීමට අවශ්‍ය කටයුතු කරන්න කියලා ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා
1: සිටිනවා. දකුණු දිග ලෙබනනේ ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයේ එල කළ ප්‍රහාරවලින් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ලෙබනනේ නගර 24ක ජනතාවට වහඹ ඉවත්වන ලෙසයි ඊශ්‍රායල ආරක්ෂක අංශ දරුම් දී ඇත්තේ. ඒ නිවේදනයක් නිකුත් කරමින් එම නගර 24 ඉලක්ක කරගනිමින් ඉදිරියේදී දැඩි ප්‍රහාර එල්ලවීමට නියමිත බවයි නිවේදනයේ සඳහන් වන්නේ. මේක ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු දෙකට
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: රශ්මි එකයි විනාඩි 18යි.
1: රිය පැදවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. බන්ධයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
3: ප්‍රසංග වේදිකාවේ සජීවී අධ්‍යක්ෂක ලක්හඬ ගී රශ්මී

0: ඔසර එකයි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: එකයි විනාඩි 43.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: ලුකයා මාර වෙනනේ ඌනේ. දුක්ඛ කිවානේ මඩ මෙමරි ලොස් කියලා.
3: මෙමරි ලොස්?
2: කවුද ડોක්ටර්? යාර සුන්නද? මම කිරිතේ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත අතපය වෙඩ කරන්නේ අය මට. සුපුරි ડોක්ටර්නේ. ડોක්ටර් හරියටම කියලා දිනවනේ.
1: hina levi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala thiyaganna
4: evening drive with chamit and charu.

0: තම අනුග්‍රහය
1: රසයෙනුත් ඉහළ ගුණයෙනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
2: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1

0: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රියේ හතට හිමාලික
1: FM 93.5 FM 93.7 Lakhana Radio ITN Dahavale Ehena Lankawama Ahana

0: සහනෝලීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: මද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ විහුම යටතේ ඊයේ දිනේදී සැකකරුවා දවසේ 26 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිදු කර ඇති වැටලීම් සංඛ්‍යාව දවසේ 28ක්. පොලිසිය සඳහන් කළේ අත්අඩංගුවට 4 දෙනෙකු සම්බන්ධයෙන් වැදු වීඩියෝ ලබාගෙන ඇති බවයි. තවත් 4 දෙනෙකු පුනරුත්ථාපනයට යොමු කර තිබෙනවා. මේ අතර අපරාධ මැඩලීමේ විහුම යටතේද ඊයේ දිනේදී සැකකරුවන් 686 දෙනෙකු අත්අඩංගුවටගත් බව පොලිසිය සඳහන් කළා. පරීක්ෂාවට ලක් කර ඇති පුද්ගලයන් සංඛ්‍යාව 28,566ක්. මෙහිදී අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගත් පුද්ගලයන් සංඛ්‍යාව 18ක්. වරින්තුකරුවන් 304 දෙනෙකු සහ විවෘත වරින්තුකරුවන් 140 දෙනෙකුද අත්අඩංගුවට තිබෙනවා. ඊට අමතරව රථ වාහන වැරදි සම්බන්ධයෙන් 4,507 දෙනෙකුද අත්අඩංගුවටගත් බවයි පොලිසිය සඳහන් කළේ. රුසියාවට අයත් ඉන්ධන ප්‍රවාහ ඩව්කාවක් සිය භාරයටගත් බව බ්‍රිතාන්‍ය ආරක්ෂකංශ පවසනවා. එය ලන්ඩන් දකුණු වෙරළට ඔබ්බෙන් රඳවා තබා ගන්නා බවයි බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. යුක්‍රේන යුද්ධය හේතුවෙන් රුසියාවට පනව ඇති ජාත්‍යන්තර සම්බාධක මගහැරීම සඳහා අපැහැදිලි හිමිකාරීත්ව ව්‍යූහයක් සහිත ඩව්කා යුදා කැඩෙමින් ඉන්ධන ප්‍රවාහණයේදීමට රුසියාව කටයුතු කළද ඊට ඉඩක් නොමැති බවයි බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශ නිකුත් කළ නිවේදනයෙන් පෙන්වා දෙන්නේ. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ සම්බාධක මගහරිමින් රුසියාව තම ඉන්ධන අපනයනය කිරීම සඳහා විවිධ උපක්‍රම භාවිත කරන බවයි. මේක ලක්හඬ ප්‍රවෘත්ති පස්වර තුනට.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ஆட்டத்த வக கேம ரேடியோ
1: லக்காத கீராஷ்மி ஆர் யூ ரெடி.

0: Wakanda, G-Rush Me.
1: Dekai Vinadi Sekai Vilawa.
2: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: රිදම් වයිබ් බීට් එකට මික්ස් වෙනවා

0: කුමාල් ධෝනි බලාගෙන හිටියේ කවද හරි දවසක එයාගේ අප්පච්චි කතා කරනක. ඒත් මේ වෙලාවේ නම් එයා මෙතන නෑ.
1: මට මේ වෙලාවේ කතා කරන්න නම් ඕනි ඔයා එක්ක.
0: මං එක්ක
2: අධ්‍යක්ෂණය ඉන්තික ධර්මතිලක.
1: දේවිකාට කෝල් කරා. හම්බෙන්න පුළුවන්ද ඇහුවා.
3: මොකද කිව්වේ?
1: එන්න කිව්වා. මං ඒත් හිතුවේ නෑ මට ඒකට මෙච්චර සතුටු හිතේ කියලා. උඹ කිව්වා හරි බා. අපි ජීවත් වෙන්නේ ටික කාලෙ සදාකාලික තරහවල් තියාගන්න එක පුරවට.
2: මගේ ඉපැරණි පෙම්වතිය සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.

0: දෙකයි විනාඩි 33 වෙලා.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.

0: දෙකයි විනාඩි 38යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

ආණ්ඩුව හොඳයි කියලා ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වටේක වින්දනය සමග ගමන රටට ලොවට ඇහෙන්න ගයන්න 1.76

0: channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
2: ලඛන මොනද

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
3: අග්‍රාමාත්‍ය ආචාර්ය හරණ්‍ය අබරසූරි සහ යුනිසෙෆ් සංවිධානයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ අරලේ ගහමන්තිරේදී දිට්ව අපදා තත්ත්වෙන් පසු අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසාධන කටයුතු සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු වුණා. ආපදා තත්ත්වෙන් බලපෑමට ලක්ව දරුවන් සහ පාසල් සඳහා දියත් කළ ආපදා ප්‍රතිචාර වැඩසටහන්වල පළමු අදියරේ ප්‍රගතිය සමාලෝචනය කිරීම මෙන්ම ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සැලසුම් කිරීමටයි පියවර ගත්තේ. බලපෑමට ලක්ව දරුවන්ගේ සුබසාධනය සහ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යාම තහවුරු කිරීම සඳහා දෙපාර්ශ්ව අතර සහභාගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා සහ යුනිසෙෆ් නියෝජිතයන්ගේ අවධානය යොමු වුණා. ස්විට්සර්ලන්තයේ ජනගහනය මිලියන 10කට සීමා කිරීම වෙනුවෙන් ජනමත විචාරණයක් පැවැත්වෙනවා. එරට ජනගහනය සීග්‍රයෙන් ඉහළ යාමත් සමගයි මෙසේ ජනගහන වර්ධනය පාලනය කිරීම සඳහා වන යෝජනාව ඉදිරිපත් වී තිබෙන්නේ. කෙසේ වෙතත් ඒ සම්බන්ධ වීමට නම් ජනමත විචාරණයේදී වැඩිචන්ද සංඛ්‍යාවක් ලබාගත යුතු වනවා. එරට ජනගහනය මෙවන විට මිලියන 9.1ක්. ඒ අතරින් 27%ක් විදේශයන්හි උපත ලැබූ ස්විට්සර්ලන්ත පදිංචිකරුවන් බවටයි හඳුනාගෙන තිබෙන්නේ. කෙසේ වෙතත් ඇතැම් පාර්ශ්ව චෝදනා කර ඇත්තේ ජනගහනය මිලියන 10කට සීමා කිරීම යෝජනාව ඉතා අවුල් සහගත වන අතර ඒ ඉදිරියේදී අවදානම් සහිත ලෝකයක ස්විට්සර්ලන්තය හුදකලා වන තත්ත්වයකට පත් කිරීමට හේතු වනු ඇති බවටයි. මේනක ලක්හඬ ප්‍රවෘත්ති පස්වරු හතරට
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

WITN රටට වග කියන රේඩියෝ සකම කුලෙබා ලංකඩ ජී රශ්මි ආයු රෙඩි

ත්‍යාසේ ෆ්ලෑෂ්බැක් වේදිකාව ලඟ චනකාන්තම සංගීත කණ්ඩායම පියතර තියෙන ප්‍රශාන්ත් ෆර්නැන්ඩෝ සංගීත කණ්ඩායම ඒ කියන්නේ ආදරෙන් මතක් කරන්නේ මොකද මේ වේදිකාවත් අද අපිට තියෙන රොෂාන්ගේ සංගීත කණ්ඩායම ලැබිච්ච ආරාධනය දෙවෙනි සින්දුව කියන්නේ ඉස්ලාසයි මම ඒ කාලේ කියපු සින්දුවක් 70 ඇනිල වරල පීරලා යන ගම්මන හඩ වෙලා ඒක තමයි කියන්නේ ආවගේ තියෙන්නේ

0: Gingwashmi.
1: යගේ ද අපි හමු ආදරණීය කෙල්ලකෝ ළඟ සිද්ධාක් මගේ තේ චාම්පිකීයක් මගේ අර රංගනාදීකා

ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන් වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අවතන්න 01176 479

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
3: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි
4: ලුකයා මාරෙ වෙලනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා
5: මෙමරි ලොස්
4: කවුද ඩොක්ටර්
5: යාරු සුන්නද
4: මම කිරිති බුන්නේ අය සීනි වෙලනේ මුකු තතපය වැඩ කරන්නේ අය මට සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ
3: hina baby sindu ahanna fm 93.5 fm 93.7 හැන්දෑවේ 4 වෙද්දි ටියුන් කරලා තියාගන්න
0: Evening Drive with Chamit and Charu.
3: Sama Anugrahaya.
0: Rasayenut Ihala. Gunayenut Ihala. Vijaya Tose Mishranaya.
3: Vijaya Products. Ape Rasaya. Rate Samata.

0: ಅಂದ
1: ಆದರಣೀಯ ಜ್ಯೋತಿ ಇರಿದಾ ರಾತ್ರಿ ಹತ್ತು ಹಿಮಾಲಿಕ පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවේම 50%ක පමණ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. පවතින අවදානම් තත්ත්වය සලකා ජුනි 10 වෙනිදා දක්වා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඔබත් ඩෙංගු මර්ධනයට ක්‍රියාකාරීව සහයෝගය දක්වන්න.
0: ඩෙංගු මාරාන්තිකයි. ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත

ලස්සන පුඩියක් විසිල්ල එකක් හුවක් දෙන්න මහරගම අම්මෝ ආදරේ අනේ අම්මේ ඉන්නේ නැතුයි නේ සද්දෙට සෑහෙන ආදරේ ගොඩක් ආදරේ ගොඩක් ස්තුතියි රයිට් දැන් මේ ඊළඟට මම ගයනවා මගේ නමට පණක් දීපු ගීතය ඔයාලා මුලින්ම ඔයාලා ගොඩක් ආදරේ කියලා දන්නවා මේ ගීතයට ෆ්ලෑෂ් බෑක් රහට හදි එක වෙනම රහක් අපි යහමු පණට නමක් දෙනවා නම් මේ ඔබමයි දිවුරන්නම් ෆ්ලෑෂ් බෑක් එක

එහෙම කියලා මං යාව හිතින් අයින් කරන්න තමයි හැදුවේ. දැන් මේ කෙල්ලෙක් අපිව දාලා ගියා කියලා අපි සැලෙන්න ඕනේද කොල්ලෝ? අපි ගඟේ මුහුදේ පනින්න ඕනේද කොල්ලෝ? එහෙම කෙනෙක් මගේ ජීවිතේට ආවා. එයාටත් මම සින්දුවක් කළා. බලන්නකෝ මනාල කොල්ලෝ ඉන්නවනේද මහරගම? මෙන්න මගේ මනාල කොල්ලෝ.

0: thank you flashback ගොඩක් ආදරේ වල හැමෝටම ආයෙ හමු වෙමු thank you
1: 3 විනාඩි 52යි වෙලාව
2: ඔබ මේ සයිකල් එක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැක ගන්න පුළුවන් ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න
3: Are you ready?

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණි උදේශික ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතාරද තද සුලන් සහරළු මුහුදු පිළිබඳව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ සඳහන් වන්නේ කල්පිටිය සිට කොළඹ ගාල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා විලට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 50-60 පමණ දක්වා වැඩි විය හැකි බවයි. ඒ අනුව එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බැවින් අවධානයෙන් කටයුතු කරන ලෙසටයි දීව්‍ර සහ නාවික ප්‍රජාවට දරුම් දී තිබෙන්නේ. එම මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර 2.5 පමණ දක්වා ඉහළ යාමේ හැකියාවක්ද පවතිනවා. ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ හමුදා ජෙට්ටයක් කඩා වැටී ගින්න කඩගෙන තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ එහි නියබුව ආරක්ෂිතව ඉවත් කරගෙන ති බවයි. කෙසේ වෙතත් ගින්න සී ග්‍රීන් පැතිරී ගොස් ඇති අතර ඒ නිවා දැමීම සඳහා බෙහෙවුම් ක්‍රියාත්මකයි. රෙම්බ්‍රොක් විලෙහි දකුණු යුරු ප්‍රදේශයටයි ජෙට්ටයානේ කඩා වැටී තිබෙන්නේ. ඒ සමග හටගත් ගින්න දකුණු යුරේපෙහිටි ගස්වෙල් අතරද ව්‍යාප්ත වී එය ලැවගින්නක් බෙන් පැතිරින බව විදේශ මාධ්‍ය වාර්තා කළා. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල්නම් ආරීජී හිස්තරක් ITNS ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: සතියක ලක්හඩ.
2: දැන් වෙලාව හවස 4:02.

සුබම සුබ සතිය අන්තයක්. හරියටම සතියකට පස්සේ නේද? මම හගෙන ඉන්නේ. වෙලාව හවස 4 විනාඩි 7යි. අද විශේෂ දවසක්, ලස්සන දවසක්. මට වගේම ඔයාටත් නේද? අනිත් දවසක් පටන් අරගෙන ටික ටික ගෙවිලා ගිහිල්ලා දැන් රැවෙත් අත් ළඟයිනේ. මේරිද හන්ද ඔබේ ආවත් සතුටින් තියාගෙන ඔයාගේ හිතත් සතුටින්ම තියාගන්න නම් 93.5 93.7 ලක්කඳ අහගෙන ඉන්න. ඉතින් ඔයාගේ හිත කැමැතිම සින්දු ටිකක් ඉල්ලගන්න පුළුවන් 6:30 වෙන්න කයින් මේ පැත්තට ආවදින්. ඔයා රස තේ කෝප්පයක් එහෙම හදාගෙන ඇවිල්ලා ඉක්මනට මේ පැත්තට එන්න. තේ කෝප්පේක රස බලන ගමන්, පහුගිය දේවල් කතා කරන ගමන් අපිට පුළුවන් පැය දෙක ඊට වඩා අත්දක ලස්සනම සින්දු අහන්න. 93.5 93.7 අහගෙන ඉන්න හවස 6:30 වෙනකන් මම යෂ් අහගෙන ඉන්න. හවස 4:00 වෙනාඩි 8:00.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
4: අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
5: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
4: සක්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: සහදුරයි විනාඩි 29යි. 9 නපුරද?
1: නෑ.
0: කාලය කොයිතරම් නම් ගැවිලා ගියත් අපේ ජීවිතේ හොඳම දේවල් ලබා ගන්න ඕනේ අපිම මහන්සි වෙලා නේද? කොයිම දේවල් අපි මෙලදී ගත්තත් ඔයාට කාලය කියන දේ මෙලදී ගන්න බෑනේ. ඒක නිසා කාලය අපතේ යවන්න නැතුව වැඩ ටික කරන්න නේද? වෙලාව කය භාගිකුත් ගිවිලා ගිහිලා ඔයත් එක්ක ඉන්න මම හවස 4 විනාඩි 30යි දැන්. ඉතින් ලස්සනම සින්දු අහන්න 93.5 93.7 මාවහගෙන ඉන්න. ෆෝන් නම්බර් එක මතක් කරන්නම් 07.03 93.5 93.7 ඉක්මනට දුවලා ඉන්න මේ පැත්තට. මම බලන්නේ ඉන්න ඔයා මේ පැත්තේ ඉඳලා මේ පැත්තට එනකම්. මම ආපු ගමන් මට ලස්සන මැසේජස් ගොඩාක් එවලා දෙන බොහොම ස්තුතියි මේ ආදරයට. අපිට ලස්සන සින්දුවක් දෙන්නකෝ. හැටන් පැත්තෙන් තමයි මට මේ විදිහට මැසේජ් එකක් දාලා තින්නේ මාව අහගෙන ඉන්නවා කියලා. වීරසිරි, නිරෝෂා, සතුන්, නෙත්මිනි මේ හැමෝම එකතු කරගන්න හරිම ආදරෙන් ඊළඟ සින්දුවට. වෙනද වගේම ආදරණීය හදවත ආදරණීය හිතක් තියෙන කෙනෙක්. ගුඩ් ඉවිනින් ඔයාට, ගුඩ් ඉවිනින් ඔයාට. වැඩ ටික කොහොමද? කාලේ අපතියවන්න නැතුව ඔක්කොම වැඩ ටික කරගත්තද ෂොප් එකෙන්? එයාගේ හඬ ඇහෙනකන් තුමේ බලාගෙන හිටියේ. ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න, අනිවාර්යෙන් එකතු කරගන්න හරිම ආදරෙන්. පන්වැලේ නුපුල් තමයි මට මේ විදිහට මැසේජ් එකක් දාලා තියෙන්නේ. දවගේ මම රසරස කැම හදන කෙනෙක් කියන වයිජය මම ඔයා. ඔයාගෙන තමයි මම මේ කියන්නේ. සතියගේ ලක්කන අහගෙන ඉන්නවා කියලා තමයි තියන්නේ ජය මම ඔයාගේ වැඩ කරන තර හැමෝමත් එකතු කරගෙන අපි යමු නේද ලස්සන සින්දුවක් අහන්න. ඉස්සර බලපු ලස්සන කතාවක් මතකයිද ඔයාට? දෙකපුල් කඳුලින් දෙම බලන්නේ තරම්ම ලස්සනයි සින්දුව.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Tengwelawa, sabasa hatarai viraditi satai.
2: Vilaavu opaveta gena aave. සියව සක්පුරා ජාතියක් විශ්වාසය තිබු ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රෝතයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
4: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල් හේන පාර මහරගම
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබු ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

දවස හතරයි විනාඩි 45 වමවහගෙන ඉන්න වෙලාව. වෙලාව නම් ගෙවිලා ගියාට දැන් මේ දවස්වල වැස්ස නේද? කොහොමද දැන් වාගේ ගෙවල් පැත්තට එහෙම හොඳටම වහිනවද? අපි ඉන්න පැත්තට නම් හොඳටම වහිනවා. හවසට එහෙම මනෝකලා යන්න යනකොටම හරියටම වැස්සක් හම්බ වෙනවා. ඒකටද බින කියන්නේ? කියන්නත් බෑ නේද? දැන් ගෙදර හැම ඉන්නකොට රෙදි ටිකේම වෙලගන්න හරිම කරදරයිනේ මේ තියෙන වැස්සත් එක්ක. එක පාරට වහිනා එක පාරට අඩු වෙනවා. දැන් එල්ලිනෝ හරියටම සක්‍රීය වෙලා තියෙන්නේ. පේනවා නේද මේ කාලගුණය වෙනස් වෙන ඉක්මන? කාලගුණ රටාව නිල වශයෙන් ආරම්භ වෙලා තියෙන විදිය තියෙනවා කියලා දැන්ලා සඳහන් කරලා තියෙනවා. මොකද මේ වැස්ස ගැන කියනකොට නිකන් මාත් පැටලෙනවා වගේ නේද? ඒක තමයි දී මම්මි කියන හදන චුට්ටක් විතර බය හිතෙන දේ. දැන් ලංකාවට ඇතුළු වීමත් එක්කම ලොකු බලපෑමක් කරලා තියෙන අපේ මේ කාලගුණ රටාවත් එක්ක දැන් නිල වශයෙන් ආරම්භ වෙච්ච බව ඇමරිකානු ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය මගින් දැනුම් දීලා තියෙනවා. දැන් උෂ්ණත්වය දැන් මුහුදේ තියෙන සාමාන්‍ය උෂ්ණත්වයට වඩා උෂ්ණත්වය වැඩි වෙනවා. ඒත් එක්කම සාමාන්‍ය සීමාවට වඩා සෙල්සියස් අංශක 0.5ක් පමණ ඉහළින් තියෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒත් එක්කම තමයි දැන් සාගරයේ වගේම වායුගෝලීය උෂ්ණත්වයත් මේකට ප්‍රතිචාර දක්වනවනේ. එතකොට වායුගෝලයේ තියෙන උෂ්ණත්වය ටික ටික වැඩි වෙනවා. ඉතින් මේ එල්ලිනෝ තත්ත්වයත් එක්ක ප්‍රබලතම දෙයක් තමයි දැන් මේ එල්ලිනෝ ලොකු බලපෑම කරන්න පුළුවන් හැම රටකටම. ඉතින් විද්‍යාඥයින් මේ සඳහා අනුතුරු තඟවලා තියෙනවා. ඒ වගේම තමයි ගෝලීය වශයෙන් බලපෑම් එල්ල කරන්නත් පුළුවන්. දැන් ඕනම දෙයක් සිද්ධ වෙන්නේ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් එක්කනේ නේද? අපි අවුරුදු ගාණක් තිස්සේ කරපු කියපු දේවල් ප්‍රතිඵල අපිට දැන් විඳින්න හම්බ වෙලා තියෙනවා. හරියට මේ එල්ලිනෝ එකත් එක්ක වගේ. දැන් මිනිස් ක්‍රියාකාරකම් මේ දිගු කාලිනව සිදුවීමත් එක්ක ගෝලීය උෂ්ණත්වය එකතු උණුසුම් වෙනවා. ඉස්සරහට එන 2027 අවුරුද්ද හරියටම උෂ්ණත්වය අධිකම අවුරුද්දක් වෙනවා කියලා තමයි විද්‍යාඥින් අනතුරු අඟවලා තියෙන්නේ. ලේසි වෙන්නේ නැහැ. ලෝකයේ කාලිකුණික රටා වෙනස් වෙන්න පුළුවන්. ඒත් එක්කම ආහාර සැපයුමත් එක්ක ආර්ථිකයට ලොකු බලපෑමක් කරන්න පුළුවන්. ඉතින් ලංකාව වගේ කෘෂිකර්මාන්තයත් එක්ක ඉන්න රටකට මේක ලොකු අභියෝගයක් වෙන්නේ වෙයි නේද ඉස්සරහට? කාලගුණය වෙනස් වෙනකොට, වැස අඩු වෙනකොට, උෂ්ණත්වය වැඩි වෙනකොට ආර්ථික රටාවට බලපෑමක් දැඩි විදිහට එල්ල වෙනවා. ඉතින් බලන්නකෝ අපි මිනිසුන් විදිහට කරපු කියපු දේවල් දැන් අපිට විඳින්න වෙලා තියෙන පොදු වේ නේද? එහෙම තමයි නේ. ඉස්සරහට හරි අපිට පුළුවන් නම් මේ දේවල් වළක්ව ගන්න පුංචිම හරි පියවරක් ගන්න අපි උත්සාහ කරමු නේද? කියනවා මං මට හිතුණා WhatsApp එක පැත්තට යන 0703 93 5 7 නුවර ඉඳලා ඇවිල්ලා තියෙන ලස්සන ගැහැණු ළමෙක් ප්‍රියංකා ඔයාව එකතු කරගන්නම් හරි මාතරින් සුබ සන්ධ්‍යාවක් යෂ්ග ලස්සන ඉරිදාවක් වේවා. ඔයාට ලස්සන මෙරිදාවක් වේවා. කොහොමද යෂ්ග මං ගොඩාක් හොඳින් ඉන්නවා. ලස්සන සින්දු ගොඩක් ඕනේ මගේ ෆැමිලි එකේ ඔක්කොම ඔයාවයි ආදරෙන් එකතු කරගන්නවා කියනවා. ඔයාටත් ගොඩක් ආදරෙයි. ලස්සන ප්ලේලිස්ට් එකක් කියලා තියෙනවා. මං අද කිව්වනේ පටන් ගන්නකොටම කැමැතිම ලස්සනම සින්දු ගොඩක් දෙන්න කියලා. එදකම අම්බන් පිටියේ රේණුක තමයි මැසේජ් එකක් දැලා තියෙන්නේ. සින්දු නම් හරිම ලස්සනයි. මං හිතන්නේ මං කලින් ප්ලේ කරපු සින්දු එකට ඔයාට හිත වහ වැටිලා තුම්. ලස්සනයි ලස්සනයි. ඒ වගේම ලස්සන සින්දුවක් අපේ පවුලේ හැමෝම වෙනුවෙන් දෙන්න පුළුවන්ද? බෑනේ අනේ. දෙන්නම් අහගෙන ඉන්නකෝ. අම්ම පිටියේ රේණුක ආවත් එකතු කරගන්න හරි ආදරෙන්. ඒත් එක්කම මට හිතුණා වෙනද වගේම ආදරෙන් අපිට කතා කරන තමරා කුමාරී. එයා හරි ලස්සන කටහඬක් තියෙන කෙනෙක්. මට කිව්වා එයාට ලස්සන සින්දු කියන්න පුළුවන් කියලා. හැබැයි වයස චුට්ටක් විතර වැඩි. කමක් නැහැ. එයාගේ පවුල කෙනෙක් හරි සම්බන්ධ කරන්නේ අපි අර සින්දු වැඩසටහනත් එක්ක. ඔයාටත් ඉදිරිපත් වෙන්න බලන් අපි ඒ ගැන ඉස්සරහට කියන්න ආගෙන ඉන්න. හවස 4:50යි දැන් වෙලාව.

0: අනුෂ්ක රසංජන ද සිල්වා නිර්මාණයක්. පට්ටි ගෙදර.
1: ඔය නාගපු යාළුවෝ දැන් එන්නේ නැද්ද?
2: එනවායි.
1: හා. යාළුවෝ කිව්වට මං හිතේ නැහැ ගැලමෙක් කියලා. හරි. ඔයා කතා කරලා එන්නකෝ. මම තුලින් ඉන්න. පරක්කුලා දිනේ.
0: සත්‍යන්තයේ රාත්‍රී 9:00 ට ITN බලන්න. පට්ටි ගෙදර.

சத்தியாக லக்கண.

සුබ සන්ධ්‍යාවක් කලොත් පැයක් තමයි මේ විදිහට පටන් ගන්නෙ නේද? සවස 5 වෙනාඩි 4යි. ලක්කන සතියන් දිහාගෙන ඉන්න වෙලාව අලුත් පැයක් මේ විදිහට පටන් ගන්නකොට දැන් අපි ක්‍රීඩාවන් හිම කරන්න කැමති නී ස්පෝර්ට් වගේ දේවල්. ඉස්කෝලේ කාලේ හැම වොලිබෝල්, නෙට්බෝල්, පාපන්දු හිම කරානේ නී ඉස්කෝලේ කාලේ අපි. හිම කරපුවා ඉන්නවද? දැන් පාපන්දු ගැන කියද්දි මට හිතෙනවා දැන් පාපන්දු කියන දේවල් දැන් ලෝකේ මේ වෙනකොට වැඩිපුර කතා බහට ලක් වෙනවනේ නේද? හැබැයි දැන් පාපන්දු කියන ක්‍රීඩාව 1863 තමයි මුලින්ම පාපන්දු සංගමයක් විදිහට පටන් ගත්තේ එංගලන්තයේ ලන්ඩන් නුවර තමයි මේක පිහිටුවේ පාපන්දු සංගමයක්. ඉතින් මේදී ක්‍රීඩාව සඳහා පොදු නීති නීතිමාලාවක් ඇතුළත් කරලා තියෙනවා. ඒත් එක්කම 1872 ලෝකයේ පළමු වන නිල ජාත්‍යන්තර පාපන්දු තරඟය එංගලන්තය, ස්කොට්ලන්තය ඒ අතර පැවැත්විලා තියෙනවා. ඒත් එක්කම තමයි 1904 ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය, එහෙම නැත්නම් ෆිෆා කියලා කියන්නේ අපි යන්න, ඒ ආයතනයත් එක්ක ප්‍රංශයේ පැරිස් නුවරදී පිහිටුණු ලැබුවා. ඉතින් ඔයා දැන් පාපන්දු ගැන අහවල දැක්කට පාපන්දු පටන් අරගෙන ගොඩක් කාලයක් වෙනවා නේද? 1863 තමයි පාපන්දු ක්‍රීඩාව නිල වශයෙන් ආරම්භ වුණේ. දැන් පාපන්දු ඉතිහාසයේ විශාලතම ලෝක කුසලාන තරගාවලිය දැන් පහුගිය දිනවල පැවැත්වුණා ජූනි 11. ඒත් එක්කම දැන් මේ ලෝක කුසලානයක් වෙනුවෙන් තරඟ කණ්ඩායම් 48ක් මේ පාර තරඟ කරනවා. හරි හරියට නේද? 100 තරඟ කරනවත් එක්කම දැන් තරඟ 104ක් සැලසුම් කරලා තිනවා කණ්ඩායම් 48ක් එක්ක. කවුරු දෙනයිද මේ පාර හරිම තරඟයක් තියෙනවා? මේ තරඟ පැවැත්වෙන්නේ ඇමරිකාව, ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඒත් එක්කම මෙක්සිකෝව කියන රටවල් අතරතුර අවසාන තරඟය තියෙන්නේ ජූලි 19 වෙනිදා. ක්‍රීඩාවට ආසා කරන අයට, පාපන්දු වලට කැමති අයට ඔන්න බලාගෙන ඉන්න පුළුවන් මේ බාර ජයග්‍රහණයේ ලෝක කුසලානේ කාට ආවිද කියලා නේද? මේත් බලාගෙන ඉමු. ඇත්තක බල ලක්කන අහන ගමන් 93.5 93.7 ආදරෙන් කෝල් කරපු අයක් ඉන්නවා. කෝල් කරපු අය ගැන කියනවද, මැසේජ් කරපු අය ගැන කියනවද? දැන් ගොඩක් වෙලා චැට් එකේ ඉන්න අයත් ඉන්නවා. ඒත් එක්කම සමහරක් අය මට එවලා දිනවා වොයිස් මැසේජ් එකක්. හක්කේ මමත් ඔයාව අහගෙන ඉන්නේ කියලා. මම දන්නවා ඔයා මාව අහගෙන ඉන්නේ කියලා. ඇයිටින් ඔයා මට හක්ක කියන්නේ? හක්ක කෙනෙක් නෙවෙයි යන්නේ. නෑ නෑ, ඔයා කැමති එකක් කියන්න නේද? ආදරයට කියන්නේ කමක් නෑ. අක්කේ මාත් ලක්කන අහගෙන ඉන්නේ පාඩම් කරන ගමන්. ලස්සන සින්දු ටිකක් දෙනවා ඔයාට. ඔයා thank you. ඒත් එක්කම අයියා, ඒ වගේම යාගේ අම්මා සීලානන්ද 2025-26 බැජ් එකේ මේ පාර ඕලෙවල් ලියපු හැමෝමයි ඕලෙවල් බැජ් එකේ යාළුව හැමෝම එකතු කරගන්න කියනවා. ඒ වගේම 2025-26 ඕලෙවල් බැජ් එකේ හැමෝම ඒත් එක්කම ළඟෙන ඕලෙවල් රිසල්ට් වලින් හොඳ රිසල්ට් එකක් එන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා කියලා තිනවා. අනිවාර්යයෙන්මනේ හොඳට ඉගෙන ගන්න ඕනේ. යා යාළුවෝ ටික ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නම් අහිංසා යාට. හරිම ආදරේ. ඒත් එක්කම හායි අක්කේ, ඔයාට කොහොමද? අපි දැන් හොඳින් සින්දුවකට අපිවත් එකතු කරගන්න. අම්මයි තාත්තයි බේබි අම්මුවයි මම අලව්වේ නිම්සරා තමයි මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. නිම්සරා, හරි ලස්සන නමක් නේද නිම්සරා? හයි අක්කියෝ, ජානු තමයි රත්තොටින් මට මැසේජ් එකක් දාන දෙන්නේ. මාත් ඉන්නවා කියලා තිනවා. ඉන්නවද ඔයත්? මාත් දන්නවා ඔයා ඉන්නවා කියලා. ඉතින් ලස්සනම සින්දුව අහන්න මේ පැත්තට එන්න. හවස 5 වෙනාඩි 8.

0: අවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: ලොකයා මාරෙ වෙනනේ ඌනේ දුක්ඛ කිවානේ මඩ මෙමරි ලොස් කියලා.
2: මෙමරි ලොස්
1: කවුද ડોක්ටර්? යාරු සුන්නද? මම කිරිතේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට. සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
3: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala thiyaganna
4: evening drive with chamit and charu

0: උත්තරය මණ්ඩලයේ කොවිසිතල ත්‍රේය
1: සම අනුග්‍රහය
2: රසයෙනුත් ඉහළ ගුණයෙනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
3: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
4: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul Documentaries that open your eyes All in one place All on your terms A legendary name returns Redefining entertainment And reshaping the Sri Lankan entertainment landscape This is not just streaming This is the future of Sri Lankan entertainment. ITN Max.

ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය. Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.

හොඳයි කියලා ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වටේක රින්දනිය සමග ගමන රටට ලොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට ඔබේ

අහන රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව සතියක ලක්හඬ.

0: දැන් වෙලාව සවස 5 විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත. සතියක ලක්හඳ

මාස 5 විනාඩි 30යි මෙහෙර බලන්නක වෙලාව කොයිතරම් නම් ඉක්මනට ගෙවිලා යනවද? තව පැයක් වගේ තමයි තියෙන්නේ මට ඔයත් එක්ක ලස්සන සින්දු අහන්න දෙන්න. ඊට පස්සේ අපිට නිවුස් අහන්න තියෙනවා. වැඩ ගොඩක් තියෙනවා. තාමත් මේ පැත්තට ආපු නැති කෙනෙක් නම් ඉක්මනට එන්න 93.5න් 93.7න්. දැන් අපි වැඩ වැඩි නේද මේ සතියේ දවස් ටිකේ වැඩ වැඩි වෙලා දැන් වීකෙන්ඩ් එකේ පුංචි නිවාඩුවක් එහෙම හම්බෙලා තියෙන පුළුවන් සමහර අයට. එහෙම නැත්නම් වීකෙන්ඩ් එකෙත් වැඩ වෙන්න පුළුවන් අපි වගේ. දැන් කොයි විදිහට වැඩ කරත් දැන් අපිට ගොඩක් වෙලාවට ඔයාට ඔයා ගැනම හිතන්න වෙලාවක් හම්බෙලා තියෙනවද? ඇත්තටම දැන් අපි වැඩ ගැන හිතනවා, පවුල ගැන හිතනවා, හැමෝම ගැන හිතනවා. හැබැයි ඔයාට ඔයා ගැන හිතන්න වෙලාවක් තියෙනවද? ඇත්තටම නැති වෙන්න පුළුවන් නේද? දැන් අපි වෙන කෙනෙක්ට ආදරය කරන්න කලින් ඔයා ඔයාටම ආදරය කරන්න ඕනේනේ. ඔයාගේ කොන්න ගැන හිතන්න, ඔයාගේ මූණ ගැන හිතන්න, ඔයාගේ මාගේ නියපොතු ගැන හිතන්න. ඔයා ඔයාටම ආදරය කරන්න පුංචි වෙලාවක් හරි වෙන් කරගන්න ඕනේ. එතකොට තමයි ඔයාට වගේම ඔයාට පුළුවන් වෙන්නේ තව කෙනෙක්ට හරියට ආදරය කරන්න නේද? ඉතින් ඔයාට දැන් ඔයා වෙනුවෙන් පුංචි වෙලාවක් නැති වෙන්න පුළුවන් මේ කාර්යබහුල ජීවිතෙත් එක්ක. හැබැයි මිනිත්තු පහක් ඔයාට පුළුවන් නේද ඔයා වෙනුවෙන් තියන්න? මිනිත්තු පහක් යන ඔයාගේ ජීවිතේ වඩිනම කාලයක් වෙයි. කාලයක් යනකොට දැන් මේ පුංචි කාලයක් වගේ දැනුණාට ඔයාට වේගයෙන් නැවතීම, බයිසිකල් පැදීම, මේ වගේම තමයි පඩි පෙළ නැගීම හෝ බහීම, මේ වගේ දේවල් එක්ක ව්‍යායාමයක් අපිට නොදැනීම අපේ ඇඟට සිද්ධ වෙනවා නේද? දැන් මේ වගේ දේවල් එක්ක වෙන ඉන්නකොට ක්‍රියාකාරකම් වල යෙදෙනකොට අකල් මරණ ඇති වෙන්න පුළුවන්නේ, හදිස්සියේ මියදෙන්න පුළුවන්. හැබැයි මේ වගේ දේවල් 10%කින් විතර අඩු කරගන්න පුළුවන් කියලා නවතම පරීක්ෂණ එක තහවුරු වෙලා තියෙනවා. ඉතින් කාර්ය බහුල ජීවිතයක් එක්ක ඉන්නකොට මිනිත්තු පහක් ඔයාට වෙන් කරන්න පුළුවන් නේ. ඔයා ඔයාටම ආදරේ නම් ව්‍යායාමයක් කරලා දැන් මේ ශරීරයට පුංචිම හරි ව්‍යායාමයක් එකතු කරගෙන නිරෝගීව ඉන්න පුළුවන්. ඒ වගේම තමයි මොළයට වගේම ඔයාට මානසික ආතතිය මගහැරගන්න ලොකු උදව්වක් වෙනවා මේකේ. ආට ඔයා ආදරේ කරන ගම ඔයාටත් ආදරේ කරන්න මිනිත්තු පහක් ඔයාගේ ජීවිතයට වෙන් කරන්න නේද? ඒකත් මතක් කරන ගමන් මට හිතුණා වට්ස්ඇප් එක පැත්තට යන්න. අක්කේ මම නිට්ටමුවෙන් විහිඟි තමයි මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. නිට්ටමුව පැත්තෙන් මේ පැත්තේ වහිනවද? මොකද වෙන්නේ මේ වෙලාවෙම? අම්මා තාත්තා එත්තක වගේම රුහුණ විශ්වවිද්‍යාලයේ ඉන්න මගේ අයියව එකතු කරගන්න කියනවා. මාගේ මාමා එත් එක්කම මගේ පවුලේ හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහම කියලා තමයි තියෙන්නේ. ඒත් එක්කම නොමල් මැසේජ් පැත්තර යන්න තමතක කරන්නේ. ආවද මගේ පිස්සු කෙල්ල? ඇවිල්ලා ඉන්නේ යන්නේ. නිය සුදු වැණික යෂ්ක ආදරේ කියලා තියෙනවා. එයාගේ හදරණී හස්බන්ඩ් මේ ලෝකයෙන් සමුගෙන අරගෙන ජූනි 15 කියලා තමයි තියෙන්නේ. ඉතින් එහෙම තමයිනේ අපේ ජීවිතේ. කටි හම්බ වෙනවා, මගහැරෙනවා, නැති වෙනවා, මේ හැම දෙයක්ම දරාගෙන අපිට ඉන්න වෙනවා නේද? ඉස්සරහට යන්න වෙනවා නේද? පවුලේ අනිත් අයත් එක්ක. ඉතින් ආවත් හරි ආදරෙන් එකතු කරගන්නම් තමරා කුමාරී. අපිට ලස්සන සින්දුවක් දෙන්නකෝ, අනිවාර්යයෙන්ම දෙන්නම්. දමුණු පොලෙන් තමයි නදීකමට මැසේජ් එකක් දාලා තියෙන එකතු කරගන්න. ලොකු පුතා ගිහන්, පොඩි පුතා සහන් එක්කම දුව සඳ සිවල්ත එකතු කරගන්න කියලා තියෙනවා. හරිම ආදරේ. මේ හැමෝම එකතු කරගෙන යන්න හදන්නේ ලස්සන සින්දුවක් අහන්න. අමරසිරි පිරිස් මහත්මයාගේ මේ ලස්සන සින්දුව ඔබ ආයමත්.

0: ਗਿਆ ਕਿ ਲੱਖਾਂ ਦਾ
1: ਸੋ ਸੁਪਾਹੀ ਵਿਨਾਡੀ 41 ਸੈਕਿੰਡ ਦੇ ਮੋਲਾ ਵਾ

0: සංගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: අබුඩාබිය සිට රැගෙන බ්ලූ මැඩල් සංක සහ බෝධර චතුර ගැන පුළුල් විමර්ශන. ඩෙංගු ව්‍යාප්තිය දැඩි අවතානමක. මරණ 24ක් සහ රෝගීන් 41,000ක්. තද වැසිකෙනත් මෝද රළු වීම ගැනත් කාලගුණයෙන් අනාවැකේ. ඔක්තෝබර් සහ නොවැම්බර් භයානක වන එල් නිනෝ.
3: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: சத்யாக லக்கண.
1: සත්‍යයේ ලක්ෂණ අහගෙන නේද ඉන්නේ සද්දට ඔය පැත්තෙන්? මට පේනවා ඔයා මාව අහගෙන ඉන්නේ කියලා. පේනවා නෙමෙයි, මම දන්නවා ඔයා මට කියනෝනේ මං අහගෙන ඉන්නේ කියලා. ඒක ලක්ෂණ අහගෙන ඉඳ ගමන් ඔයාට හරි වාගේ යාළුවෙක්ට හරි ලස්සනට සින්දු කියන්න පුළුවන්ද? ඔයා මාව අහගෙන ඉන්නවා නම් ඔයාට ලස්සන සින්දු කියන්න පුළුවන්ද? අර හැංගිලා හැංගිලා සින්දු කියන්නේ නැතුව ඔයාට දැන් එලිපිට සින්දු කියන්න පුළුවන්. මේ කියන්න හදන්නේ වගේ අවස්ථාවක් ගැන. ඉතින් සංගීතයකට පුළුවන් ජීවිතේ වෙනස් කරන්න, ඔයාගේ ජීවිතයට ටර්නින් පොයින්ට් එක වෙන්න පුළුවන්, ජීවිතේ වෙනස් කරන තැන වෙන්න පුළුවන් මේ ඔයා කියන සින්දුවේ පදපේලි ටික. ඉතින් ඔයාගේ ජීවිතේ ලස්සන කරගන්න ඔයාට ලස්සන කටහඬක් තියෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් මිලියන ගණකක හිත ලස්සන කරන්න, හිත සනසන්න නේද? දැන් ඔයාට ජීවිතේ සමහරක් විට අවස්ථාවක් නොලැබෙලා තියෙන පුළුවන් ඔයාගේ ගායන හැකියාවත් තිබ්බට. හැබැයි ඔයාට ඒ වගේ හැකියාවක් තියෙනවා නම් හිත නිවන්න, ආදරණීය හිතක් ලස්සන කරන්න, හැඩ කරන්න. ඉතින් ඔයා වයස අවුරුදු 20-50 අතර කෙනෙක් නම් ඔයාගේ ලස්සන කටහඬින් සෙන්දුවක් කියලා රෙකෝඩ් කරගෙන මම මේ කියන නම්බරයකට වට්ස්ඇප් කරන්න. 0770-0706-166. ඔයා අවුරුදු 20-50 අතර කෙනෙක් නම් 0770-0706-166 ඔයාගේ ලස්සන වොයිස් එකකින් කියපු සින්දුව එවන්න. ඉතින් ඒ අවස්ථාවත් මතක් කරන ගමන් නෝමල් මැසේජ් පැත්තට යන්න 0773-93-5-93-7 කවුද මට වෙලා තියන්නේ? ගුඩ් ඊවනින් කියනවා. ගුඩ් ඊවනින් තර තුෂාරි ඔයාට නෙත් එක්කම මෙලන්ත දමුණු පලින් එකතු කරගන්න ඔයාවත් හරි ආදරෙන්. එත් එක්කම සුබ දවසක් මාවත් සින්දුවකට එකතු කරගන්න කියනවා කෑගල්ල මීදරියේ ගමේ උපනන්ද. ඔයාවත් එකතු කරගන්න උපනන්ද. මාව ලස්සන දෙකට එකතු කරගන්න නුවර සංජීව තමයි මට ඒ විදිහට කියන්නේ. මේ හැමෝම එකතු කරගන්න යන්න හදන්න කලින් මම ලස්සන මැසේජ් එකක් වෙලා තියෙන පොඩි නිසදසක් වගේ එක. ඒකත් කියලා අපි හමුනේ අද සින්දුව අහලා බලන්න. අයිතියක් තියෙන්නම ඕනිද ප්‍රේමයෙන් වෙලෙන්න? නීතියක් තියෙනවද එහෙම බෑ කියන්න? දැනුණු තැන නතර වෙන එක නතර කරන්න නීතියකට පුළුවන්ද බැඳුණු හිත බිඳින්න?

0: නොතරයේ පෙරලිකරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම ලොතරය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අදරිය පදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න. ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍රයක් හඳුන්වාදීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින්. අදම අවතන්න 011 6767 479.
2: ලකාණ්ඩ රේඩියෝ ITN
3: වෙලාව සවස 6:00.

හිත තනියෙන් නොබ යනකන් කිව්වට ඔය හිත තනි කරලා මට යන්න වෙලා වැවිල්ලා. තව පෑ භාගයටත් අඩු කාලයක් තමයි තියෙන්නේ මට සතියක ලක්කණින් ඔයාව ඔයාගේ හිත තනි කරලා දාලා යන්න. පැලගියාට මම එනවා ලබන සතියේ. ඉතින් නස්සනුම සිංදු හන්න ඉක්මනට මේ පැත්තට එන්න. එහෙම කියන්නේ නෝමල් මැසේජස් පැත්තට යන්න හිතුණා මට. හයි යෂ් මැනික, ඔයාට කොහොමද? ගොඩක් හොඳින් ඉන්නව මැනික මාත්. ඔයා ගොඩක් දවසකින් එකනේ ඔයා මං හිතන්නේ අහලන රේඩියෝ එක මං තරහයි. හරිද? මම හෂිනී, ලස්සන සින්දුවක් දෙන්න කියනවා එකතු කරගන්න. මාවත් කියලා තිනවා බණ්ඩාරගම පැත්තින් තමයි මට මේ විදිහට මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඒ හැමෝම එකතු කරගෙන තව එක්කෙනෙක් ඉන්නවා. යාවත් එකතු කර යමු නේද? හසිත් රත්මලානෙන් මැසේජ් එකක් දාලා තියෙනවා. හැමෝම එකතු කරගෙන යන්න හදන්නේ මේ ලස්සන සින්දුව අහන්න. කරුණාරත්න දේවල් කෙනෙක් මත්මයාගේ මේ සින්දුව බලන්නක ලස්සනයිද කියලා. කොහේ හෝ නුඹ නතර වී ඇති.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව සතියග ලකන
1: සල්සහයයි විනාඩි 15යි දැන් වෙලාව

0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකඩීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 767 679
1: අවසන් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
1: ටේක්යා සුරකිමු මගතොට.
0: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011 767 679 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම.

0: настала.
1: අබුදාබිය සිට රගඩා බ්ලූ මැඩල් සක්ක සහ බෝධර චතුර කැඩ පුරුල් විමර්ශන. රොපෙල් බිලින අඩු දෙකේ දෙදි කළ පේරාදෙඩිය හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකයේ ජනතා අයිතියට. ඩෙංගු ව්‍යාප්තිය දැඩි අවතානමක මරණ 24ක් සහ රෝගීන් 41,000ක්. තද වැසි කෙනත් මුහුද රළු වීම කෙනත් කාලගුණයෙන් අනාවැකි. ඔක්තෝබර් සහ නොවැම්බර් භයානක වන එල් නිනෝ. රුසියා වේදර නෞකාවක් බ්‍රිතාන්‍ය හමුදා භාරයට.
0: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
1: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්තේ සමගින් මම සුලක්ෂණී උදේශක ඉදිරිවීර. ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතරණ. සංවිධානාත්මක අපරාධ සහ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බ්ලූ මැඩල් සංක දෙවිනට රැගෙන විත් තිබෙනවා. ඔහු සමග බෝධර ඩිපුර නැමැති ජාවාරම්කරුගේ සහෝදරෙකු වන බෝධර චතුරදු රැගෙන විත් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඔවුන් දෙදෙනා ඊයේ රාත්‍රී කටුනායක් ගොන්තරුපොළ රැගෙන ආවේ එක්සත් අරාබි එමිරත් රාජ්‍ය සිට පැමිණි යානයකින්. ඔවුන් එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ අබුඩාබි නුවර වැදී සිටියදී. මෙරටින් පලාගොස් අබුඩාබි රැදී සිට අතරතුර මැද පෙරදිග යුද්ධයේදී එඩාරේ විසින් එල කළ ඩ්‍රෝන යානා සහ මිසල ප්‍රහාරවල දර්ශන ඔවුන්ගේ ජංගම දුරකථන වලින් ලබාගෙන තිබෙනවා. ඒ අනුවයි ඔවුන් එරටදී අත්අඩංගුවටගෙන බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව යළිත් ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබෙන්නේ. සැකකරුවන් දෙදෙනා කටාක් ගොත්‍රපොළට පැමිණීමෙන් පසු ගොත්‍රපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවටගෙන දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඔවුන් සම්බන්ධයෙන් මාධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සහ කොළඹ උතුර අපරාධ විමර්ශන කොට්ටාසයයි වැඩිදුර විමර්ශන සිදු කරන්නේ. රුපියල් බිලියන 92ක් වැය කරමින් පෙරාදෙණිය ශික්ෂණ රෝහලේ නවීකරණය කරන ලද හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර එක්කයේ මෙන්ම ප්‍රධාන වෛද්‍ය රසායනාගාරය අද ජනතා අයිතියට පත් කෙරුණා. ඒ අමාත්‍ය වෛද්‍ය නලිදි ජාතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යාපෘති සඳහා ස්ථාපිත කර තිබූ මුදල රුපියල් බිලියන 125ක්. කෙසේ වෙතත් ඒ රුපියල් බිලියන 92කින් අවසන් කිරීමට හැකි වී තිබෙනවා. එමෙන්ම ස්ථාපිත කාලයට වඩා අඩු කාලයක් තුළ ව්‍යාපෘති ඉදීම කිරීමට කටයුතු කළ යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
2: අපි ආණ්ඩු වෙන කලින් තමයි ඔහුට අධිකරණ ලැබලා දීලා තිබුණේ. CID එක සහ නීතිගත දෙපාර්තමේන්තුවේ ගැන කරුණු අපි ආණ්ඩු වෙන කලින්ම කරුණු ඉදිරිපත් කළා අධිකරණයෙන් ලැබලාගෙන තිබුණා. ඒ අවශ්‍ය නම් පරීක්ෂණ විදියට යලිත් ඔහු අත්අඩංගුවට අරගෙන අධිකරණ ඉදිරිපත් කරා. කොහොමවත් අපිට වමනාව තිබෙන්නේ මේකට සම්බන්ධ හැමදෙනාම පිළිබඳව පරීක්ෂණ කරලා මහමුලකරුවන් සහාය මුලකරුවන් මේකට උදව් කරපු අය සියලු දෙනාම නීති හමුවට පමුණලා දඬුවම් පැමිණීම.
3: ජනාධිපති අපේක්ෂක නාම රාජපත්ත මාතාවෙන් ආණ්ඩුව ආගමනයත් එක්ක මොකද හිතන්නේ?
2: හම්බන්තොටින් චන්දිලෝන බලාගන්න තිබ්බ මොකද වෙන්නේ කියලා. රෝගී කාලේ දිස්ත්‍රික්කෙන් චන්දිල්ලන් නැතුව මුළු රටේම චන්දික තුරන් ජාතික ලැස්තුවෙන් තමයි පාර්ලිමේන්තුවට ආවේ. ඉතින් මම හිතන්නේ ඌට මේ
4: ANE එකේ නවීකරණ කටයුතු සඳහා රුපියල් මිලියන 52ක් ඇස්තමේන්තු කළා තිබුණා. නමුත් අපිට හැකියාව ලැබිලා තිනවා මිලියන 37කට ආසන්න මුදලකින් මේ කටයුතු කරගන්නට. යෝගම විශේෂයෙන් සතුටු වෙන දේ තමයි 2025 අගෝස්තු මාසයේදී ආරම්භ වෙලා මාස කීපයක් ඇතුළත අවුරුද්දක් ගත වෙනත් කලින් මේ කටයුතු අවසන් කළා. මේක හරි වැදගත්. අපි යම් මුදලක් වෙන් කරාට පසුව ඒ මුදල නියමිත කාලෙදී වියදම් කරාම තමයි ඒ මුදලේ නිසි වටිනාකම හම්බෙන්නේ. ඒ වගේම ප්‍රධාන අපේ රසායනාගාරය ඒකටත් මිලියන 73ක් ඇස්තමේන්තු ගත කළා තිබ්බට මිලියන 54කින් ඔබේ වැඩකටයුතු අවසන් කරලා තිබෙනවා. ඒක 2025 සැප්තැම්බර් ආරම්භ වෙලා මාස කීපයක් ඇතුළත වැඩකටයුතු අවසන් කරා. සමස්තයක් හැටියට රුපියල් මිලියන 92ක ප්‍රතිපාදන මේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ නවීකරණයට රසායනාගාර නවීකරණ යොදවලා තිබෙනවා. එතකොට පෙරදෙණිය ශික්ෂණ රෝහල කියලා කියන්නේ පෙරදෙණිය සහ මහනුවරවට ජනතාවට පමණක් සේවා සපයන තැනක් නෙවෙයි. අපේ මධ්‍යම පළාතේම සමහර විට කෑගල් දිස්ත්‍රික්කයෙන් පවත් අදාසන රෝහල්වල මේ සාම්පල පරීක්ෂා කරගන්න පරීක්ෂණ කරගන්නට සහ හසි අනතුරු හසි ප්‍රතිකාරවලට ළඟා වෙන තැන. අපි රජයක් හැටියට ක්‍රමානුකූලව මේ පහසුකම් ස්ථාපනය කරමින් ඉන්නවා. වෙනද වගේ ප්‍රමාදයන් සිදු වෙන්නේ නැහැ, ප්‍රමාදයන් අවම කරගනිමින්. අපිට මේ මොහොතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තිබෙන එක ප්‍රධානතම වරක් තමයි කලින් මීට වසර ගණනාවකට කලින් සමහරට 2012-13 කාලේ එහෙම ආරම්භ වෙලා කොටසක් කරලා අතරමඟ නතර කරලා තිබුණු ව්‍යාපෘති සම්පූර්ණ කරන එක. ඒ ගොඩනැගිලි සම්පූර්ණ කිරීම කියලා කියන්නේ සාමාන්‍යයෙන් එදා ඇස්තමේන්තු ගත කරපු මුදලට වඩා 3 ගුණයක් සමහර තැන්වල 4 ගුණයක් විතර වැය වෙන ව්‍යාපෘති. නමුත් ඒකට අපි භාණ්ඩාගාරයේ මුදල් යොදවනවා. මෙවර 2026-2027 වැඩි මුදල් ප්‍රමාණයක් අපි යොදවන්නේ බාගෙට නතර කරලා තිබෙන ව්‍යාපෘති සම්පූර්ණ කිරීම සඳහා. ඒ අතරෙදි මේ විදිහට සමහර ස්ථාන නව්‍යකරණය කළ සමහර ඒකක සමහර කොටස් මේ විදිහට එකතු කරගෙන මේ කටයුතු කරගෙන යනවා. ඒ අතරේ අලුත් උපකරණ මිලදී ගැනීම සඳහා අපි සැලකිතු මුදලක් වියදම් කරමින් පවතිනවා. මේවා අවුරුද්ද දැනුම් වෙනකොට සැලකිතු මට්ටම ප්‍රසම්පාදන ක්‍රියාවලීන් අවසන් වෙමින් පවතිනවා සහ කලින් පටන් ගත්තේ උපකරණ අපි ලබා දෙමින් තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරයා හැට මගේ ඉඳලා අපි හැමෝගෙම කණ්ඩායමක් හැටියට මුඛ්‍ය අරමුණ ප්‍රමුඛ අරමුණ බවට පත් වෙන්නේ අපේ ජනතාවට ඉහළම සේවාවක් සපයන්නේ.
1: පෙරතිරි රෝහලේ හදිසි අනතුරු හා හදිසි සත්කාර එක්කේ පැවති රෝගී ධාරිතාව 18ක්. නවීකරණයෙන් පසු එම ධාරිතාව 47ක් දක්වා වර්ධනය වී තිබෙනවා. වෝල් ඔක්සිජන් පහසුකම් රෝගීන් 5 දෙනෙකුට සීමා වී තිබූ අතර එම පහසුකම් බේවන විට රෝගීන් 15ක් දක්වා වැඩි වී තිබෙනවා. එමෙන්ම එම ඒකකවල කාර්යමණ්ඩල සමාජිකයන් සංඛ්‍යාව 69ක් පැවතුණා. නවීකරණයත් සමගම සංඛ්‍යාව 144ක් දක්වා ඉහළ නැන්වීමටද සෞඛ්‍ය හාචර මාධ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා. විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් නලින් ජයතිස්ස මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නව බදවා ගැනීම සිදු කරන ආකාරය පිළිබඳවයි.
4: 2025-29 අතර කාලේ 13,600ක් අපි ඇතුළු කරගන්නවා. එයින් 50%ක් මේ අවුරුද්ද අවසන් වෙනකොට 700ට ඇතුළත් වෙනවා. තවත් අපි බලනවා ඉදිරියේදී අපි ඉතාම ඉක්මනට ඔබ හැමදාම බලාපොරොත්තු වෙලා ඉන්න හෙද විශ්වවිද්‍යාලය ආරම්භ කරනවත් එක්කම තවත් මේ ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්කම ලැබෙයි කියලා. එතනින් ඔබගේ සේවාවේ ගුණාත්මක භාවය ඊළඟ අතරෙම තවත් ප්‍රමාණාත්මකව වැඩි කරගන්න තමයි උත්සාහ කරමින් ඉන්නේ. නමුත් අපිට දැන් පවතින හෙද විදුහල්වල සහ අපේ විශ්වවිද්‍යාල පවතින හෙද පීඨවල මේ උපරිම ධාරිතාවෙන් අපි ගෙනහිල්ලා තමයි මේ ප්‍රමාණය අපි පුහුණු කරමින් ඉන්නේ. ඔබ දන්නවා මේ වෙනකොට අපි සෞඛ්‍ය සහායකයන් බදවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වමින් ඉන්නේ. විශාල පිරිසක් අයදුම් කළා තියෙනවා. නමුත් බඳවා ගන්න අපිට අනුමැති ලැබිලා තියෙන 1950 ආසන ප්‍රමාණයක් මේක කොටස් වශයෙන් බඳවා ගැනීම කටයුතු කරනවා. මොකද පුහුණුවක් ලබා දීලා තමයි රෝහලට අනුයුක්ත කරන්න වෙන්නේ. ඒ අනුව දැනට අපේ මධ්‍යම ආණ්ඩුවේ යටතේ පවතින රෝහල්වල තිබෙන සෞඛ්‍ය සහායක පුරප්පාඩු ප්‍රමාණය මේ වසර අවසන් තුල දැනට අනුමත කාර්ය මණ්ඩලය අනුව සම්පූර්ණ කරන්න පුළුවන්කම ලැබෙවි. මේ සියල්ල කරන අතරේ ඊළඟ අපිට තිබුණු එක අභියෝගයක් තමයි තිබෙන අනුමත කාර්ය මණ්ඩලයට කාඩ් එකකට බඳවා ගැනීම කළත් ප්‍රමාණවත් නැහැ. ඒ අනුව 2017 පස්සේ අපි සෞඛ්‍ය අමාත්‍යාංශය ඔබේ සහාය ඇතුව අපේ කාඩ් රිවිෂන් එක කරගෙන යනවා. දැන් ඒකේ අවසාන මධ්‍යරේ පවතින්නේ. තවත් රෝහල් 4ක යම් වෙනස්කම් කර ගන්නවන උමනාවක් තිබෙනවා කියලා කිව්වා. ඒ අරට පස්සේදී අපි දැන්ට ඒකේ සැලකිතු මට්ටමක් අවසන් කරලා තිබෙන්නේ. ඒ අපි කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මුදල් අමාත්‍යාංශයේ එක්ක අවසන් සාකච්ඡාවක් කරාම අපිට ඉදිරි වසර 3 සඳහා අවශ්‍ය කරන කාර්ය මණ්ඩලය අපි අනුමත කර ගන්නවා. ඒකත් එක්ක තව බදවා ගැනීම ටික වේගවත් කරන්න පුළුවන්කම ලැබෙනවා.
1: නියුචි අභාත්‍ය හංසක විජේමුණි මහතාද මෙහිදී අදහස් දක්වුවා.
5: රෝහලේ තියෙන සියලුම අංශවල පහසුකම් වැඩි දියුණු කිරීමේ ලොකු වැඩක් තියෙනවා. ඒ වගේම මේක තමයි වෛද්‍ය පීඨයකට අනුබද්ධව තියෙන ප්‍රමුඛතම ශික්ෂණ රෝහල. ඒක නිසා මේකේ තවත් නවීකරණය කළ යුතු සහ අප්ඩේට් කළ යුතු කරුණු ඒවා අපි හඳුනගෙන තියෙනවා. ඒ වගේම අපි දන්නවා බොහෝ මැෂින්ස් එහෙම අපිට දැන් නැවත ප්‍රතිස්ථාපනය ගන්න වෙලා තියෙනවා. අපි ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදනත් වෙන් කළා තියෙනවා. අපි කෙසේ වුවත් සෞඛ්‍ය පද්ධතිය වඩාත් විධිමත් සහ වඩාත් ප්ලෑන් කරපු එහෙම නැත්නම් සංවිධානාත්මක ගමනක් අපි යනවා. ඒ ගමනේ එක කොටසක් තමයි මේ අමුව.
1: වත්මන් රජයේ වැඩපිළිවෙලට විරෝධය දක්වන්නේ වංචා දූෂණ වලට සම්බන්ධ පිරිස් පමණක් බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. ජනතාව අපේක්ෂා කළ දූෂණයට තැබීමේ වැඩපිළිවෙල රජය ආරම්භ කර ඇති බැවින් රජය රැක ගැනීමට ජනතාව කටයුතු කර ඇති බවට තමන් විශ්වාස කරන බවයි සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේ.
6: දූෂිතයට දඬුවම් දෙන්න උපරිම ඒගොල්ලන්ගේ හැකියාව උපරිම මට්ටමේ ක්‍රියාත්මක කරනවා. ඒක නිසා අපේ ආශිර්වාදය අනිවාර්යයෙන් මේ රජයට අපි ලබා දෙනවා. ඒ චේතනාව හොඳ නිසා අපි දන්නවා ඒගොල්ලෝ ගිහිල්ලා වැරදිලා හරි සුම්බුන් සෙට් එක ආපහු එකතු වෙලා ආවොත් ආපහු ඒ ලබාගත් කුඩා ප්‍රගතිය හෝ තමුන්නාසයට අහිමි වෙනවා. ඒකන්ද අනිවාර්යයෙන්ම මේ රජයට අපේ ආශිර්වාදය තියෙනවා. මේ රජය අවුරුදු පහක් ඇතුළත ජනවරවක් තියෙනවා. ඒ කාලය තුළ මේ රජය පෙරලන්න උත්සාහ කරන කිසිම කෙනෙක් අපි අනුමත කරන්නේ නැහැ. අපි කියන්නේ මේ රජය අනිවාර්යෙන් මේ අවුරුදු පහ යන්න ඕන.
1: සර්ව සාධාරණ පහසුකම් පරීක්ෂණයක් පැවැත්වීම රජයේ අපේක්ෂාව බවයි ජාතික ජනපල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා ප්‍රකාශ කළේ.
7: මේ රටේ ජනතාව ඉල්ලා සිටියා පාස්කු ප්‍රහාරය සම්බන්ධ චූදිතයන්ට එහෙම නැත්නම් මහමල්කරුවන් හොයන්න සහ ඒ පිළිබඳ සර්ව සම්පූර්ණ පරීක්ෂණයක්. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට ආවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සර්ව සම්පූර්ණ පරීක්ෂණයක් කරන්න. රනිල් වික්‍රමසිංහ බලයට එන්නෙත් මේ පිළිබඳව රටේ ජනතාවට ඒකේ වින්දිතයන්ට සාධාරණ ඉටු කරන්න. හැබැයි ඒ කිසි දෙයකින් සිදු නොවුණු වැඩකටයුත්තක් සර්ව සාධාරණයක් පාස්කු වින්දිතයන් වෙනුවෙනුත් මේ රට වෙනුවෙනුත් අපි ලබා දෙමින් ඉන්නවා. ඒ හා සම්බන්ධ ආයතන ඒ පිළිබඳව පරීක්ෂණ කරමින් චූදිතයන් අත්අඩංගුවට ගනිමින් ඉන්නවා. ඇත්තටම ගත්තොත් මේ වෙලා තියෙන්නේ අර කතාවක් තියෙනවනේ අබකාපු කෙනාගේ මොලේ දනවා කියලා තියෙන. දැන් මේ මොලේ දන්න ඇරන්න තියෙන ඒ නිසා තමයි සමහර තැන්වල උජෝෂණ කරනවා, සමහර තැන්වල උපවාස කරනවා, සමහර තැන්වල කෑ ගහනවා, පිස්සුවෙන් වගේ විදිනවා. ඒ ඔක්කොම කරන්නේ මොලේ දන සෙට් එක තමයි. ඔය මොලේ දන සෙට් එක යනු කවුද? මේ රට විනාශ කරපු කණ්ඩායම. ඉතින් ඒ කණ්ඩායම් වල කලබල වීමට අපි කලබල විය යුතු නැහැ. අපි ක්‍රමානුකූලව මේ රටේ නීතියේ ආධිපත්‍ය බලාත්මක කරමින් ඉදිරියට යන ගමනක් අපි මේ තියේ.
1: තරුණ කටයුතු දියෝචාබාත දින්දු සමර් කුමාර මහතාද අදහස් දක්වුවා.
8: අපි දැක්කා අපේ රටේ ඡන්දයක් ගන්න බැරි මිනිස්සු ටිකක් ඉන්නවා. හැමදාම මේ මිනිස්සු ජාතිවාදේ පාවිච්චි කරගෙන තමයි තමන්ගේ ඡන්ද ජයග්‍රහණය කරන්න ඉස්සරහට ගියේ. දැන් ඒගොල්ලෝ දන්නවා ඒ ජාතිවාදී අවශ්‍යපු ඒවා දැන් එළියට එනවා. මේ මිනී මරපු කතන්දර ටික එළියට එනකොට ඒ වෙනුවෙන් දැන් ওই වගේ අය පෙනී ඉන්න ඕන. එම් පෙනී හිටියේ නැත්තම් තමයි පුදුම වෙන්නේ. එකට අපි පුදුම වෙන්න ඕන නැහැ. හැබැයි අපි දැක්කා ලංකා ඉතිහාසයේ ඔය උපවාස වලට අලුත් අර්ථකථන දීපු සෙට් එකක් තමයි ඔය ඉන්නේ. දැන් මේ පාර අකණ්ඩ උපවාසයක් කියලා පටන් ගත්තා කණ්ඩ වෙයි කියලා නැගිට්ටා. අපේ රටේ ජනතාවට අපි කියනවා මේ වගේ රට විනාශ කරපු ජාතිවාදී අවුලන මේ වගේ අය අඳුර ගන්න ඕන. ඉස්සරහට මේ රටේ එවැනි ජාතිවාදයක් අපි හදන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම අපේ රටේ ජනතාවට කියනවා ඒ වෙනුවෙන් ඔබ පෙනී ඉන්න. ඔබ ප්‍රතිචාර දක්වන්න. පාස්කු ප්‍රහාරයෙන් දුක් විඳින මිනිස්සු තාමත් ඉන්නවා. ඒ මිනිස්සුන්ට අපි හිතන සාධාරණයක් කරන්න ඕන. පාස්කු ප්‍රහාරයේ වින්දිතෝ හැමෝම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. පාස්කු ප්‍රහාරයේ ඇත්ත මොලකරු එළියට එයි කියලා. ඒක කරන ඒ ආන්ත්‍රණයට බාධා කරන්න එපා කියලා අපි ඒගොල්ලෝගෙන් කාරුණිකව ඉල්ලනවා. ඒ වගේම අපි ඔබෙන් ඉල්ලන නැවත මෙවැනි ජාතිවාදී අවුල්ලන්න මේගොල්ලන්ට ඉඩ දෙන්න එපා.
1: මද්රවචාවර මැඩලීමේ මෙහෙම යටතේ ඊයේ දිනේදී සැකකරුවා දවසේ 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිදු කර ඇති වැටලීම් සංඛ්‍යාව 928ක්. පොලිසිය සඳහන් කළේ අත්අඩංගුවට 4 දෙනෙකු සම්බන්ධයෙන් රජු නියෝග ලබාගෙන ඇති බවයි. තවත් 4 දෙනෙකු පුණ්ඩුතාපෙන්ටි යොමු කර තිබෙනවා. මේ අතර අපරාධ මැඩලීමේ මෙහෙම යටතේද ඊයේ දිනේදී සැකකරුවන් 686 දෙනෙකු අත්අඩංගුවටගත් බව පොලිසිය සඳහන් කළා. පරීක්ෂාවට ලක් කර ඇති පුද්ගලින්ගේ සංඛ්‍යාව 28,566ක්. මෙහිදී අපරාධ සම්බන්ධයෙන් ඍජු හඳුනාගත් පුද්ගලින් සංඛ්‍යාව 18ක්. වරින්තුකරුවන් 24 දෙනෙකු සහ විවෘත වරින්තුකරුවන් 140 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊට අමතරව රථවාහන වැරදි සම්බන්ධයෙන් 4,507 දෙනෙකුද අත්අඩංගුවටගත් බවයි පොලිසිය සඳහන් කළේ. ඩෙංගු රෝගී ව්‍යාප්තිය දැඩි අවධානම් තත්වයකට පත්ව තිබෙනවා. මේ වන විට දිවයින පුරා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 41,000ක්. එන් සීට 51ක්ව බස්නාහිර පළාතෙන් වන අතර මරණද 24ක් වාර්තා වන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. ඩෙංගු රෝග ව්‍යාප්තිය සීග්‍රෙන් ඉහළ යාම හේතුවෙන් මේ වන විට රෝහල් ධාරිතාවද ඉක්මවා ගොස් තිබෙනවා. එය ඉතාමත්ම අවධානම් බෙන්ව භයානක තත්වයක්. මෙම පසුබිම හමුවේ ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා ඩෙංගු මර්ධන සතියක් හෙට සිට යලි ක්‍රියාත්මක කරනවා. ඊට අදාළ විශේෂ සාකච්ඡාවක් නියෝජා මාත්‍ය රුවන් සින්රත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. පළාත් නවයේම ප්‍රධාන ලේකම්වරුන් සහ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වෛද්‍යවරුන් මෙන්ම සෞඛ්‍ය වදිල්ධාරීන් රැසක් සූම් තාක්ෂණය ඔස්සේ ඊටෙක්ව සිටි අතර එහිදී ගන්න ලැබූ තීරණ සහ ඩෙංගු මර්ධන සැලසුම් පිළිබඳව නියුචාබාතේ රෝල් සෙන්රත් මහතා අදහස් දක්වුවා.
9: පොදු ජාතික වැඩසටහනක් විදිහට මේ දින 6 මුළුල්ලේම කවුරුත් එකතු වෙලා සම්බන්ධ වෙලා අවශ්‍ය මැදිහත් වීම කරගනිමින් බලපෙදේශය තුල ඒ වගේම රටේම මේ ඩෙංගු වසංගත රෝගය පැතිරියාමේ අවධාන අඩු කරගෙන පාලනය කරගෙන ඉතා ඉක්මනට අපේ රටේ ජනතාව අපේ දරුවන් මේ තත්ත්වෙන් ඇතිවන තත්ත්වේ වළක්වගෙන උන්ව රැකබලා ගැනීම වගකීම අපි කාටත් පැවරලා තිබෙනවා. මේ මේක පරිසරයෙන් මතුවෙන තත්ත්වයක්. ඒ නිසා මේ එවැනි තත්ත්වයකට අපි කීප දෙනෙකුට විතරක් මැදිහත් වෙන්න බෑ. සෞඛ්‍ය අමාත්‍යාංශ විතරක් මේක පවර්ලා අපිට ඉන්න බෑ. ඒක නිසා අපිටයි මේ අපි හැමෝටම වගකීම තියෙන පුරවැසියන් විතර හැමෝටම වගකීම තියෙන
1: ජාතික ඩෙගු බර්තේකේ පීඨ විද්‍යාඥ සකුන්තලා ජානකී මහත්මිය සඳහන් කළේ මදුරු කීටයන් සිටින පරිශ්‍ර පිළිබඳව කළ සෝසි කිරීම්වලදී වැඩිම කීට ප්‍රජාතයක් සහිත පරිශ්‍ර ලෙස හඳුනාගෙන ඇති පාසල් සහ අධ්‍යාපන ආයතන බවයි. මේ අතර රෝගීන් නිසි අවස්ථාවේදී රෝහල් ගත නොවීම ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනයේදී දැඩි ගැටලුවක් වී ඇති බවයි වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පෙන්වා දෙන්නේ.
10: රෝගියෙක් උණ සහිතව පැය 24ක් හෝ පැය 48ක් ඇතුළත ඔහුට උණ රෝගය වැළඳිලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙකු මුණ ගැසිය යුතුයි. විශේෂයෙන්ම උණ වමනය, හිසරදය, ඒ වගේ තත්ත්වයන් වලදී අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙකු මුණ ගැහෙන්න, මුණ ගැහිලා අවශ්‍ය රජයේ වෛද්‍යවරයෙක් විදියට ඔහු දෙන උපදෙස් පිළිපදින්න, ඒ වගේම විශේෂයෙන්ම ඖෂධ භාවිතයේදී පරිස්සම් වෙන්න ඕන. විශේෂයෙන්ම පැරසිටමෝල් කියන ඖෂධය පමණයි අපි නිර්දේශ කරන්නේ උණට භාවිතා කරන්න කියලා. වේදනා නාශක, ඒ වගේම ස්ටීරොයිඩ්ස් වර්ග භාවිතය කිසිම විදියක අපි අනුමත කරන්නේ නැහැ. මේදී ප්‍රධාන වශයෙන් නැගෙන චෝදනාවක් තමයි රෝගීන් නිසි වේලාවට රෝහලට පැමිණෙන්නේ නැහැ කියන කාරණය. ඒ නිසා රෝගියා නිසි වේලාවට ඒ වෛද්‍ය උපදෙස් අනුව රෝහලට ඇතුළත් වීම වැදගත්.
1: මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතාද අදහස් දැක්වුවා.
11: අවාසනාවන්ත මරණ කිහිපයක් ඇතිවෙමින් තියෙනවා. ඒ වගේම ඩෙංගු රෝගී ඉතා තදින් පැතිරෙමින් තියෙනවා. කුඩා දරුවන් ඇතුළු සියලු දෙනා මේ සඳහා ගොදුරු වෙමින් තියෙනවා. ඒ නිසා ඔබ සියලු දෙනා තමන්ගේ වගකීම නිසියාකාරව ඉටු කරන්න, තමන්ගේ නිවෙස්වල, ආයතනවල සහ පරිශ්‍රවල මදුරුවන් බෝන ස්ථාන සියල්ල විනාශ කරන්න කටයුතු කරන්න. ඒ වගේම හෙටින් ඇරඹෙන ඩෙංගු මර්ධන සතිය තුළ මේ නිලධාරීන්ට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න, ඔබගේ ජීවිත සහ ඔබගේ දරුවාගේ ජීවිත ආරක්ෂා කිරීම අරමුණු කරගෙන තමයි මේ විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ. මේ වැඩසටහන් වලදී දිගින් දිගටම උපදෙස් දීලා ඔබ ඒ උපදෙස් පිළිපදින්නේ නැතුව ඩෙංගු රෝගය බෝ වෙන ආකාරයෙන් කටයුතු කරනවා නම් කැමැත්තෙන් උනත් ඔබට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න මහජන සෞඛ්‍ය පරිශ්‍රයට සිද්ධ වෙනවා. ඒ නිසා ඒ ගැන අවධානය යොමු කරලා නීතිමය ක්‍රියාමාර්ගවලට යොමු නොවීමට අවශ්‍ය කටයුතු කරන්න කියලා ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා
1: සිටිනවා. තද සුලන් සහ රළු බුහුද පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ සඳහන් වන්නේ කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙල්ලිට ඔබෙන් වෙන බුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 50-60 පනව දක්වා වැඩි විය හැකි බවයි. ඒ අනුව එම බුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බැවින් අවධානය කටයුතු කරන ලෙසටයි දේවර සහ නාවික ප්‍රජාවට දැනුම් දී තිබෙන්නේ. එම බුදු ප්‍රදේශවල බුදු රළ මීටර 2.5 පමණ දක්වා ඉහළ යාමේ හැකියාවක්ද පවතිනවා. මේ අතරේ ලිනෝ තත්වය හේතුවෙන් ඉදිරි ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී දිවිනේ ඇතැම් ස්ථානවලට ගංගොත්‍ර තත්වයක් පවා ඇති විය හැකි වර්ෂාපතනයක් වාර්තා විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ අධ්‍යක්ෂ අජිත් විජේපාණ්ඩ මහතා පෙන්වා දෙන්නේ එල්ලිනෝ බලපෑම් මත ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී වර්ෂාපතනයේ අඩුවීමක් අපේක්ෂා කළ හැකි බවයි.
12: මේ දිනවල අපි දැන් අත්විඳින්නේ එල්නිනෝ තත්ත්වයක් දැන් හටගෙන තියෙනවා ලෝකේ. ඒක දැන් ප්‍රකාශයටපත් වෙලා තියෙනවා නෝවා සෙන්ටර් එකේ. මේ එල්නිනෝ වල අපි කියනවා දුර්වල, මධ්‍යස්ථ, ඒ වගේම ප්‍රබල, අත්තා ප්‍රබල, ඒ විදිහට අපි මේ වර්ගීකරණයක් කරනවා. මේ වනෝයිට එල්නිනෝ තත්ත්වයේ තියෙන්නේ වීක්, ඒ කියන්නේ දුර්වල මට්ටමක එල්නිනෝ තත්ත්වයක් තමයි තියෙන්නේ. නමුත් අපි මේ වීක් එල්නිනෝ එක මේ වනෝයිට පුරෝකථනයක් තියෙනවා. ඒක මොඩරේට් දක්වා වැඩි වෙලා ඊට පස්සේ ඒක ප්‍රබල, අති ප්‍රබල තත්ත්වයකට යන තියෙන හැකියාවකුත්, ඒ කියන්නේ අපි ගත්තොත් නොවැම්බර් වලින් පස්සේ දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි වගේ කාලයේදී මේ එල්නිනෝ තත්ත්වය අති ප්‍රබල තත්ත්වයකට යෑමට තියෙන සම්භාවිතාව මේ වන විට 60%කට වඩා පුරෝකථනය කරනවා. කොහොම වුණත් මෙම එල්නිනෝ තත්ත්වයේ බලපෑමෙන් අපට ලබන මාසය කියන්නේ ජූලි, අගෝස්තු වැස්සේ ගොඩාක් අඩු වේවි. අගෝස්තු මාසයේ උෂ්ණත්වයත් ඉහළ යන්න පුළුවන්. නමුත් ඒ වගේම ගත්තොත් සැප්තැම්බර් මාසයේ දැනට තියෙන ලක්ෂණයක් අපට වැස්ස අඩුවෙන් තමයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. කෙසේ වෙතත් පැසිෆික් මුහුදේ ටයිෆූන් වගේ සුළි කුණාටු හැදුනොත් මේ තත්ත්වය වෙනස් වෙලා සැප්තැම්බර් මාසේ අපිට තරමක් නීති දිග මොහොතම සක්‍රිය වෙලා වැස්ස ලැබෙන්නත් පුළුවන්. මේ ඔක්තෝබර් නොවැම්බර් මාස දෙක ගත්තහම අපිට එල්නිනෝ තත්ත්වයකදී වැස්ස වැඩිවීමක් තමයි අපි අපේක්ෂා කරන්නේ. කොහොම වුණත් මේ එල්නිනෝ තත්ත්වයක් හටගෙන තියෙන එක ඔය කාලෙ වෙනකොට තවත් මේක ප්‍රබල වෙනවා. එතකොට අපිට ඔක්තෝබර් නොවැම්බර් මාසේ ඉදිරියේදී වැස්ස අපි වැඩියෙන් බලාපොරොත්තු වෙනවා. සමහර ස්ථානයක අපි ඒ කාලයට පුරෝකථනය කරනවා ගම් වතුර පායෙන්ද ඉඩකඩක් තියෙනවා. මහජනතාවට අපි කියන්නේ කාලවුණු විද්‍යා දෙපාර්තමේන්තුව වරින් වර දෙන නිවේදන පිළිබඳ අවධානයෙන් ඉන්න කියලා.
1: අග්‍රාමාත්‍ය ආචාර්ය හරණ්‍යාභර සූරිය සහ යුනිසෙෆ් සංවිධානය නියෝජිතයන් අතර සාකච්ඡාවක් පැවැත්වුණා. එය අරලිය ගහ මන්දිරයේදී. දිත්වා අපදා තත්ත්වයෙන් පසු අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසාධන කටයුතු සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු වුණා. ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක් වූ දරුවන් සහ පාසල් සඳහා දියත් කළ ආපදා ප්‍රතිචාර වැඩසටහන්වල පළමු අදියරේ ප්‍රගති සමාලෝචනය කිරීම මෙන්ම ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සැලසුම් කිරීමටයි පියවර ගත්තේ. බලපෑමට ලක් වූ දරුවන්ගේ සුබ සාදරයේ සහ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යාම තහවුරු කිරීම සඳහා දෙපාර්ශ්වය අතර සහභාගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳවද අග්‍රාමාත්‍යවරිය සහ යුනිසෙෆ් නියෝජිතයන්ගේ අවධානය යොමු වුණා. විද්‍යාත්මක දත්ත පදනම් කරගත් තරුණ ප්‍රජාව පිළිබඳව ජාතික පර්යේෂණ සමුලක් පැවැත්වීමට සූදානම් බව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ශාන්ති අබේසිංහ මහතා පවසනවා. ඒ ස්වාධීන රූපවාහිනියේ වීකෙන්ඩ් ප්‍රෙස් වැඩසටහනට එක් වෙමින්
13: පූර්ව ළමාවිය සංවර්ධනයේදී අපි දෙනු ලබන අවධානය, අපි කරනු ලබන ආයෝජනය, අපි දක්වන විද්‍යාත්මක ප්‍රවේශය මත තමයි ඇත්තටම අපි මේ හිතන පාසල් දරුවා, අපි මේ හිතන තරුණයා තරුණිය ප්‍රජාව තුළ සැබෑ නායකයෙක් සැබෑ පංගුකාරයෙක් බවට පත්වන්නේ. දකුණු ආසියාව විතරක් නෙමෙයි ආසියාවෙ බැලුවත් ශ්‍රී ලංකාව තමයි තරුණ ප්‍රජාව පිළිබඳ නිසි හඳුනා ගැනීමක් නොකළ ප්‍රධානම රට. 1970 දශකයේ තරුණ නැගිටීම, 1980 දශකවල උතුරු නැගෙනහිර සහ ලංකාවේ දකුණු දිසාවේ. අපි මේ සියලුම නැගිටීම් වලදී අපිට පෙවුනේ තරුණ ප්‍රජාව සම්පතක් ශක්ති ජාලයක් හැටියට නෙමෙයි, තරුණ ප්‍රජාව ප්‍රශ්නයක්. මේ තිබුණු යොමුව මේ දැක්ම වෙනස් වුණා නම් ඇත්තටම අද ශ්‍රී ලංකාව මීට වඩා වෙනත් තැනකට ගෙන එන්න තිබුණා. බලධාරීන්, අධ්‍යාපනඥයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් හට දැන් ඇත්තටම අවස්ථාවක් යොමු වෙලා තියෙනවා. නව මානයකින්, නව දැක්මකින් අධ්‍යාපනය විශේෂයෙන්ම පූර්ව ළමාවිය, පාසල් අධ්‍යාපනය, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සමස්තය කැටි කරගෙන අනාගත ශ්‍රී ලංකාවට බාර ගැනීමට ඇත්තටම ඒ පුළුල් දැක්ම සහිතව මං හිතන්නේ අපි බලන එක මේ වෙලාවේ ඉතාමත් කාලෝචිතයි.
1: රුධිරය පරිත්‍යාගශීලීගේ දිනය අදට යෙදී තිබෙනවා. මෙවරේ සැබරෙන්නේ මනුෂ්‍යත්වය වෙනුවෙන් එක් ලේ බිඳුවක් දන් දෙන්න ජීවිත බේරා ගන්න යන තේමාවෙන්. විද්‍යාව පරීක්ෂණකම් වේදයන් සහ රුධිර ආරක්ෂණ පද්ධති වල දියුණුව හේතුවෙන් රුධිර පාරවිලේනය පෙරට වඩා ආරක්ෂිත වී තිබෙනවා. එම ආරක්ෂිත රුධිර සැපයුම ජීවිත බේරා ගැනීම සඳහා දායක වන්නේ ස්වේච්ඡාවෙන් රුධිරය පරිත්‍යාග කිරීමට කැමති පුද්ගලයන් හේතුවෙන්. ලෝපුරා රෝගීන් මිලියන සංඛ්‍යාවකගේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් කිසිදු ප්‍රතිලාභයකින් තොරව රුධිරය පරිත්‍යාග කරන බිරිසුන් ඇගීම රුධිර පරිත්‍යාගශීලීගේ දිනයේදී සිදුවනවා. රුසියාවට අයත් ඉන්ධන ප්‍රවාහන ඩව්කාවක් සිය බහරයට ගත් බව බ්‍රිතාන්‍ය ආරක්ෂකංශය පවසනවා. ඒ ලන්ඩන් දකුණු වෙනටෝ බෙන් රදවා තබා ගන්නා බවයි බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. යුක්රේන යුද්ධය හේතුවෙන් රුසියාවට පනවා ඇති ජාත්‍යන්තර සම්බාධක මගහැරීම සඳහා අපැහැදිලි හිමිකාරීත්ව ව්‍යූහයන් සහිත ඩව්කා යොදා ගැනීමෙන් ඉන්ධන ප්‍රවාහන යෙදීමට රුසියාව කටයුතු කළද ඊට ඉඩක් නොමැති බවයි බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයෙන් පෙන්වා දෙන්නේ. ඒ වැඩිදුරටත් සඳහන් වන්නේ සම්බාධක මගහරිමින් රුසියාව තම ඉන්ධන අපනයනය කිරීම සඳහා විවිධ උපක්‍රම භාවිත කරන බවයි. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන විශ්ව ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ලකුණු 37කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ප්‍රථමයෙන් පඳුර පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩලු 6ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 194ක්. නායක කුසල් බෙන්ඩිස් ලකුණු 31යි. කමල් තුෂාර නොදවි ලකුණු 61ක් රැස් කළා. වේගවත් එරිමක් ක්‍රීඩා කළ දසුන් ශානක පන්දු 24කදී ලකුණු 58ක් රස් කරගත්තේ 6.5 4ක් සහ 4.5 5ක්ද සමගින්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දියා කොදු කණ්ඩායම පන්දු 18යි 1 පන්දුකදී සිළු දිනා දැවි ලබා ගත්තේ ලකුණු 157ක් පමණයි. කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රෝමන් පවෙල් ලකුණු 43ක් රස් කළා. මෙම ජයග්‍රහණයත් සමගින් තරග තුනකින් සමන්විත 20-20 තරකාවලිය තරග 1-1 ලෙස සම තත්වයට පත්ව තිබෙනවා.
0: ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල.
1: අබුඩාබියේ සිට රැගෙන බ්ලූ බැන්ඩ් සක්ක සහ බෝධර චතුර ගැන පුළුල් විමර්ශන. රුපියල් මිලියන 92 කෙනෙදි කළ පෙරාදෙණිය හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකයේ ජනතා අයිතියට. ඩෙංගු ව්‍යාප්තිය දැඩි අවතානමක මරණ 24ක් සහ රෝගීන් 41,000ක්. තද වැසිකෙනත් මුහුද රළුවීම ගැනත් කාලගුණයෙන් අනාවැකේ. ඔක්තෝබර් සහ නොවැම්බර් භයානක වන එල්නිනෝ. රුසියාවේ ඉන්ද්‍ර නෞකාවක් බ්‍රිතාන්‍ය හමුදා භාරයට. ඒත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයමින් නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
14: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
15: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර

0: ජීවමාන උත්කර්ෂය.
1: ආදරණීය ජාතිරණීය ජෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික
0: ජෝතිරාදාය සහයෝගීතා අනුග්‍රහය
2: හිසට සිසිලසක් මෙන්ම සුවපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශාධීතයිඩය. වැඩි විස්තර සඳහා 0776 325 25 අමතන්න.

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය.
2: ආදරණීය ජෝති.
3: රාත්‍රී 7යි විනාඩි 23යි වෙලා වාදනය ජෝතිගේ උණුහුමේ තමයි තින් නේද? මේ උණුහුමේ ඉන්න වෙලාව ඉතින් ඈ අපි යන්න හදන්නේ අද මුලින්ම තෙල් දිනිය පැත්තට. අයිබෝවන් තෙල් දිනියෙන් කිසිම සද්දයක් නැහැ වගේ. අයිබෝවන් ඇහෙනවද මාව?
4: අයිබෝවන් ඇහෙනවා.
3: කොහොමද ඉතින්?
4: හොඳින් ඉන්නවා.
3: හොඳින් ඉන්නවා නම් එච්චරයි නේද? ඉතින් හැමෝම හොඳින් ඉන්න ඕනේ නේද? අද කාවද අපි ආදරෙන් එකතු කරගන්න ඊළඟ ගීතයට.
4: මං ගීතයට එකතු කරගන්න ඕල්ගොලු යන්නත්තේ සෙන් ගාන රත්නායක. උකුළු උඩුපිටියේ සෙබස්තියන්. අලව්වේ රත්න කාන්දව. රත්තර ගමන් නළංගොඩ. නීගුම් කට්ටි එම්බි වීරක. ලකුණු කල්තර කොමිටි කල්තිනෝන්දරකම. බගුලේ ඥානා කුමාර පෙරේරා. ලක්ගල ලේදියංග උපාලි කරත් මධමාන කාටලක්ෂිගේ මහතරමිටයා නිමා සේනාරත්න කේක ගතපාල කලින්ලින්ඳන ලලිත් කුමාර සීම්පුර ඩියෙන් ගණේර මත්‍යාගම සෝමිකරේ ජීවපුර ඉන්ද්‍රයන්නන්ගේ දකුණු ගෝනේ මිතුර මිත්‍රන් කියල දුනාව කාරණ.
3: ඉතින් එනං ආයෙත් දවසක සුමිත්‍ර මහත්මයා ආයි අපිට අත කතා කරලා මේ ආදරේ බෙදා ගන්න ඕන. ජ්‍යොතිමත් රාත්‍රියක් වේවා.
4: ජ්‍යොතිරාත්‍රියක්
3: හරිම නිවිලා නේද? ඉතින් කොහොමුණත් එහෙම තමයි. ජ්‍යොතිරාත්‍රිය අහනකොට

ටික ටික නිවෙනවා සමහර තැන්වල අපේ ජීවිතේ නේද පරණ මතකයන් අපිට ආයෙත් ඉතින් අලුත් වෙනවා හරි කොහොමද අපි මේ චැට් එක මෙතන තමයි යන්න දන්නේ ඊට කලින් මතක් කරන්න 011 2 75 766 අපේ සුපුරුදු දුරකථන අංක දෙක මියුත රාත්‍රි 9 වෙනකන් ඈ කතා කරන්න ඕන මේ පැත්තට හරි ඉතින් ඔන්න චැට් එක පැත්තට යන්න දන්නේ අපි ටිකක් දුරකට යමින් යන්න හදන්නේ අක්කර 40 න් ඔන්න වත්ම තමයි අද අපිට මුලින්ම මැසේජ් එකක් එවලා තියෙන්නේ සුභම සුභ ජෝති රාත්‍රියක් වේවා හිමාල් සුපුරුදු විදිහටම ඉතින් සද්දරම ජෝති රාත්‍රිය හගෙන ඉන්නේ මේ වෙලාවේ අපිවත් ජෝතිබාල මාත්මයේ ලස්සන සින්දුවකට එකතු කරගන්න එක සින්දුවකට විතරක් නෙමෙයි ඉතින් ලස්සන සින්දු කිව්වහම නේද ආදරණීය ජෝතිගෙනා කොහොමද වුණත් ඉතින් මහත්යවයි පුතාලා දෙන්න මේ වෙලාවේ පඬුපුල් විහාරයේ වගේම ශානිකාක ප්‍රසන්න අයියා සමාධි දුව දිල් පුතාවත් මාවරව කන්දවත් එන්න නිල්මිණි අක්කවත් යරියන්තර ගාමන්ටගේ ඔයිසි ජයදිස ඒ වගේම මාදලින් නේද ලසන්ති අක්කා ඒ වගේම ගිහන්සත් දුවත් මේ වෙලාවේ ලක්කනහන සියලු දෙනා මත ආදරෙන් එකතු කරගමු ආදරණීය ජෝති ළඟ ගිහද කියලා තමයි මැසේජ් එකේ තියෙනවා අපි ඉතින් ඒ යාළුවෝ ටික ආදරෙන් එකතු කරගන්නවා සුභම සුභ ජෝති රාත්‍රියක් වේවා හිමාල් මල්ලි කුරුණෑගලින් පුතෝ හැර ප්‍රේමසිරි තමයි මැසේජ් එකේ වන්නේ බිරිඳ තුෂාරිකා ඒ වගේම පුතා කසුන් මේලා ජෝති රාත්‍රිය අහන් ඉන්නවා ගෙදර අයත් එක කියලා තමයි මැසේජ් එකේ තියෙනවා අපි ගෙදර අය ආදරෙන් එකතු කරගමු ඊළඟ ගීතයට සුභ ජෝති රාත්‍රියක් වේවා සියලු දෙනාටම අවිද ජෝති රාත්‍රිය අහනවා හැම ඉරිදා වගේම මේ ඉරිදාත් ඒ වගේම ආදරෙන් එකතු කරගන්න කියලා තියෙනවා මිලානේ සහ භද්‍රා දුව බිරිඳ යසොමෙනිකේ ඒ වගේම ලක්ෂිත මහේෂ් යුවින් පුතාවත් ඒ වගේම කුරුම්පෙල මිලනන්දව ආදරෙන් එකතු කරගෙන ජෝතිබල මහත්මයාගේ ඕනම ගීතයක් අපි අහමු කියලා තමයි තියෙන ඉතින් රඹුක්කන මොන්කුටුවෙන් විමලසිරි මහත්මයා තමයි මේ මැසේජ් එක එවන්නේ අයියේ අදත් ඔන්න අපි සද්දට මහනෝයා ආදරණීය ජෝති ලස්සන ගීතයක් දෙන්න තාත්තා ජයවර්ධන අම්මා මැණිකේ බාලසූරිය මැසේජ් එක එවන්නේ මధు රඹුක්කන ඉඳන් ඔන්න මధు රඹුක්කන ඉඳලා තව මැසේජ් එකක් නේද අම්මා මල්ලිකා තාත්තා ජයලත් පුතා රංග එවැගේම දිල් කිද්දුව මනුක පුතා සෙනාල් පුතා තෙහස් පුතා ආදරෙන් එකතු කරගමු මැසේජ් එක ගෙවන්නේ තක්ෂිලා අද අපේ අම්මගේ උපන්දිනේ අපි අරත් සුභ උපන්දිනයක් වේවා කියලා wish කරනවා කියලා තමයි මැසේජ් එකේ තියෙනවා නැතිනම් ජෝතිමත් සුභ උපන්දිනයක් වේවා කියලා තක්ෂිලා ඔන්න අපි ඔයාගේ අම්මට ආදරෙන් සුභපතනවා ආදරණීය ජෝති වෙනුවෙන් එවැ කියලා අනදන්නේ මොරටුව පැත්තට මොරටුව ඉදිබැද්දෙන් තමයි මැසේජ් එක ගෙවන්නේ සරත් චාන්දනි සචිනි හසිත වෙන්නේ නේද? හරි. හසිත ඇතුළු මේ දලාවේ ජෝති රාත්‍රිය හන සිරු දනම් අපි ආදරෙන් එකතු කරගමු. එහෙමයි තියෙන්නේ ඔන්න අපි ආදරණීය ජෝතිගේ අස්සන ගීතයකට මේ සියලු දනම් ආදරෙන් එකතු කරගන්නයි හදන්නේ. තාම මැසේජ් එකක් කියවපු නැති යාළුවන්ට මේ කියන්නේ. 07.3.93.5.93.7ට දැන්ම මැසේජ් එකක් එවන්න ඕන ආදරණීය ජෝති වෙනුවෙන්. මේ ආදරේ ආදරණීය ජෝතිගේ.

0: FM 93.5, FM 93.7, La Khana Radio ITN.
1: අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවය, වැල්බිපැණිය, හඳි තෛලය, මුඛ සෝදනය, ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කටත් වඩා දැන් කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්.
3: ලුකයා මාරේ වෙනනේ ඌනේ දුක්ඛ කිවානේ මඩේ මෙමෙරි ලොස් කීලා.
4: Memory lost?
3: Call the doctor. Yaaru sunnadu? Mama kidite bunne ayya sini veline muku tadapai vedukrane ayya mata.
5: Oh my god!
3: Super doctor ne. Doctor hariyatama kiyala thiyenawale.
6: Hina mevi sindu ahanna. FM 93.5, FM 93.7, handebe hater weddi tune karala thiyaganna.
7: Evening drive with Chamit and Charu.

0: කාම අනුග්‍රහය
1: රසයෙනුත් ඉහළ ගුණයෙනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට

0: ಉತ್ಕರ್ಷಯ
1: ಆದರಣೀಯ ಜ್ಯೋತಿ
2: රාත්‍රී 7යි විනාඩි 41යි වෙලාව ඉතින් ජීවිතේ අපි ජීවත් වෙද්දී අපිට ඕනම කෙනෙක්ට නිකන් දෙන්න පුළුවන් දේවල් තියෙනවා කිසිම ශ්‍රමයක් නැතුව අපිටත් යහපතක් වෙන දේවල් අනිත් අයටත් යහපතක් වෙන දේවල් මොකක්ද මේ දේවල් අතරින් එකපාරට මතක් වෙන්නේ හිනාව නේද ඈ ඔබට මේ දෙන්නද අපි තව කෙනෙක්ට හිනා වුණොත් එයත් සතුටින් අපිත් සතුටින් කියලා මේ අපි හැමදේම කරන්නේ සතුටින් ඉන්න ජීවිතේ නිහතමානීව අපිට තව කෙනෙක් වෙනුවෙන් හිනා වෙන්න පුළුවන් නම් තව කෙනෙක් දිහා බලලා එයාගේ වැරද්ද කරු නෙමෙයි ප්‍රේමනාප විදිහට හිනා වෙලා ඉන්න පුළුවන් නම් මේ ලෝකෙ කොච්චර ලස්සන වෙයිද එහෙම ඉන්න ඕන නේද ඒක තමයි ආදරණීය ජීවිතය හදන්න ඇති ජීවිතේ සතුටින් ඉන්න ඒ සතුට ගෙනෙන තමයි ආදරණීය ජීවිතය අපි වෙනුවෙන් දශක හතරක් පුරාවටම ගීත ගැයුවේ ඊ ගීත අදටත් අපි මේ විදිහට අහලා මේ පැය දෙකේ මුළු රටම එකතු වෙලා අපි එක වෙලාවේ සතුටින් ඉන්නවා ඒකයි මේ විශේෂත්වයේ ආදරණීය ජ්‍යෝතිගේ මේ ආදරේ ජීවමාන වෙන්න හේතුව ඒකයි. එහම කියලා අපි යන්න හදන්නේ කොටියකුර පැත්තට. අයබෝන්.
3: අයබෝන් නල් මහත්තයා.
2: කොහොමද ඉතින් ජීවිතේ?
3: ජීවිතේ ඉතින් අපි හැම ඉරිදාකම ජ්‍යෝතිපාල මහත්තයා ඉතින් දුහගෙන තමයි ඉතින් උන්නේ හතේ ඉඳන් නැම වෙනකම්. අපි මේ දවස් ටික ගත්තා ඉතින් අපේ ලයින් එක ආවේ නැහැ. මේ අද දීපුවත් අපි සතුට වෙනවා. ඉතින්
2: ඒකත් ඉතින් ජීවිතේ වෙලාවක් විලා නේද? අපි හිතන දේම වෙන්නේ නැහැනේ ජීවිතේ. ඉතින් අද කවද ආදරෙන් එකතු කරගන්නේ?
3: ආදරෙන් එකතු කරන්න මගේ දිරින්ද සුධර්ම විජේරත්න. ලොකු පුතා මහේ දේනි පුතා නෙමෙයි සුදුවර. ඒගා පුතා දමින් නිසංක දුව සුජීවා. ඒ වගේ මම ජයමාන්න කොටියක් මුරේ.
2: හරි.
3: අපේ ගෑවිල ඉස්කෝල මහත්තයා ගමගේ මහත්තයා අපේ කුසුම අම්මා රැවිල සියලුම ජනතාවත් ගැට හැත්ත ත්‍රීල් පාර්තිය සියලුම දෙනත් කොටිය කුඹුර සියලුම දෙනත් අපි වෙදමාන්තෙක් ඉන්නවා විබිලෙද මහත්තයා කියලා එයා ඉන්නේ දෙකටන අපි ඒ මහත්තයාගේ පවුලේ සියලු දෙනාවත් එකතු කරගෙන මේ කොන්ඩක්ටර් මහත්තයාගේ පවුලේ සියලු දෙනාත් අපේ ජයමින මල්ලිත් ඒවලන් පවුලේ සියලු දෙනාත් එකතු කරගෙන අපි ඉතින් මේ
2: ලස්සන ගීතයක් අහමු නේද
3: ලක්කන ගුවන් විදුලි සේවයේ ඒ සියලුම දෙනාමත් එකතු
2: කරගෙන
3: සින්දු වහන සෑම රසිකවම එකතු කරගම ජ්‍යෝතිපාල මහත්මයා වෙනින් ලස්සන සින්දුවක් දෙන්න අපිට
2: අනිවාර්යයෙන්ම
3: සින්දුවට කැමති ජ්‍යෝතිපාල මහත්මයාගේ
2: හරියටම හරි ඒක තමයි ඇත්ත නේද ආදරණීය ජ්‍යෝතිගේ හැම සින්දුවක්ම ලස්සනයි
3: ජ්‍යෝතිපාල මහත්මයා ඕනම සින්දුවක් ලස්සනයි අපි ඕනම එකට කැමති
2: ඉතින් එතන ආයෙත් දවසක මේ ආදරේ බෙදා ගන්න අපිට කතා කරන්න ඕන
3: හොඳයි
2: ජ්‍යෝතිමත් රාත්‍රියක් වේවා එහෙම තමයි නේද. ඒලා මතක් කරන්න ඕන විශේෂයෙන්ම බදුල්ලෙන් අපිට ඥානා කුමාරි මහත්මියත් කතා කරා. ඔන්න නම කියන්න ඕනේ කියලා තමයි එතුමිය කිව්වේ ඉතින්. කොහොම වුණත් ආදරණීය ජ්‍යෝතිව අපිට අමතක කරන්න බැහැ නේද? ඉරිදා රාත්‍රී 7 වෙනකම් බලන් ඉන්නෙත් ඒකටනේ. මේ ආදරේ බෙදා ගන්න. ගොඩක් දේවල් අපි ජීවිතේ බදා ගන්න වෙලාවේ මේ පැය දෙක තියාගන්න ඕන අපි මේ පැය දෙකවත් අපි ආදරේ බෙදා ගමු. හරි ඉතින් ඔන්න අපි යනදන චැට් එක පැත්තට. ජ්‍යෝතිමත් රාත්‍රියක් වේවා ආදරණීය හිමාල්. මහනුවරින් තමයි මැසේජ් එකේ වන්නේ මයිල පිටියෙන් චන්දපාල පෙරේරා. ඒ වගේම මේ වෙලාවේ ජ්‍යෝති රාත්‍රිය හන සියලු දෙනාමත් එකතු කරගෙන මියුල් ගීතයක් ලබා දෙන්න. ඒ වගේම මොනුබුරාවන කවුද මොනුබුරා? දේවරම්ගේ උපන්දිනේ. ඔන්න දේවරම් එහෙනම් ඔයාට අපි ජ්‍යෝතිමත් සුබ උපන්දිනයක් වේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ වගේම තවත් සුමේ ධම්ම තක්ෂිලා ඒ වගේම සීයා ආච්චි සමග මේ වෙලාවේ එකම මල්ලි කවුද සෙවීම් ලක්කනටත් සෙවීමත් එකතු කරගෙන ලක්කනටත් ඔන්න දෙවි පිටයි කියලා තමයි මැසේජ් එක අවසන් කරලා තියෙන්නේ. ඉතින් ඔන්න ගෙදර හැමෝම අපි ආදරෙන් එකතු කරගමු ආදරණීය ජ්‍යෝති වෙනුවෙන් නේද? ජ්‍යෝති රැයට උකුවෙල ගල් ඔය ජයන්ත එළවලු කඩෙන් සද්දරම අපි ජ්‍යෝති රාත්‍රිය අහගෙන ඉන්නේ. ජ්‍යෝති රැයේ තරු දිලෙයි සිතේ පැතුම් මල් පිපෙයි සඳ එළියෙන් ලොව නාවයි සොඳුරු සෙහින හිත පුරවයි අඳුරු වලා මැදින් දිලිසෙන ජීවිතයට ආලෝකය ගෙනෙන ජ්‍යෝති රැයේ සුවඳ රැළේ සනසුම් ගීත හදට ඇසෙයි අවිත් එක මේ වෙලාවේ ඉන්නවලු ඔන්න එහෙම කියලා තියෙනවා අනුහස් ගිම්හාන් ඒ වගේම ලොකු චූටි අලා ජයන්ත චාරිකා අමිල කිරා ඒ වගේම සිහාරා දිල්ෂාන් සුනිල් පුංචි අයියා ඒ වගේම එළවලු ගන්න ඇවිල්ලා ඉන්න හැමෝමත් ආදරෙන් එකතු කරගෙන තරු අතලින් බලා සිටින බලාපොරොත්තු නවතුම දින ජෝතිරෙහි පහන් වැටෙයි සුභානාගතයකට මඟ කියයි. එහෙමයි කිය දිනන අපි එළවලු කඩේ කට්ටිය හැමෝම සද්දටම ජෝතිරාත්‍රි අහන වෙලාවේ කඩේ ඉන්න අය වැඩ කරන අය ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන්. ආයෙත් දවසක මේ විදිහට ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් එවන්න ඕන. බොහොම ස්තුතියි. හරි ආදරණීය හිමාල්, ඉතින් ඔන්න අපිටත් ආදරණීය ජෝතිගේ ලස්සන ගීතයක් දෙන්න වාද්‍යෙන් තමයි මැසේජ් එක එවන්නේ. සුනන්දනී රූපසේන, ඒ වගේම තිරණ පොඩි අක්කා රොහන්, රොහන නේද? රෝහණ රොටිද මොකද්ද මේ තියෙන්නේ? හරි. ඒ වගේම පාරමී දුවත් මේ වෙලාවේ ජ්‍යොතිරාත්‍රි අහගෙන ඉන්නවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඒ අය හැමෝම ආදරෙන් එකතු කරගන්න කියලා තමයි කියන්නේ. උන් අපි ආදරණීය ජ්‍යොති වෙනුවෙන් ඊළඟ ගීත ආදරෙන් එකතු කරගමු. සුභ සුභ ජ්‍යොතිරාත්‍රියක් වේවා ලක්කණින් ප්‍රචාරය වන ජ්‍යොතිරාත්‍රිය සම්බදාටම අසන මානයන ආනන්දගේ බිරිඳ නේද? බිරිඳ නන්දනී, ඒ වගේම යෙහෙළිය ශ්‍රියා, ඉන්දොල පවුලේ සියලු දෙනාමත්, දඹදෙණියේ පවුලේ සියලු දෙනාමත්, වෙනදිල් ආයතනයේ සියලු දෙනාමත් මේ වෙලාවේ ආදරෙන් එකතු කරගෙන ලස්සන ගීතයක් අහමු. සියලු දෙනාම දොම්පේ ඉඳලයි ජෝතිරාත්‍රිය අහන් ඉන්නේ කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. දැන් දොම්පේ යාළුවෝ ටික අපි ආදරෙන් එකතු කරගමු ආදරණීය ජෝති වෙනුවෙන්. තාම මැසේජ් එකක් කියවපු නැති යාළුවන්ට මේ කියන්න 0703939534 ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් එවන්න ඕන. ඒ අතර තමයි 0112 875 766 0112 775 766 රාත්‍රී 9 වෙනකන් ඉතින් විවෘතයි මේ ආදරේ බෙදා ගන්න අපිට කතා කරන්න ඕන. කොහොමවත් ඉතින් අපි මේ ආදරේ ඉර යන 9 වෙනකන් බෙදා ගන්නවනේ. ඒ අපේ ආදරණීය ජෝතිගේ

0: Lakhana Radio ITN
1: ලතරයි පෙරලිකරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රෝපියක් දිනන ලොකුම සුපිරි ටැග් ඉදෙන එකම ලතරයි NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සුරහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 01176979

0: Agenda Radio ITM සක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
0: ටිකියා සුරකිමු මගතොට FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
1: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ಉತ್ಕರ್ಷಯ
1: ಆದರಣೀಯ ಆದರಣೀಯ ಜ್ಯೋತಿ ಜ್ಯೋತಿ
2: රාත්‍රි 8යි විනාඩි 13යි වෙලාව. අපි දින ඔන්න දෙවිනි පැය ඉන්නේ ආදරණීය ජෝතිත් එක්ක මේ වෙලාවේ. දෙවිනි පැය දැන් ටික ටික වෙලාව යනව නේද? එහෙම තමයි වෙලාව. කොහොමද අපි යන්න දන්නේ මාවර්ල පැත්තට? අයබෝන්?
3: අයබෝන් මාතියා.
2: කොහොමද කිදී?
3: හොඳින් ඉන්නවා. ඔයාලට කොහොමද?
2: අපිත් හොඳින් ඉන්නවා. අද කාලේ අපි වැහැලා පායලා. කාලගුණයත් ඉතින් එහෙම තමයි නේද? කොහොම වුණත් අපිට කාලගුණය හරස් කපන්න නැහැ නේද? ආශිර්වාද කරනවා. අද ඉතින් මේ ආශිර්වාද කරන වෙලාවේ කවුද ඉන්නේ ආදරණීය ජෝති වෙනුවෙන් ඊළඟ ගීතයට?
3: එකතු කරගන්නවා මගේ මහත්ය නිමල්. එයා ඉන්නේ දැන් කොට්ටාවේ. කොට්ටාවේ මගේ බාප්පා රිචඩ් මාමා ඇතුළු පවුලේ හැම දෙනාම. ලොකු පුතා නිරෝෂ්, පොඩි පුතා කුෂාන්, දුව සඳලි, ගොම්බද්දල මගේ නංගින්න මැනිකා, යාගේ මහත්තයා මංජු අයියා, දුව පුතාලා දෙන්න, අඹේහෙන ලොකු අයියා, පණාකඩුවේ රුවන් මල්ලි, රුවන් මල්ලි ඇතුළු සියලු දෙනා රුවන් මල්ලි ලැබෙන මාසේ දාන දෙනවා තමයි මට දැනගන්න ඕන. ඇයි ජෝතිපාල මහත්තයාගේ හත් වෙනිද?
2: ඔව් අනිවාර්යෙන්ම රුවන් මෙතෙක් කල නම් ඒ කටයුතු කරානේ.
3: ඔව් ඔව් මේ සැරේ මමත් සහභාගී වෙන්න ඕන. මමත් මේ පැත්තෙම යනවා.
2: හොඳයි හොඳයි.
3: මේ ඉතින් තව ජ්‍යොති රාත්‍රිය අහන සියලු දෙනාමත්, කැටපල කන්දේ ධම්මික අයියයි, ජ්‍යොති අයියයි, සියලු දෙනාම අපේ ගමේ සියලු දෙනාමත් එකතු කරගෙන ලස්සන ගීතය ඔබතුමාත් එකතු කරගෙන.
2: ඉතින් එහෙනම් අපි ලස්සන ගීතයක් අහමු. ආයෙත් දවසක මේ ආදරේ වේදා ගන්න අපිට අනිවාර්යයෙන්ම කතා කරන්න.
3: එසේම
2: වේවා. ජ්‍යොති රාත්‍රියක් වේවා. ආදරණීය ජ්‍යොති වෙනුවෙන් ඉතින් දෙයක් කරනවා නම් අපේ හැමෝම එකතු වෙනවා නම් ගොඩක් හොඳයි. හොඳ දේවල්ට අපි එකතු වෙන්න ඕනේ. ආදරණීය ජ්‍යොති වෙනුවෙන් වගේම හැම තැනකදීම. ඉතින් එහෙම කියලා අපි chat එක පැත්තට තමයි ඔන්න යන්න හදන්නේ. සුභ ජ්‍යොති රාත්‍රියක් වේවා. අපි හරිම ආසාවෙන් ජ්‍යොති රාත්‍රිය අහනවා. තාත්තා ආරියරත්න, හස්මන් ලක්මාල්, පවුලේ හැමෝමත් ජ්‍යොති රාත්‍රිය අහන හැමෝමත් ආදරෙන් එකතු කරගෙන ජ්‍යොතිපල මාත්මේ ලස්සන ගීතයක් අහමු කියලා තමයි අපිට අමන්ති කියන්නේ ඔන රාගම ඉදලා. රාගම අමන්තිගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ඒ වගේම බටවල ආර්යදාස බින්දෙනිය ඇතුළු පවුලේ සියලු දෙනා මේ වෙලාවේ ජ්‍යොති රාත්‍රිය අහනවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඉතින් අපි ආදරෙන් ඊළඟ ගීතයට එකතු කරගන්නවා. අයබෝන් කොහොමද මල්ලි? ගොඩක් කාලකින් තමයි ජ්‍යොති රාත්‍රිය අහන්නේ. අබුඩාබි වල සරත් කුමාර තමයි මේ මැසේජ් එක ගෙවන්නේ. ඔන්න අද අහනවා ගොඩක් කාලෙක ඉඳලා. ඉතින් ඔන්න ගොඩක් කාලෙක ඉඳලා හරිය ඔන්න අද ඉඳලා ලබන සතියේ ඉරිදා වෙනකොට අහන්න ඕන නේද? අවසතේ ඉරිදා වගේම අපි ඉන්නේ දින 7කින් ඉතින් අබුඩාබි නම් ඉතින් සමහර වෙලාවට රාජකාරිය ඇති. කොහොමද ඉතින් chat එක පැත්තට ආවොත් ඉතින් ඉරිදා රාත්‍රී 7:30 වුණත් ආදරණීය ජ්‍යොතිවා මේ විදිහට අපිත් එක්ක ආදරේ බෙදා ගන්න පුළුවන් එකතු වෙලා. කොහොමද ආදරෙන් කියන ඉතින් මේ ආදරේ බෙදා ගන්න පුළුවන් හැම වෙලාවෙම අපිත් එක්ක ඉන්න කියලා. සුභ ජ්‍යොති රාත්‍රියක් වේවා. හිමාල ඔන්න සින්දුවකට එකතු කරගන්නලු ගයානි ගයානි. ඒ වගේම සචිනු, ඔවින්, ජෙනිත්, ඒ වගේම කපිල, රංජිත්, බිංගමෙන් ධර්මසිරි, මාවරලෙන් රම්‍යක්, ඒ වගේම කොල්ලපිටියෙන් ශාමක්වත් ආදරෙන් එකතු කරගන්න කියලා තියෙනවා. මල්ලිකා යෝරිනගේ මහත්මියවත් ආදරෙන් එකතු කරගෙන ආදරණීය ජ්‍යොති ලස්සන ගීතයක් අහමු කියලා තමයි අපිට පණාකඩුවෙන් රුවන් කියන නරුවන්. ඔයවත් ඉතින් අපි ආදරෙන් එකතු කරගන්න ඕන නේද? සුභ ජ්‍යොති රාත්‍රියක් වේවා. හිමාල ඉතින් කොහොමද? එහෙම තමයි හල්දී. හැමදාම වගේ ඉතින් ඔන්න අදත් අපි කුලියාපිටියේ අමුරාපුල ගමේ ඉඳලා මේ වෙලාවේ ජ්‍යොති රාත්‍රිය අහන් ඉන්නවා. චෝටි දෝනි, චමල් ශායි, අපේ අම්මා කුසුමලතාවයි අතයි ආසාවෙන් තමයි මේ වෙලාවේ ජ්‍යොති රාත්‍රිය අහන් ඉන්නේ. අපේ මැසේජ් එක ඔන්න ඉතින් ගිය සතිය නම් කිව්වේ නැහැ, පොඩ්ඩක් තුග හිතුණා. කොහොම වුණත් ඉතින් මේ සතිය නම් කියන්න. ලෝකවාසී සියලු දෙනාම දෙනාටම බුදු සරණයි. එහෙමයි මැසේජ් එක තියෙන්නේ. මැසේජ් එක කියවන්නේ නදී. ඔන නදී වගේ මැසේජ් එක අපි මේ සතිය නම් ඔන්න කිව්වා. හිමාලයි අපිත් ඔයාව අහගෙන ඉන්නේ. එහෙමයි කියලා තියෙන්නේ සොඳුරු. ඔන්න සොඳුරු අපි ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා. එහෙනම් ඊළඟ ලස්සන ගීතේ ආදරණීය ජ්‍යොති වෙනුවෙන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන ගමන් ඔන්න දත ජ්‍යොතිපාල මාත්මයේ ලස්සන ගීතේ අපිවත් එකතු කරගන්න. මෙහෙම කියන්නේ යෝතිකා නේද? වයික් කාලේ අම්මා ප්‍රියන්ති, තාත්තා වොෂින්ටන්, ඒ වගේම නිසල, සෙව්වන්දි, ශානු, චමිත්, දෙවුලි මේ හැමෝම ආදරෙන් එකතු කරගන්න කියලා තමයි වයික් කාලෙන් යෝතිකා කියන්නේ. ඔන්න යුතිකා, ඔයාගේ පවුල හැමෝම අපි ආදරෙන් එකතු කරගෙන ආදරණීය ජ්‍යොති ලස්සන ගීතයක් අහන්න හදන. ඉතින් තව මැසේජ් එකක් කියවුණේ යාළුවන්ට මේ කියන්නේ 0.3 3 93 5 93 4 ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් එවන්න ආදරණීය ජෝති වෙනුවෙන් ඉන් මේ ආදරණීය ජෝතිගේ

0: ප්‍රියදිනමලා රාත්‍රි හතට ලක්කනෙන්
1: සඳතිය තාර සඳතිය තාර හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය ජෝති
2: ආදරණීය ජෝති ජෝති
3: රාත්‍රි 8යි විනාඩි 27යි ආදරණීය ජෝතිගේ උනොහුමේ ඉන්න ඉතින් අපි යන දන්නේ ගලෙන් බිඳුනු පැත්තට ආයිබවන්
4: ආයිබම් මතයා මම ගලෙන් බිඳුනු අලුත් දියුලෙන් කතා කරන්නේ
3: කොහොමද ඉතින් ජීවිතේ
4: සාමාන්‍ය පරිදි ජීවිගෙන යනවා හැමදාම ඉතින් අපි ජෝතිරා තියානවා සම්බන්ධයෙන් බැරි නාට
3: ඉතින් අද මේ සම්බන්ධ වෙලා තියෙන සතුටුයිද
4: සතුටුයි බොහොම සතුටුයි
3: ඉතින් මේ සතුට බෙදා ගන්න කවදා ආදරෙන් එකතු කරගන්න ඊළඟීතියට
4: තිලක් වීරසිංහ බේකරි වීරසිංහ මල්ලි ඒ වගේම අපේ වන්න මාමා ඒ වගේම ගුණතිලක අයියා රංජනී අක්කා ඒ වගේම මේ අහන අපි සියලු දෙනාම මගේ මල්ලි රංජි නංගි දියණියන් දෙන්නා ඇතුළු සියලු දෙනා ආනන්ද අයියා ඒ වගේම මේ වෙලාවේ කඳ ජෝතිරා අධ්‍යාන සියලු දෙනාම එකතු කරගමු
3: ලස්සන ගීතයක් අහමු
4: ජෝතිමත්
3: රාත්‍රියක් වේවා කොහොමද ඉතින් උත්සාහවන්ත වුණොත් ඉතින් ජීවිතේ ජය ගන්න පුළුවන් ඒ වගේ තමයි ඉතින් ජෝති රාත්‍රියට කෝල් එකක් ගන්න පුළුවන් හරි චැට් එක මෙතන තමයි යන්න දන්නේ ප්‍රීතිමත් ජෝති රාත්‍රියක් වේවා මැසේජ් එක ගවන්නේ මාරවිලින් සජී රසන සින්දුවක් ඕනේ අපිත් අහගෙන ඉන්නේ නංගි අනුරාධා ඒ වගේම රංග එකතු කරගන්න කියලා තියෙනවා ඉතින් ආදරණීය ජෝති වෙලා අහන් ඉන්න ආදරණීය හැමෝම එකතු කරගෙන ලස්සන ගීතයක් අපි අහමු කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ ඉතින් ඔන්න අපි සජීගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වේ එහෙම කියලා අපි යන්න හදන්නේ චාරුණීගේ මැසේජ් එක කියන්නේ මැනික් ගොඩින් තමයි චාරුණී මැසේජ් එක දේවා තියෙන අපිට අපි හැම ඉරදම අනිවාර්යෙන්ම ජෝති රාත්‍රිය අහනවා අපිටත් ජෝති රාත්‍රියට අපිවත් එකතු කරගන්න තාත්තා කරුණා ජීව අම්මා නදීක ඒ වගේම නංගි පියුමි මැසේජ් එක වන්නේ චාරුණී එහෙම කියලා ඇටින් තියෙනවා චාරුණීගේ අද උපන්දිනයලෝ ඔන්න චාරුණී ඔයාටත් ජෝතිමත් සුභම සුභ උපන්දිනයක් වේවා කියලා අපි ආදරෙන් ප්‍රාර්ථනා කරනවා ආදරණීය ජෝති වෙනුවෙන් ගිරිවල පැත්තර තමයි යන්නේ ගිරිවලෙන් හේෂානි තමයි මැසේජ් එක වන්නේ අපිට මම ජෝතිර ගොඩාක් ආදරේ අපි හැම ඉරදම ජෝති රාත්‍රිය අහනවා අයිය අපිට ලස්සන සින්දුවක් දෙන්න අම්මා මාලනී තාතා අතුල අක්කාෂිනි මල්ලි සසින්දුවත් ඒ වගේම ජෝති රාත්‍රිය අහන හැමෝමත් අයිය ඔයාවත් ආදරෙන් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි අපිට ගිරිඋල්ලෙන් හේෂානි කියනවා හේෂානි වාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වෙ ඉතින් එහෙම තමයි නේද අපේ හිතේ ඉන්න අය වෙනුවෙන් අපි ජීවිතේ අපේ වෙලාවන් කැප කරනවා ඒක තමයි ඇත්ත ඒ ආදරේ විඳින වෙලාව ඒ ආදරේ බෙදා ගන්න වෙලාව තමයි ඉඳ රාත්‍රියේ 7:09 කියලා කියන්නේ. ඒ ආදරණීය ජෝතිගේ ආදරේ. එහෙම කියලා හනදන්නේ පානදුරේ මදුපිටිය පැත්තට. කුමාර තමයි මැසේජ් ගේවන්නේ මේ වෙලාවේ අපේ ගෙදර ජෝති රාත්‍රිය අහගෙන ඉන්නවා. අපේ පුතා එහෙමයි මැසේජ් එකේ තියෙන්නේ හිරුන් ඔන්න හිරුන් පුතාව අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන්. දුව යුවින්දි ඒ වගේම බිරිඳ මදුෂිකා අම්මා ඒ වගේම චන්දන මහමත ආදරෙන් එකතු කරගන්න ඕලු ආදරණීය ජෝති වෙනුවෙන් ඊළඟ ගීතයට. ඉතින් පානදුරේ අපේ හිතවතාගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වේ. අයිබෝන් කොහොමද මල්ලි ගොඩ කාලකින් තමයි මේ වෙලාවේ ජෝති රාත්‍රිය අපිට අහන්න වෙලා තියෙන්නේ එහෙම කියලා අපිට අබුඩාවිල තවත් අයියගෙන් මැසේජ් එකක් කියවලා තියෙනවා ඒක නම මැසේජ් එකේ නෑ අයියා වියේතු නේද කොහොමවත් වැඩ කරන ගමන් හිටියේ ගොඩක් කාලෙකින් මමත් මේ වෙලාවේ ජෝති රාත්‍රිය අහන ගමන් මල්ලි කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ ඉතින් ඊළඟ දවසේ මැසේජ් එකේ වෙනවා අනිවාර්යෙන්ම මමත් එවන්න ඕන එහෙම කියලා නැදනේ පස්සේ ආලෙ මෙදිකහල වැත්තේ පැතරන්න සුමුදු බල මැසේජ් එකක් කියලා දෙනවා ආදරණීය ජෝති වෙනුවෙන්. ආ යෝග ගීතයක් දෙන්න. ඉතින් ඔන්න අපි යෝග ගීත කීපයක්ම දුන්නා සුමුදු වලට. එකතු කරගන්නවලු බිරිඳ දරුවන්, ඒ වගේම කමල් පිටියෙන් සුරංජි අක්කා, නිහල් අයියා, තුෂාර අක්කා, සුනිල් ලතා අක්කා, ස්නේහ අයියා, තුෂාර අක්කා වත ආදරෙන් එකතු කරගෙන ආදරණීය ජ්‍යොති ලස්සන ගීතයක් අපි අහන්න යන්නේ. ඉතින් ඔන්න තව වෙලා තියෙන මැසේජ් එකක් කියවනවා නම් 0703 93 5 94 4 දැන්ම මැසේජ් එකක් කියවන ආදරණීය ජ්‍යොති වෙනුවෙන් ඉතින් මේ ආදරේ ආදරණීය ජ්‍යොතිගේ

0: Lakhanda Radio ITN
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞබිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

ලොකුම සුපිරි ටැග් එක නෙකම ලොතරැය්‍ය.

0: ಉತ್ಕರ್ಷಯ
1: ಆದರಣೀಯ ಆದರಣೀಯ ಜ್ಯೋತಿ ಜ್ಯೋತಿ
2: ರಾತ್ರಿ 8:54 ವೇಳಾವ ರನ್ವನ್ ರಿದಿ ತರು ಪಾಯನ ಆಸ್ತಲೆ ನಂಗ್ವೈ ಜ್ಯೋತಿ ರಾತ್ರಿಯ ಹೆಡಕರಮಿನ್ ಗುವಂತಲೆ ಪುವುದೈ ಸಿನಾ ರಲಿ ಹೆಮಗೆ ಮುವ ಮಡಲೆ ಜ್ಯೋತಿ ರಾತ್ರಿಯಟ ಗೊಡವೆಮು ಅಪಿ ನಿಸಂಸಲೆ ಹೆಮ ನಿಸಂಸಲೆ ಗೊಡವೆಮು ಕೇಳಕ್ಕೆ ಅನ್ನೇ ಶಶಿಕಲಾ ಗಿರಿಯುಲ್ಲೆ ජෝතිමත් රාත්‍රියක් වේවා හිමාලයේ කියලා තමයි ඔන්න අපිට කවියක් කියලා දෙන්නේ ශසිකලා thank you ඉතින් ආදරණීය ජෝති වෙනුවෙන් ලස්සන කවියක් කියුවාට ඉතින් එහෙම තමයි ආදරණීය ජෝතිට තියෙන ආදරය නේද හදබැදී රන් දෙපය අද ලඟ හඬ ගුවනේ රැවුදී කෝල් නද පැතිරේ මුළු තිරමේ පෙම්වර ජෝති ගී හා හිතවත් සොයුරේ හිමාල් සමග එක වී රස විඳින්නේ කොහොමද හිමාල් මල්ලි වෙනද වගේම ඔන්න අදත් ලක්කන රේඩියෝ එක සද්දරම දාගෙන ජ්‍යොති රාත්‍රිය අපි ලස්සන සින්දුරියක් අහගෙන ඉන්නේ ලයිව් එකත් බලන ගමන් ඉන්නේ කියලා තමයි මැසේජ් එක දීලා අපිට මයන්තයක් අපොලොන් නරුවේ දුවසිට්මි ඒ වගේම දරණේ කළ පොලිසියෙන් පුතා සජිත්වත් මහත්තයා මහින්දවත් මේ වෙලාවේ ආදරෙන් එකතු කරගන්න ලක්කන හන සිරු දෙනා මත ආදරෙන් එකතු කරගමු කියලා තමයි අපිට කියන්නේ ඉතින් පවුලේ හැමෝම අපි ආදරෙන් එකතු කරගමු නේද ආදරණීය ජ්‍යොති වෙනුවෙන් මල්ලිමම සෑමදාම ජ්‍යොති රාත්‍රිය අහනවා පළවෙනි මැසේජ් එක තමයි මේ විදිහට අපි එවන්නේ වැඩසටහනක් ගොඩක් හොඳයි ආදරණීය ජ්‍යොති වෙනුවෙන් අපි ගොඩක් ආදරෙන් අහන් ඉන්නේ ඉතින් මේ වෙලාවේ ජ්‍යොති රාත්‍රිය අහන සියලු දෙනාමත් අපි ආදරෙන් එකතු කරගෙන ලස්සන ගීතයක් අහමු කියලා තමයි අපිට පානදුර අරුග්ගොඩෙන් සුසන්ත රුග්ගහතටුපොළ මේ විදිහට මැසේජ් එකක් කියලා දෙන්න ඉතින් එහෙම තමයි ආදරය අපිට දැනනවා නේද ආදරණීය ජ්‍යොති වෙනුවෙන් එහෙම කියලා අපි යන්න හදන්නේ මා ගෙදර පැත්තට මගදරදීනේ අක්කලමුල්ලේ මාගෙදර හිච්චිසීයි සෝමාච්චි ඇතුළු පවුලේ සියලු දෙනාම ජ්‍යොති රාත්‍රිය අහනවා කියලා තමයි අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ. මොන දෙන් හිච්චිසීයි අපි සෝමාච්චි වාදරෙන් එකතු කරගමු ආදරණීය ජ්‍යොති වෙනුවෙන් අවසන් ගීතයට. පත්තකොඩ දෙවන පටුමගෙන් ලවන්නේ ශනුල්ලයි විනුල්ලයි කිරියම්මලා දෙන්නයි. යටයන්තුර කිරියම්මයි බඩපුර කිරියම්මයි ඒ වගේම නිශාදී ඇතුළු පවුලේ සියලු දෙනාම මේලා ජ්‍යොති රාත්‍රිය සද්දර මහන් ඉන්නවා. ඉතින් ආදරෙන් මේලා ජ්‍යොති රාත්‍රිය අහන් ඉන්න සියලු දෙනාමත් එකතු කරගමු ලස්සන ගීතයකට කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඉතින් ඔන්න අවුල හැමෝම අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජ්‍යොති වෙනුවෙන් අවසන් ගීතයට ඔන්න හොඳේ. ජීවිතය කියන්නේ ඉතින් එහෙම තමයි අපිට හමු වුණොත් වෙන් වෙන්න වෙනවාම තමයි. එහෙම නේද? මාර්ගයේම දමයන්ති ඔන්න මැසේජ් එකක් කියලා දෙනවා. හායි ලක්කඳ. ජ්‍යොති රාත්‍රියට ඔන්න අපිවත් එකතු කරගන්න. අපිත් සද්දෙනම ජ්‍යොති රාත්‍රිය අහගෙන ඉන්නේ කියලා තමයි අපිට මැසේජ් එකේ තියෙන්නේ. ඉතින් ඒ මැසේජ් එකත් එක්ක අපි අදට සමුගෙන යන්න තමයි හදන්නේ. ඉතින් ඔන්න මැසේජ් එවපු ඒ වගේම ලයිව් එකට කමෙන්ට් කරපු ලයිව් එකට කමෙන්ට් කරද්දිම කියද්දිම තවත් කමෙන්ට් එකක් ඔන්න මට හිතුනා මේ කමෙන්ට් එකත් කියන්න. වෙනද වගේම ඔන්න අදත් ජ්‍යොති රාත්‍රිය අහන් ඉන්නවා කියලා තමයි අපිට වාතිය පුතා කමෙන්ට් එකක් දාලා තියෙන්නේ. පවර පුතයි තාත්තා රාජිත ඉතින් පෙන්තර ආච්චි අශෝක ඇතුළු මේ වෙලාවේ ජ්‍යොති රාත්‍රිය අහන හැමෝම ආදරෙන් එකතු කරගන්න කියලා තමයි පුතා අපිට කියන්නේ. ඉතින් පුංචි පුතාලගේ අදහස් සිතුවිලි නේද අපි අනිවාර්යෙන් ඒ වරිට දෙන්න ඕන. අනාගත පරපුරට ඊට දෙන්න අපි ආදරණීය ජ්‍යොති වෙනුවෙන් නේද? ඉතින් කමෙන්ට් කරපු, ෂෙයා කරපු, ලයිව් එක ෂෙයා කරපු යාළුවන්ට බොහොම ස්තුතියි, බොහොම ආදරෙයි. කතා කරපු යාළුවෝ හැමෝටම හිතවත් හැමෝටමත් ආදරෙයි. අපි හරියටම දින හතකින් ආදරණීය ජ්‍යොතිගේ ආදරය තරන් එනවා. එතෙක් පරිස්සමින් සතුටින් ඉන්න. වෙන් වෙන්නේ ටික දිනකට ආදරණීය ජ්‍යොතිව ඔබේ හදවතේ තියාගන්න. ඒ මතකයන් ඔබේ හිතට සැනසීමක් කි. මේ ආදරේ ජීවමාන වෙන්නේ ආදරණීය ජ්‍යොති අපේ හදවතේ ඉන්න හින්දා. එහෙම නේද? මේ ආදරේ ජීවමානයි. පරිස්සමින් ඉන්න. මම හිමාල්. ජ්‍යොතිමත් සුබ සතියක්.

සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: ඔබ කැමතිම ලක්කම වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව පිවිසෙන්න ලක්කම YouTube නාලිකාවට
2: ලක්කඳ YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: Duck Hunter Radio ITN රටට වග කියන රේඩියෝව
1: අයිබෝන් වාසනාවන්ත රාත්‍රියක් දැන් වෙලා වර 10යි. අද දවස අප මෙලදී ගත්ත ජාතික රුධිර මණ්ඩලයේ උතුරේ පතතර ගන්න මේ ඔබේ ජැක් බ්‍රහි ප්‍රතිපලය හෙන වෙලාව.
2: අයිබෝවන් සිහින කියලා කියන්නේ අපේ ජීවිතයේ දිනවන්නම තියෙන දෙයක්. ඒ නිසා සිහින බලාපොරොත්තු මේ විදිහටම තියාගෙන ඔබේ සිහින දිනවන NLB ජාතික ජයවරණය අදත් අපි ආරම්භ කරන්න සූදානම්. අද අපට පරිගණක නිල වාර්තාව ලබා දෙන්නේ පරිගණක නිලධාරී සසංක ගමගේ මහතා. දැන් අපි හඳුනාගනිමු අද අධීක්ෂණ මණ්ඩලය. මුදල් අමාත්‍යාංශයේ ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රගීත් ගුණසේකර මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ රංජිත් නානායක් කර මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කැලුම් සී තිලකරත්න මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී RMPD රත්නායක මහත්මිය. අදත් අපි මුලින්ම දිනුම් අදින්නේ NLB ජය. අත්තට සල් වෙනුවෙන් NLB ජය අද දිනුම් අදින්නේ 486 වෙන දිනුම් වාරය. NLB ජය තුලින් අද සන්ඩේ බෝනස් වාසනාව ඔබට තියෙනවා. රුපියල් 10,000 බැගින් තෑගි දිනා ගැනීමට අවස්ථාව තියෙනවා. එහෙනම් අපි යමු දිනුම් ඇදීමට. NLB ජය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය සහ ජය අංක 4 මේ තෝරන්නේ. වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ A ජය අංක 0.444. අපි දැන් සන්ඩේ බෝනස් ප්‍රවර්තන ත්‍යාග අංකය තෝරා ගමු. අද සන්ඩේ බෝනස් ප්‍රවර්ධන ත්‍යාග අංකය 3506. අපේ ශ්‍රම බලකාය අපේ ශක්තියයි. ජාතික ශ්‍රම බලකායට සුබ සාධනය සලසන ශ්‍රම වාසනා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාපත අරමුදලට දායක වන ලොතරැයියේ NLB ජය මේ වසරට රුපියල් 105 ත්‍යාගලාභීන් 211ක් බිහි කළා. බොහොම ස්තුතියි. බලමු අද වාසනාව. අද NLB ජය තුලින් රුපියල් 105 බැගින් දිනා ගන්නා වාසනාවන්තේ දෙදෙනෙක් බිහි වෙනවා. මේ ලොතරැයි පත් ඔබට අලෙවි කරා සුරංග රොජ්ජිකු ජායල, ධම්මික ක්‍රිෂාන්ත ආණ්ඩියම් බලම. රුපියල් 50 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 32 බිහි වෙනවා. සන්ඩේ බෝනස් ප්‍රවර්ධන ත්‍යාගාංකයේ ගලපාගෙන රුපියල් 10,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තෙන් 54 දෙනෙක්. වාසනාවන්තෙන් 65,525 දෙනෙක් අතරේ අද අපි බෙදා දුන්නා රුපියල් 67,58,840 මුදලක්. තව තවත් තෑගි වැඩි උන නියත ධනයෝග හඳහන අද 1527 වන දිනුම් වාරය. එහෙනම් ඔබේ හඳහන අතට ගන්න අපි යනවා දිනුම් ඇදීමට. හඳහන වාසනාව වෙනුවෙන් ලග්න සංකේතය මේ තෝරන්නේ. අද වාසනාවන්ත ලග්න සංකේතය මේෂ. අපි දැන් ජයංක 4 තෝරා ගමු. අද හඳහන පළමු ජය අංකය අංක 3. මේ තෝරන්නේ දෙවන වාසනාවන්ත අංකය. දෙවන ජය අංකය අංක 8. අපි බලමු හඳහනින් තෙවනුව වාසනාව අරගෙන ඉන්නේ කුමන අංකයේද කියලා. මෙන්න තුන්වන ජය අංකය අංක 45. මේ තොරන්නේ අවසන් ජයංකය. මෙන්න හඳහන හතරවන ජය අංකය අංක 41. අපේ රටේ උදව් අවැසිම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක යෙදෙන්නට පිහිට වූ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාපත්ත අරමුදලට දායක වෙන හඳහන ලොතරැයියේ මේ වසරට සුපිරි ත්‍යාග 7ක් අපි ලබා දුන්නා. බලමු අද හඳහන වාසනාව. අද හඳහන සමස්ත වාසනාවන්තීන් 116,336 දෙනෙක් අතරේ අපි බෙදා දුන්න රුපියල් 71,39,400 මුදලක්. හෙට හඳහනින් අපි ඔබට අරගෙන ඉන්න සුපිරි ත්‍යාගයේ රුපියල් 33,41,191.60. ඔබේ කෝටිපති සිහිනය සැබෑ කරන සත් දිනම ජයනියත ගොවිසෙත අද දිනුම් වාරය 4460. අදත් ඔබට ජයෙන් ජයම වේවා. අපි යනවා ගොවිසෙත දිනුම් ඇදීමට. ගොවිසෙත ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය මේ තෝරන්නේ. අද ඉංග්‍රීසි අක්ෂරය C. දැන් අපි ජය අංක 4 තෝරනවා. පළමු වාසනාවන්ත ජය අංකය අංක 49. දෙවන වාසනාවන්ත ජය අංකය අංක 66. අද තෙවනුව ඔබට වාසනාව අරගෙන එන්නේ අංක 37. රටට කෝටිපතියන් බිහිකරන ගොවිසෙත මේ තෝරන්නේ 4 ජය අංකය. අද 4 වාසනාවන්ත ජය අංකය අංක 23. කෘෂිකර්මාන්තයේ නගා සිටුවන්න දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාපත්ත අරමුදලට දායක වෙන ගොවිසෙත ලොතරැයියේ 2026 වසරට සුපිරි ත්‍යාග දෙකක් අපි ලබා දුන්නා. රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාග ලාභින් 48ක් බිහි කළා. අද ගොවිසෙතෙන් රුපියල් 250,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තයන් 7 දෙනෙක් බිහි වෙනවා. ඒ වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කරේ මෙන්න මේ අලෙවි නියෝජිත වරුන්. කේ චන්ද්‍රලතා අනුරාධපුර, කේ ඒ ධර්මසිරි රාවතාවත්ත, ආර් එම් ඒ අයි රාජපක්ෂ පස්යාල, මහේෂ් ජමල් මාරවිල, එල් එච් ඒ සුමනසිරි කිරිඳිබැල, නන්දසිරි හිද්දලගේ පිළියන්දල සහ දිනේෂ් කුමාර අඹන්පොළ. ඒ අනුව වාසනාවන්තයන් 103,340 දෙනෙක් අතරේ අපි බෙදා දුන්නා රුපියල් 79,28,680 මුදලක්. ඔබේ කෝටිපති සිහිනය සැබෑ කරන ගොවිසෙත හෙට සුපිරි ත්‍යාගයේ රුපියල් 6,73,68,210.96. අලුත්තුණු පහසු උණු ත්‍යාගේ වැඩි උණු අලුත්ම ත්‍යාග රටාව ඔබට අරගෙන ඉන්නේ සුබ දවසක් ලොතරැයිය. සුබ ලග්නයේ සමග අංක 3ට ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් හෝ මුදලින් රුපියල් 105,000 දිනා ගන්න පුළුවන්. අංක 3ට රුපියල් 50,000ක් වගේම ප්‍රවර්තන ත්‍යාග අංකයට රුපියල් 25,000ක් ඇතුළුව තවත් මුදල් ත්‍යාගේ රැසක් දිනා ගන්න පුළුවන්. දවස සුබයි සිහින දිනයි ඔබ ගන්න මොන ටිකට් එක සුබ දවසක්. අද 334 වෙනි දිනුම් වාරය. සුබ දවසක් වාසනාව වෙනුවෙන් මේ තෝරන්නේ සුබ ලග්න සංකේතය. අද සුබ ලග්න සංකේතය තුලා දැන් අපි සුබ අංක 3ක් තෝරාගමු. සුබ දවසක් පළමු සුබ අංකය අංක 57. දෙවන සුබ අංකය අංක 11. තුන්වන සුබ අංකය අංක 47. රුපියල් 25,000 බැගින් වාසනාවන්තයින් බිහි කරන ප්‍රවර්ධන ත්‍යාගාංකය මේ තෝරන්නේ. අද සුබ දවසක් ප්‍රවර්ධන ත්‍යාග අංකය 8,923. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාපත්ත අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් මේ වසරට රුපියල් 105,000 හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රාහකයින් 204ක් අපි බිහි කරලා තියෙනවා. අද සුබ දවසක් ලොතරැයියේ රුපියල් 105,000 හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් දිනා ගන්නා වාසනාවන්තයින් 2 බිහි වෙනවා. මේ ලොතරැයිවත් ඔබට අලෙවි කරේ සුදන්ත සාගර මාතර DM ගලකෙදර හෝමාගම. රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තයින් 6 අපි බිහි කරනවා. ප්‍රවර්තන ත්‍යාග අංකය ගලපාගෙන වාසනාවන්තයින් 36 බිහි වෙනවා. ඒ අනුව අද සුබ දවසක් වාසනාවන්තයින් 93,390 දෙනෙක් අතරේ අපි බෙදා දුන්නා රුපියල් 87,69,760 මුදලක්. ඔබේ සිහින සැබෑ කරන තවත් ලොතරැයි වර්ග 4ක් අරගෙන මීළඟට එනවා ජානක සමගින් රොෂාන්ත ප්‍රියා.
3: මීළඟට මෙගා පව. ලොතරැයි තුලින් ලංකාවේ ඔබේ හීන සැබෑ කරන ලංකාවේ අංක 1 ආයතනය තමයි NLB කියන්නේ. එදා රුපියල් කෝටි 23ක්, මෙදා රුපියල් කෝටි 47ක්, ඒ වගේම අද ඔබට පුළුවන් රුපියල් කෝටි 29ක් ඔබේම කරගන්නට. එකම ඔබේ හිතේ තියෙන ලස්සන හීනයක්, ඒ තමයි තමන්ගේම කියලා වාහනයක් තමන්ගේම කරගන්න. ඉතින් අපි මෙගා පව තුලින් බ්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට අපි ඔබට ලබා දෙන්නේ මෙන්න මේ වගේ නවීනතම සුපිරි මෝටර රථයක්. ඔව්, ඔබේ හීන සැබෑ කරන මෙගා පව 2,566 වන ජයග්‍රාහි දිනුම් මැදීමයි මේ. මෙගා හීන සැබෑ කරන ජයග්‍රාහි ඉංග්‍රීසි අක්ෂරයයි අපි දැන් තෝරගන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය U. මේ දැන් අපි තෝරා ගන්නේ අද දවසේ සුපිරි අංකය. අද වාසනාවන්ත සුපිරි අංකය අංක 15. මේ හීනේ නම් ඔබ සැබෑ කරගත යුතුමයි. දැන් අපි තෝරගන්නවා වාසනාව ගෙන එන වාසනාවන්ත ජය අංක මේ විදිහට. මෙන්න අද පළමු ජය අංකය අංක 1. මේ ලැබුණේ දෙවන ඡයාංකය අංක 30. තුන්වන ඡයාංකය අංක 4. තීරණාත්මක අවසන් ඡයාංකය අංක 72. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පව ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 4 දෙනෙක් සමගින් 20 ලක්ෂපතියන් 43 දෙනෙක් NLB අපි මේ වෙනකොටත් රටට බිහි කර අවසන් අද ඔබට ලැබෙන වාසනාව ගැන කියන්නටයි මේ සූදානම. බොහොම ස්තුතියි. අද දිනුම් බාරෙන් දෙලක්ෂපති වාසනාවන්තින් 6 දෙනෙක් රටට බිහි වෙලා තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි ජයග්‍රහකින් බිහි කර තිබෙන්නේ. HAN දේදුණු ඇලෙහිවත්ත, ධම්මික බණ්ඩාර මහියංගණය, රංජිත් සොයිසා ගිරාඳුරු කෝට්ටේ, සමන් හෙට්ටිආරච්චි නාඹලපිටිය, MH සුමිතිපාලා මේපුස, සඳුන් පුෂ්පකුමාර ඉකිරිවැව. අද දිනුම් බාරේ තුල්දී සමස්ත ජයග්‍රාහකයන් 1,03,622 දෙනෙක් අතර රුපියල් 72,18,920ක මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. නිසක වශයෙන්ම දිනන්නටම හැකි අති දැවැන්තම සුපිරි ත්‍යාග ඔබට පිරිනැමූ මෙගා පවතුලින් හෙට ඔබ දිනන දැවැන්ත සුපිරි ත්‍යාගවල වටිනාකම රුපියල් 29,28,94,806යි. පව සුපිරි ත්‍යාගයට රුපියල් කෝටියක්, ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයටත් නවීනතම සුපිරි මෝටර රථයක්. ජාතියේ මහා ධන සම්පත ධන නිධානය තුලින් දැන් ඔබට පුළුවන් සන්ඩේ බෝනස් සංඛ්‍යාව ගලපාගෙන රුපියල් 10,000 ත්‍යාග වැඩි වැඩියෙන් දිනා ගන්නට. දැන් අපි ආරම්භ කරන්නේ ධන නිධානය 2248 වන ජයග්‍රහි දිනුම් බාරය. අද ධන නිධානය දිනුම් බාරේ ජයගෙන එන ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරයයි අපි දැන් තෝරගන්නේ මේ විදිහට. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය Q. අද නම් ඔබ දිනන්නම ඕන දවස. දැන් අපි තෝරගන්නවා ඔබේ හිතේ තිබෙන වාසනාව ඔබටම ලබා දෙන වාසනාවන්ත ඡය අංක මේ විදිහට. මෙන්න ලැබුණා පළමු ඡය අංකය අංක 36. දෙවන ඡය අංකය විදිහට ලැබුණා අංක 10. අංක 37 තුන්වන ඡය අංකය. තීරණාත්මක අවසන් ඡය අංකය මෙන්න අංක 65. රුපියල් 10,000 තෑගි රට පුරාම බෙදන වෙලාව දැන්. අද සන්ඩේ බෝනස් සංඛ්‍යය 1,102. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීම රජයේ ඒකාබද්ධ අරමුදල ඍජුවම දායක වන ධන නිධානයේ ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභියෙක් සමගින් 20 ලක්ෂපතියන් 27 දෙනෙක් අපි මේ වෙනකොටත් රටට හඳුන්වා දී අවසන්. අද නිධානයේ වාසනාව ඔබට ගැලපුණේ කොහොමද? බලමු අපි නිල ප්‍රතිඵලය අසුරේ. අද දිනුම් බාරෙන් දෙලක්ෂපති වාසනාවන්තයෙක් බිහි වෙලා තිබෙනවා. ජයග්‍රහයි ලොතරැයිපත අලෙවි කර තිබෙන්නේ තොටලංග අලෙවි නියෝජිත KAGS අල්විස්. ඒ වගේම සන්ඩේ බෝනස් සංඛ්‍යාව ගලපා ගනිමින් රුපියල් 10,000 බැගින් වාසනාවන්තින් 64 දෙනෙක් දිනාගෙන තිබෙනවා. ඒ අනුව අද දිනුම් වාරයේදී සමස්ත ජයග්‍රහකින් 79,486 දෙනෙක් අතර රුපියල් 52,97,000ක මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. ඔව්, කෙටි කාලයක් තුළ රුපියල් කෝටි 13ක්, කෝටි 12ක්, කෝටි 9ක්, කෝටි 8ක් විදිහට දැවැන්තම සුපිරි ත්‍යාග ඔබට ලබා දුන් ධන නිධානෙන් හෙට ඔබ දිනන දැවැන්ත සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 8,33,71,993 152ක මුදලක්. හැමදාමත් වගේ ඔබේ කෝටිපති සිහින සබෑ කරන ලොත්තරයි ලොව රජ කිරුල මහජන සම්පත 6,218 වන වාසනාවන්ත දිනුම් වාරය දැන් අපි ආරම්භ කරන්නේ. දැන් ගන්න මහජන සම්පත ලොතරැයිපත් වාසනාවන්ත ඔබේ අතට. අද මහජන සම්පත් තුළින් ඔබේ හිතේ තිබෙන කෝටිපති සිහිනය සබෑ කර දෙන්න තයි මේ සූදානම. අද ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරය V ජය අංක 6,6,99. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභී 9 දෙනෙක් සමගින් 25 ලක්ෂපති වාසනාවන්තින් 176 දෙනෙක් අපි රටට බිහි කර තිබෙනවා. අද දිනුම් බාරෙන් 25 ලක්ෂපති වාසනාවන්තයෙක් බිහි වෙනවා රටට. ජයග්‍රහයි ලොතරැයිපත අලෙවි කරන්නේ හෙට්ටිපොළ අලෙවි නියෝජිත AS ප්‍රේමරත්න. ඒ වගේම රුපියල් 100,000 බැගින් ජයග්‍රහකින් 19 දෙනෙක් අද දවසේදී දිනාගෙන තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි ජයග්‍රහයි ලොතරැයිපත අලෙවි කර තිබෙන්නේ. වේලුපිල්ලේ පාස්කර නක්කරිපත්තු, SP තුසිත හක්මන, තිලිනි ඉෂාරි ප්‍රනාන්දු මහරගම, W.A. චන්ද්‍රපාල මහව T.W. පෙරේරා බණ්ඩාරවෙල K.W. සරත් පුත්තලම ධම්මික ක්‍රිෂාන්ත ආඩියම්බලම K.A. සීලවති කළුතර රජිත ප්‍රසාද් ඕසීල් N.G.C. ප්‍රියදර්ශනී දඹුල්ල නීල් මහේන්ද්‍ර අත්තනගල්ල ශාන්තප්‍රිය රණසිංහ වැල්ලව G.H. ශ්‍රියානික් කළවත නීල් ජයසිංහ කෑගල්ල සුනිල් රත්නවර්ධන දැරණියගල P. නන්දසේන ඉඹුල්පේ F.H. නිමල් මැලසිරිපුර නිහාල් රත්නමලල ඉබ්බාගමෝ එවගේම කොළඹ දිස්ත්‍රික්කයෙන් තවත් වාසනාවන්තයෙක් අද දින බාරෙන් සමස්ත ජයග්‍රහකීන් 228023 දෙනෙක් අතරේ රුපියල් 189,13,520ක මුදලක් මේ දැන් ඔබ අතරට පත් කළා අපි. ඔව් දිනක ජයනියත ඔබේ කෝටිපති සිහින සැබෑ කරන හෙට මහජන සම්පතේ ඔබ දිනන ඔබේ සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 2,53,07,224ක දැවැන්ත මුදලක්. අද වේදමට අද සම්පතේ ජයග්‍රහයි නිල ප්‍රතිඵලයේ බවට පත්වන්නේ අද මහජන සම්පත දිනුම් වාරෙන් තෝරා ගන්නා ලද ජයග්‍රහයි ඉංග්‍රීසි අක්ෂරයත් අවසාන ජය අංක 4ත්. අද සම්පත ජයග්‍රහයි දිනුම් වාරය 793 ජයග්‍රහයි ඉංග්‍රීසි අක්ෂරයේ V ජය අංක 0.699. අද දිනුම් වාරෙන් රුපියල් 250,000 බැගින් ජයග්‍රහකින් දෙදෙනෙක් ජයග්‍රහණය කර තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි ජයග්‍රහයි ලොතරැයි පත් අලෙවි කර තිබෙන්නේ. ශාන්ත කුමාර වැලිමඩ PAS ජයසේකර උඩුගම්පොළ. එවගේම අද දිනුම් වාරයෙන් රුපියල් 50,000 බැගින් ජයග්‍රහකින් 42 දෙනෙක් දිනාගෙන තිබෙනවා. අද දිනුම් වාරයේ තුල්දී අපිට හැකියාව ලැබුණා රුපියල් 1,03,880ක මුදලක් ඔබට ලබා දෙන්නට. ඔව් NLB ජාතික ජයවර්ණයේ තුල්දී අද දිවයින පුරාම සමස්ත ජයග්‍රහකින් 812,165 දෙනෙක් අතර රුපියල් 7,21,30,000ක දැවැන්ත ත්‍යාග මුදලක් බෙදා දෙන්නට අපිට හැකියාව ලැබුණා. ඒ විදිහට වාසනාව ලබා දීලා අදට අපි ඔබේ නිවසින් සමු ගන්නවා. හෙටත් හමු වෙන බලාපොරොත්තු වෙන්නේ. එතෙක් ඔබේ මතකයේ තියාගන්න ජීවිතයේ සිහිනයට
4: වාසනාවේ ආශිර්වාදය. NLB

අනික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුදුදහම්ඥා චතරයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දිවිදේවතාවන් වහන්සේලාගේ ඇලෙම්ම මැලෙම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරදුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට සොකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදු දහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟ හරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයෙහිය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකිය.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

0: නිරෝගී බව උදෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.
1: අපි දැන් සෝබා දහමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කොපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවය සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

හොඳම මිතුරානුවේද. අප කැමති දේ බැලීමට, ඇසීමට, විඳීමට, සිතීමට එපමණක්ද ඇවිදින්න, වැඩ කරන්න, මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරානුවේද. එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම් නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ,

කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු. ලෙඩවන්නේ රෝගී වන්නේ මා පමණද? ලෙඩවීම රෝගී වීම මගේ කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතෙන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොයෙක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්නේ

දේශනාවයි. දේශ ඥානන් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද

ශෝක, රෝග, බය, අනතුරු, අමනුෂ්‍ය උපද්‍රව, රාජභය, සොර සතුරු කරදර, දිනිබිය, තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුර වේවා.

ලෝවැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගත වීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරෙන් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සාමුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒ වාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුල මෙහෙවන හැටි පේනවා. මා තුල නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මාය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මාය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල් වන්නේ නෑ. මා කිසිවකට වහල් වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමේන්ද ඔබ සැමට සිතක් සාන්ති

පැමිණෙන අනතුරු වළක්වාලන හේින්ද පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මඟ භික්ෂු සංවිධානයේ පින්වත් සහභාගී

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්නම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහදෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබය මෙනෙහි කිරීම තුලින්, ඔබය සජ්ජායනා කිරීම තුලින්, ඔබය නිතර දිවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

අන්ත සූවිසි මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ.

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනේ ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තු වෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සර්ව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්තියක් වේවා කියලා ප්‍රාර්ථනා.

0: FM 93.5 හතෙන් ලක්කඳ ආගෙන ඉන්න වෙලාව උදේ 5 විනාඩි 2යි.
1: FM 93.5 FM 93.7 ලක්කඳ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නෙහි අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සත්වයන් වෙතද විකාශය වෙයි. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරයේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතදී සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

ඒ ශාසනයේ ලාභීන් අතර අගතන් පත්‍රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

ඒ සීවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේම හා භාවිතා කරන්නට, එසේ නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පානදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සර්වඥ විශාරද පූජ්‍ය මීගස්වැවේ සෝමරතන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.